0: harusnya hati-hati. Pocket Money Rupiah Pandahai.
1: Siapa Pocket Money? අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: ආශියද සඳුදානේ ටිකක් ෆාර ට්‍රැෆික් වැඩි. ඒ නිසා පොඩ්ඩ වෙන්දට වඩා කලින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන වෙලාව. ඔන්න කෙනක ඉන්නවා අද දවසේ මුලින්ම පොකට් මනිය දිනන්න බලාපොරොත්තුෙන් අපි යන්නේ හෝකන්දරට. ගුඩ් මෝර්නින් පුතා.
6: ගුඩ් මෝර්නින් අංකල්.
7: ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනාගෙන අද ඉස්කෝලේට යන්න පුළුවන් කෙනක ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
6: ඔව් මම ලෑස්ති.
7: හරි, එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නෙකට. හරියට උත්තරේ තෝරන්න.
5: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න කෙනුක ඔයාට පළවෙනි ප්‍රශ්නය හම්බ වෙන්නේ. ශ්‍රී ලංකාව ජනවාස වීම ආරම්භ වූයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. මේ කාලයේ පිළිබඳ තොරතුරු ගල්ලායුද, ගුහා චිත්‍ර, මැටි බාණ්ඩ, එතකොට පැරණි ජනාවාස වගේ පුරාවිද්‍යාත්මක සාධකවලින් හම්බ වෙනවා. මේ යුගයේ දඩයම් කිරීම, ආහාර එකතු කිරීම වගේම ගල්ලායුද භාවිතය පිළිබඳවත් සාක්ෂි හමු වෙලා තියෙනවා කෙනක. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජනාවාස ආරම්භ කළ මානවයා කවුද? 1. හෝමෝ ඉරෙක්ටස්, 2. හෝමෝ සාපියන්.
6: 1. හෝමෝ ඉරෙක්ටස්.
7: හරි, උත්තරේ වෙන්නුනේ දෙවෙනි උත්තරේ හෝමෝ සාපියන්. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
5: මෙන්න පුතාට ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. භාණ්ඩ යනු මිනිස් අවශ්‍යතා සහ ආශාවන් සපුරාලීම සඳහා නිෂ්පාදනය කර මිලදී ගැනීම හා විකිණීමට ඇති දේවල්. ඇඳුම් ගෘහ භාණ්ඩ, ජංගම දුරකථන මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

0: මෙන්න ප්‍රශ්නය. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පාරිභෝගිකයා දක්වා ලබා දීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ 1. නිෂ්පාදනය 2. බෙදා හැරීම.
1: ඔයාගේ උත්තරේ හරි රුපියල් 250ක් අතේ තියෙනවා. අපි වෙන 250 500ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාපාරමින් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධාන හෝමෝනයක් තමයි ඉන්සියුලින්. ඉන්සියුලින් දියවැඩියා රෝගීන්ට එන්නතක් විදිහට ලබා දෙනවා. මෙන්න ප්‍රශ්නය. ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ කොහේද? 1. අක්මාවේ 2. අග්න්‍යාශයේ.
1: දැන් පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී ඔය රුපියල් 500 පස් ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද කිනුක?
0: මිනිස් සිරුරෙන් 50%ක් 60%ක් අතර ප්‍රමාණයක් ජලය තියෙන්නේ. අපිරිසිදු ජලය පානය කිරීමෙන් අපට පාචනය සහ කොලරාව වගේ බරපතල රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. බීමට ගන්නා ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හඳුන්වන්නේ 1. ක්ලෝරින් 2. පිට්නෝලින්.
1: අතේ තිබ රුපියල් 500 පස් ගුණයක් කරගෙන කෙනුත් රුපියල් 2500ක් අද දවසේ පොකට් මනී දිනා ගන්නවා. කෙනුත් එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන පොකට් මනී ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
2: ජය වේවා.
1: කෙනුත් වගේ පොකට් මනී දිනන්න කරන්න තියෙන හරිම පුංචි වැඩක් එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151.

0: பாசம் பாதுமட்ட சீதா
1: அனே மெஹமன் தனன ஹரி கேன் கேன் இதி இதி
2: சங்கீத காரோ மொக்கோ கேவிடந்து தவல் சங்கீத காரோ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
5: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
6: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනින් LP ලීසින් අද තමයි හොඳම දවස
5: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
9: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
10: 98.2 98.4 දෙන්නා

0: Good Money. විනාඩි 51යි. ඔන්න අද දෙවැනියට කවුද පොකට් මනි දිනන්න කියලා බලන්න අපි ලෑස්ති වෙන වෙලාව මාෂි.
1: මේ වෙලාවේ ලෑස්තිලා ඉන්න පොකට් මනි දිනන්න රියොන් හෙටියාරච්චි. Good morning රියොන්.
2: Good morning.
0: රියොන් කොහෙද ගෙවල් ඔයාගේ?
2: කඩුවෙල.
0: කඩුවෙල ඉස්කෝලේ 10 වසර ඉන්න කොළඹ නාලන්දා විද්‍යාලයට තමයි ඉස්කෝලේ යන්නේ නේද? රයිට් අභියෝගේ බාර ගන්න ලෑස්තිද? ප්‍රශ්න හතරක් තියෙනවා. ඔයාට අපි තප්පර 5ක කාලයක් දෙන උත්තරේ තෝරන්න. හරි උත්තරේ තෝරගත්තොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන් රියොන්.
1: එහෙනම් රියොන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි ඔයාගෙන් අහන්නේ රියොන්. 1913 දී ලෙනාඩ් වුල්ෆ් The Village in the Jungle කියන කෘතිය ලියලා ප්‍රකාශයට පත් කළා. ඒක සිංහලට පරිවර්තනය වුණා බැද්දේ ගමන් නමින්. මේ නව කතාව ප්‍රධාන චරිතය සිල්දු විදිහටත්, ඒ වගේම පුංචි මැනිකා සහ බබුන්නපුත් කතාවේ වැදගත් චරිත විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. බැද්දේ ගම නව කතාවේ පරිවර්තකයා වන්නේ 1. කී ජයතිලක, 2. ඒ.පී. ගුණරත්න.
2: ඒ.පී. ගුණරත්න.
0: රියොනිස්ට් අපි උත්තරේ කියන්නත් කලින් රියොන් උත්තරේ කිව්වා. නියමයි. දැන් රුපියල් 250ක් අතේ තියෙනවා. 250 500 කරගන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඉතිහාසයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. 1505 දී පෘතුගීසීන් ලංකාවට ආවා. ඔවුන් මුහුදුබඩ පළාත් මුලින්ම පාලනය කළ විදේශීය ජාතීන්. පෘතුගාලය තමයි පෘතුගීසීන්ගේ මව් රට. අපි අහන්නේ පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින් වූ නම වන්නේ 1. සිලෑන්, 2. සෙයිලම්.
1: උත්තරේ හරි රුපියල් 500ක් මේ වෙද්දි රියොන් අතේ තියෙනවා. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාවෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ. පෘථිවිය වටේ තියෙන වායු පටලය තමයි වායු ගෝලය. ඒක ජීවය බේරගන්නත්, කාලගුණය සහ දේශගුණය පාලනය කරන්නත් උදව් කරනවා. මෙන්න ප්‍රශ්නය. පෘථිවි වායු ගෝලයේ වැඩිපුරම ඇති වායුව වන්නේ 1. නයිට්‍රජන්, 2. කාබන් ඩයොක්සයිඩ්.
1: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙද්දි රුපියල් 1000ක් රියොන් අතේ තියෙනවා. දැන් රියොන්ට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද රියොන්?
2: යමු.
0: ඉන්දියාව දකුණු ආසියාවේ පිහිටි ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. 2023 ජූනි මාසය වන විට චීනය අභිබවා ලෝකේ වැඩිම ජනගහනයත් ජීවත් වෙන රට බවට ඉන්දියාව පත් වුණා. මෙන්න ප්‍රශ්නය. ඉන්දියාවේ අගනුවර වන්නේ මේ අතරින් 1. චෙන්නයි, 2. නවදිල්ලි.
1: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. රුපියල් 5000ම රියොන් ඔන්න අද දවසේ දිනා ගන්නවා.
0: නියමයි රියොන්. දැන් මේ වෙද්දි ගෙදර කට්ටියත් අහගෙන ඇති, ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් එහෙනම් කියන්න ඕනේ අද පොකට් මනි දින්න කියලා සියතේ.
1: ජය වේවා රියොන්.
2: හයි, thank you.
1: රියොන් මේ විදිහට ඡායග්‍රහණය කරනකොට මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලා මලිලාට හිතෙනවා ඇති අපිටත් බැරිද ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එකකට අරගෙන එවන්න අපිට මැසේජ් එකක් 0714 151 152.
0: දැන් දරුව දිනනකොට වැඩිපුරම සතුට වෙන්නේ කවුද මාෂි?
1: අපේ අම්මලා තාත්තලා.
0: දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් හැම වෙලාවෙම දෙමව්පියෝ සෑහෙන කැපකිරීමක් කරනවා. දරුවෝ අපි පණ වගේනේ ආරක්ෂා කරන්නේ. ඉතින් අපි කොච්චර ආරක්ෂා කරත් සමහර අවස්ථාවලදී අපේ ආරක්ෂාවට වඩා වැඩි දෙයක් දරුවන්ට ඕන වෙනවා. ඔන්න දැන් දැනුම ධනය කරගත් අපේ දරුවෝ වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වා දෙනවා. විනිමුතු අධ්‍යාපන සැලසුම්. මේක නිකම්ම නිකම් රක්ෂණයක් නෙමෙයි මාෂි. උසස් අධ්‍යාපන අරමුදලක්. ඒ වගේම සෞඛ්‍ය ආවරණයක්. ඉතින් දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න අවුරුදු 64ක් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාව පරිස්සමට බලා ගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ බලා ගන්න. අපි ඔබට කියනවා මවකු මෙන් පියෙකු මෙන් බලා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙත අදම ගිහිල්ලා ඔබේ දරුවාටත් විනිමුතු අධ්‍යාපන සැලසුමක් පටන් ගන්න. එතකොට ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැනක් කියපෑ නේද?
1: අනිවාර්යයෙන්ම.
0: මුළු මාස 3 ඉඳලා අවුරුදු 5 වෙනකන් ඔබට කැමති විදිහට අවුරුදු 5 අවුරුදු 3 අවුරුද්ද මාස 6 මාස 3 කාලෙට ස්ථාවර තැන්පතුවක් පටන් අරන් ඔබේ ආයෝජනය ලස්සනට කරගෙන අනාගත හිණ සැබෑ කරගන්න පුළුවන්. 13-19 ට කතා කරන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරන දැනුන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලෙකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ මේ හෙඩ්ලයින්ස් එමත් අහන්න තියෙනවා. සින්දුවක් අහලා හෙඩ්ලයින්ස් උත් අහලා අපි බලමු තුන්වෙනියා අද කවුද පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151 දැන්ම වට්සප් කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඥානසාර හිමි අද අභ්‍යචරාධිකරණයට අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක හිඟයක් ප්‍රංශයේ පාසල් 500ක් අද වැස්සේ
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 FM 98.1

0: Money. උදේ 6 විනාඩි 7යි දැන් වෙලාව. Good morning. ඔන්න අපේ දෙවෙනි පැය වගේම අපි දැන් පොඩ්ඩක් දෙන්නෙක් එක කතා කරලා පොකට් මනී දුන්නා. එයාලට දැන් ඔන්න 3 වෙනි. අපි යන්නේ බලංගොඩට හම්බ වෙන්න නිපුන්ව. Good morning නිපුන්.
1: Good morning.
2: ප්‍රශ්න හතරකට උත්තර දෙන්න මේ වෙලාවේ නිපුන් ලෑස්ති වෙලා ඉන්නේ. එහෙම නේද නිපුන්? තප්පර පහක් අපි ඔයාලට එක ප්‍රශ්නයකට දෙනවා. ඔයාලට තියෙන හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. එහෙම උත්තර දුන්නොත් ඔයාලට රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ලෑස්ති නේද අභියෝගයට?
1: ඔව් ලෑස්ති.
2: එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට යමු.
0: ස්කෝලේ කොළහවසරීනි නිපුන්, හොන්න පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි අපි අහන්නේ. ධම්මපදට්ඨ කතාව. ධම්මපදයේ ගාථාවල අර්ථය පැහැදිලි කරන්න ලියන ලද පාලි අටුවා කෘතියක්. මෙහි ගාථාවලට සම්බන්ධ කතා වගේම ඒවයින් ලැබෙන සදාචාරාත්මක පාඩම්ද ඇතුළත් වෙනවා. මෙන ප්‍රශ්නය. ධම්මපදට්ඨ කතාව ග්‍රන්ථයේ රචකයා වන්නේ 1. බුද්ධඝෝෂ හිමියන්, 2. ධර්මසේන හිමියන්. 1 නේද?
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනාගෙන තියෙන නිපුන්, අපි වෙන 250 500ක් කරගෙන යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: පුරවැසි අධ්‍යාපනයේ තමයි උන දෙවෙනි ප්‍රශ්නය. බහුපක්ෂ ක්‍රමයක් යනු දේශපාලන පක්ෂ දෙකකට වැඩි ගණනක් මැතිවරණයට තරඟ කරන දේශපාලන ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ පක්ෂ කිහිපයක් මැතිවරණවලට තරඟ කරන නිසා එය බහුපක්ෂ ක්‍රමයක් සහිත රටක් ලෙස හඳුන්වනවා. අපේ ප්‍රශ්නය, බහුපක්ෂ ක්‍රමයක් දැකිය හැකි රටක් වන්නේ 1. ප්‍රංශය, 2. එක්සත් ජනපදය. අපිට උත්තරේ පැහැදිලි වුණේ නැහැ. පළවෙනි ඔයා දුන්නේ පළවෙනි උත්තරේ.
2: දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. එතකොට එක්සත් ජනපදයේ තියෙන ද්විපක්ෂ ක්‍රමයක්. අපේ නම් 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ පාඩමින් තමයි තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. කාර්මික විප්ලවය 18 සියවසේ බ්‍රිතාන්‍යෙන් ආරම්භ වෙලා පස්සේ යුරෝපය, ඇමරිකාව සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා. කාර්මික විප්ලවයේදී පේෂ කර්මාන්තය, ප්‍රවාහනය, බලශක්තිය සහ සංනිවේදනය වගේ ක්ෂේත්‍රවල නව සොයා ගැනීම ඇති වුණා. අපි අහන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රේංචිම නිපද වූයේ කවුද? 1. ජෝර්ජ් ස්ටීවන්සන්, 2. රොබර්ට් පුල්ටන්.
2: එතකොට රොබර්ට් පුල්ටන් නිපදුවේ දුම් බෝට්ටුව. අතේ රුපියල් 1000ක් දැන් පොකට් මනී තියෙන නිපුන්. දැන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය 1000 5000ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
1: ආය
0: මෙන බෝනස් ප්‍රශ්නය. ජලයේ බලය විදුලි බලය බවට පරිවර්තනය කරන ස්ථානය ජල විදුලි බලාගාරයයි. ජලය ටර්බයිනයක් කරකවන අතර එයින් සම්බන්ධ වෙන ජනකය මගින් විදුලිය ජනනය වෙනවා. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ පළමු වැනි ජල විදුලි බලාගාරය වන්නේ 1. ලක්ෂපාන බලාගාරය, 2. වික්ටෝරියා බලාගාරය.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000. ඔන්න නිපුන් අද දවසේ රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
0: දැන් නිපුන් ඔයාගේ අනාගත හීනේ මොකක්ද? දැන් ඔලෙවල් කරලා එලෙවල් කරලා ලොකු වෙද්දි කවුරු වෙනද බලාපොරොත්තු වෙමින් ඉන්නේ?
1: ටීචින් වගේ දෙයක්
0: කොඩක් වටිනවා. Taman දන්න දැනුම දරුවන්ට ලබා දෙන්න පුංචි කාලේ ඉඳලම ඔයාගේ හිතේ තියෙන මේ සිතුවිල්ල ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ හීනට යන්න හැම දෙයක්ම ලැබෙන්න ඕන කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා නිපුන්.
2: ස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
3: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකි.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Passa o Padamata Fita. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ?
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නැවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: කුරහන් බැපුදුවා නම් කුරහන් තමයි එන්නේ.
7: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
8: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
9: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: ස්මාර්ට් එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන් ස්ටිකෙන් ටික පේ
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: Hi, mama Shenia. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2727.
3: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amatanna 0114700
4: Obe Priyatama Avakashayan Navatama Tile Master Samagin Varnavat Karaganna Lanka Tiles Media Home Upgrade Vetin 145ක් Dakwa Suvisheshi Battam Divayana Pura Lanka Tiles Pradarshanagara Saha Aliveni Yojitayangen Ikman Karanna Memadimanawa October 15 Wenida Dakwa Pamanai
5: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
7: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා
8: මන් නම් හිතන්නේ නැහැ සර්
9: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්
9: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
12: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත පොකට් මනි
14: හය විනාඩි 21යි මාෂි දන්නවද ඔයා අපේ දරුවා හරි දක්ෂයි අපි ප්‍රශ්න අහන පමාවට උත්තර දෙක දෙන්නත් කලින් සමහර වෙලාවට උත්තරේ හරි උත්තරේ තෝරනවා. ඔන්න අද දවසේ අපි පොඩ්ඩ තුන් දෙනෙක් මේ වෙනකොට පොකට් මනි තරගයට සහභාගී කරගත්ත හතරවෙනි එක කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. Good morning පුතා.
15: Good morning.
16: පමිතු ඉන්දියු තමයි මේ වෙලාවේ ලෑස්තිලා ඉන්නේ පොකට් මනි දිනන්න. පමිතු ඉස්කෝලෙන් ලෑස්තිලා නේද ඉන්නේ මේ වෙලාවේ?
15: ඔව්.
14: පමිතු කොහෙද ඉස්කෝලේ?
15: මහින්ද රාජපක්ෂ
14: කොළඹ. හරි. හෝමාගම නේද?
15: ඔව්.
14: හරි. ප්‍රශ්න හතරක් තියෙනවා ඔන්න. උත්තර තෝරන්න අපි දෙනවා ඔයාලට තප්පර 5ක කාලයක්. හරි උත්තර තේරුවම රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකම් පොකට් මනි දිනා ගන්න ඔන්න පමිතුට පුළුවන් කමක් තියෙනවා.
16: මේ තමයි පමිතු පළවෙනි ප්‍රශ්නය.
14: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි අපි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් තමයි පාපන්දු ක්‍රීඩාව. පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් 11 දෙනෙක් ඉන්නවා. මේ ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණ ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝලයට පන්දුව යොමු කිරීම. මෙන්න ප්‍රශ්නය. පාපන්දු තරඟයක තරඟ කාලය විනාඩි කීයද? 1 විනාඩි 60යි 2 විනාඩි 90යි.
16: 90. පමිත රුපියල් 250ක් දිනා ගන්නවා. අපි එහෙනම් යමු පමිත දෙවෙනි ප්‍රශ්නෙට.
14: ඉතිහාසයේ විශේෂයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ පමිතු හොයාට ලැබෙන්නේ. බෙංගාල බොක්ක ඉන්දියානු සාගරයේ පිහිටි ලෝකයේ විශාලතම මුහුදු බොක්කයි. එය ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. බෙංගාල බොක්ක වෙළඳ නෞකා ගමන් කරන වැදගත් මුහුදු මාර්ගයක්. පමිතු මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තියෙන ශ්‍රී ලංකාවේ වරාය මොකක්ද? 1 හම්බන්තොට වරාය 2 ත්‍රිකුණාමලේ වරාය.
16: ත්‍රිකුණාමලේ වරාය. නියමයි.
14: දැන් අතේ රුපියල් 500ක් තියෙනවා නේද?
16: ඔව්. දැන් 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
14: භූගෝල විද්‍යාවෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ පමිතු ඔයාට ලැබෙන්නේ. එවරස්ට් කන්ද පෘථිවිය පිහිටා ඇති උසම ස්ථානයයි. හිමාල කඳු වැටියේ කොටසක් වන මෙය නේපාලයේ සහ චීනයට මායිම්ව පිහිටා ඇත. මෙන්න ප්‍රශ්නය. ලෝකයේ විශාලතම කඳු පන්තිය පිහිටා ඇති මහද්වීපය වන්නේ 1. ආසියා මහද්වීපය 2. උතුරු ඇමරිකා මහද්වීපය.
16: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙදි රුපියල් 1000ක් අතේ තියෙනවා පමිතු. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය රුපියල් 1000 පස් ගුණයක් වෙනවා. හැබැයි ඉතින් බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය 1500ක් වෙනකන් අඩු වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
15: යමු.
14: ඇමරිකාව ලෝකේ බලවත්ම ආර්ථිකය සහ යුදමය ශක්තිය සහිත රටක්. ඒ වගේම විද්‍යාව, තාක්ෂණය, හමුදා ශක්තිය සහ ගෝලීය දේශපාලනය අතින් ඉතා බලවත් ලෝක බලවතෙක් ලෙස ඇමරිකාව හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ඇමරිකාවේ අගනුවර වන්නේ 1. නිව්යෝක් 2. වොෂින්ටන්.
16: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. රුපියල් 5000ම දිනා ගන්නවා.
14: රයිට්. සතුටුයි නේද පුතා? එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද? ජය වේවා.
16: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි. අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකකී.
18: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
14: ඇයිතිය වෙන්න තව විනාඩි 4ක කාලයක් තියෙනවා. ඇයිතියට අපි ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න ලෑස්ති වෙලා ඉන්නවා මාෂි. ඊට පස්සේ බලමු අද කවුද දිනන්නේ මම මේ පොකට් මනි අභියෝගය. දිගටම සියත අහන්න. 6:26 දැන් වෙලාව.

0: ජපන් තාක්ෂණය ජපානය නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරාබෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරිස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: රිබන් බාරේ පසුවන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර හිමියන් අභ්‍යාචනාධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ඥානසාර හිමියන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුවයි. කොළඹ මහාධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට දිනේත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිතා දිනේත් උන්වහන්සේව ඉදිරිපත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළා. අතරංගොඩ ගණාලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ව අද දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඊයේ දිනේදී. අතරංගොඩ ගණාලද ඥානසාර හිමියන්ව කොළඹ අපරාධ කොට්ටාසය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග පෙනී සිටි නීතිඥ ඉරෂ් සෙනවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා. ඔහු ඉල්ලා සිටියේ බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා. කළුතර තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනය ක්‍රමදි සිටියදී උන්වහන්සේ අතරංගුවට ගනු ලැබුවේ පසුගිය තුන්වන දාරාත්‍රයේදී. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ රසක හිඟයක් පවතින බව වෛද්‍යහන් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ ඖෂධවල මිල නියාමනයේ සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්වයේ හේතුවෙන් ඇතම් ඖෂධ සමාගම් මෙරටට ඖෂධ සැපයීම අවම කිරීමට පියවරගෙන ඇති බවයි. මාර්ගම අපේක්ෂාරෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවා.
3: මාර්ගම අපේක්ෂාරෝහල මේ වන විට තමන්ගේ රෝහලට පරිත්‍යාගශීලීන් හරහා ඖෂධ ලබා ගැනීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව රෝහල තුළ දැනට හිටපත් වී පවතින වැඩි වශයෙන්ම රෝගීන්ට භාවිත වන අවශ්‍ය කරන ඖෂධ කාණ්ඩ කීපයක හිඟය ගැන වාර්තා කළා. ඒ වගේම තමයි පිළිකා ශල්‍ය කර්ම වලට භාජනය වන රෝගීන්ට ආහාර මාර්ගයේ මලපට්‍රව්‍ය බැහැර කිරීමට භාවිතා කරන කොලොස්ටොමි බෑග්, ඒ වගේම තමයි රෝගීන්ට අවශ්‍ය කරන පිටි ද්‍රව්‍ය ආදිය අවශ්‍ය බවත් එම ලේඛනයේ සඳහන් වෙනවා. ඉතින් මේ වෙලාවේ අපේක්ෂා රෝහලට කවුරු හරි දානපතියෙක් පරිත්‍යාගශීලී කෙනෙක් පරිත්‍යාග කරන්නට අදහසක් තිබෙනවා නම් ඔවුන් මේ පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ශල්‍ය උපකරණ සහ පිටි වර්ග පරිත්‍යාග කිරීම වැදගත් බව තමයි ඒ අදාළ ලේඛනයේ.
2: අත්‍යවශ්‍ය ආහාර මත පනවා ඇති බදු හේතුවෙන් පාරිභෝගිකයින් ආර්ථික ගැටලුවලට මුහුණ පා සිටින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ එම බදු ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.
4: දැන් මේ අවස්ථාවේදී ඉන්ද්‍රමිල වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා නිෂ්පාදන මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී පාරිභෝග කටයුතු අධිකාරිය අවදි වෙලා ඉඳලා මෙරට පාරිභෝගික සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරලා ඒවම අපි හිතනවා රජයේ මේ අවස්ථාවේදී යම් කිසි ප්‍රමාණයකින් අත්‍යවශ්‍ය ආහාර මත තිබෙන බදු ඉවත් කරලා පාරිභෝගයට යම් කිසි සහනයක් ලබා දෙයි කියලා.
2: මේ අතර ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද ඔක්තෝබර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ඔක්තෝබර් මාසය සඳහා දැනට පවතින ගෑස් මිල ගණන්ම තවදුරටත් වලංගු වනු ඇත. ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය සම්බන්ධයෙන් අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත කරුණු ඉදිරිපත් කරන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් ශාන්තද සිල්වා සඳහන් කළේ අදාළ මිල සූත්‍රය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සිදු කළ අධ්‍යයනයෙන් පසු එම කරුණු අද ඉදිරිපත් කරන බවයි.

0: අනුප්‍රවාහන ගාස්තුව සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් යම් යම් කොටස්වලට අපි ගුණත් පමණක් කොටස් සම්බන්ධයෙන් අපිට අධ්‍යයනය කිරීමට අවශ්‍යයි කියලා දුනා. ඒ සම්බන්ධයෙන් අපි ඒ ගැන අධ්‍යයනයක් කරලා අද දින පන්ති නීති සංස්ථාවට ඒ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
1: ඉන්ධන ප්‍රවාහනයට අදාළව සාධාරණ ගෙවීම් ලබා දෙන ලෙස වසරකට ආසන්න කාලයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇති බවයි ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමය සහ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ. සිය ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් රට පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වලින් ඉවත් වන බව ඔඩ්මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මෙරට දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය සහ වත්මන් රැකියා බෙලඳපොලේ ඉල්ලුම අතර සැලකිය යුතු වෙනසක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. බයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2: මේකට හේතු හොයන්න ඕන නිසා මේකට විසඳුම් හැටියට රජයේ තමන්ගේ ප්‍රතිපත්ති සකස් කරන්න දකින විශේෂම දේ තමයි රැකියා වෙළඳපොලේ තියෙන ඉල්ලුම සහ අපි නිර්මාණය කරන බුද්ධිමතුන් කියන පාර්ශ්වය අතර ගැළපීමක් නැතිකම. දැන් උදාහරණයකට 2025 දෙවෙනි කාර්තුවේ තියෙන සංඛ්‍යා ලේඛන ආරම්භ බලපුවාම අපිට පේන දේ තමයි උසස් පෙළ සමත් අයගෙන් 5.9% විරැකියාවෙන් පෙළෙනවා. ඒ වගේම ඕ ලෙවල් පාස් වෙච්ච අයගෙන් 5.6% විරැකියාවෙන් පෙළෙනවා. හැබැයි ඕ ලෙවල් වලට පල්ලෙහෙන් තියෙන ඇගේ විරැකියාව තියෙන 2.9%. ඒතර ඒකෙන් පෙන්නන්නේ අපි අර කියන්නේ අධ්‍යාපනය වැඩි වුණා කියලා ඒකෙන් රැකියා වෙළඳපළක් නිර්මාණය වෙලා නැහැ. ඒතර පැහැදිලිව පේන්නේ අපි උගන්වන දේ සහ ජොබ් මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එක අතර විශාල නොගැලපීමක් තියෙනවා. ඒත් රජය ගැන හිතන්න ඕනේ.
1: ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2026 වසරේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය 104 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පසුගිය වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව 0.2% ඉහළ යාමක් වන අතර මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 0.3% ඉහළ යාමක්. මේ වසරේ දෙවන කාර්තුව තුළ මෙරට විරකියාවෙන් පෙළෙන පුද්ගලින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කෙරුණා. ඉන් 6.1% කාන්තාවන් වන අතර 2.8% පිරිමි පුද්ගලින්. මේ අතර ලබන වසර සඳහා වන අයවැයෙන් සහන අධහර ලබා දීමට විශාල ආදායමක් රජයට ඉතිරි නොවන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක් වෙමින්.
3: මෙම වසර සඳහා වන අයවැය මගින් ආණ්ඩුව යෝජනා රැසක් ඉදිරිපත් කළා. එහි ප්‍රගතිය පිළිබඳව ඔබේ විශ්ලේෂණය කෙසේද?
4: විශේෂයෙන් බදු ආදායම සහ රජයේ ආදායම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම ඉලක්ක සෑහෙන දුරට ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. මේ දක්වා වියදම් පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රාග්ධන වියදම් සාපේක්ෂව අඩුවෙන් තමයි සිදු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි අයවැය පරතරය වෙනුවට අයවැය අතිරික්තයක් පළමු මාස 6 තුලදී ආණ්ඩුව ලබා ගත්තේ. එතනදී අර සමහර බලාපොරොත්තු වෙන වියදම් යෝජනා නිසිපරිදි තල්ලි වියදම් කරගත්තේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාපටි පාටිවලදී වෙන සංකීර්ණ තත්ත්වය නිසා.
3: මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අතරින් මෙතෙක් ක්‍රියාත්මක නොවුණු යෝජනා මොනවද?
4: අයවැය කිය වෙලා සිදු නොවිච්ච එකක් තමයි ආදායම සම්බන්ධයෙන් විශේෂයෙන්ම VAT පදු ත්‍රෙෂෝල්ඩ් එක පහළට රැගෙන එනවා කියලා සඳහන් වුණා. ඒක අපි කියනවා ක්‍රියාවට නංවන්න උත්සාහ කරා. නමුත් ඒක ආය පාරක් ආපස්සට ගත්තා. ඒ වගේම ඊට අමතරව සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ දේවල් කිය වෙලා සිදු වෙලා තියෙනවා. සිදු වෙමින් යනවා සමහර ක්‍රියාපටි පාට රජයට ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් තිබෙන යෝජනා වසර දෙකකම අයවැය යෝජනා වුණා. රාජ්‍ය ව්‍යාපාර සඳහා වෙන පොදු සමාගමක් සෙටප් කරනවා කියලා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් සඳහා ඇක්ට් එක ඉදිරියට ආවා. නමුත් ඉන්වෙස්ටර්ස්ලව ආරක්ෂා කරන ආයෝජකයන්ව ආරක්ෂා කරන සම්බන්ධයෙන් නීති රීති ගෙනාවා. එවැනි දේවල් අයවැයදී ප්‍රකාශ වුණාට සිදුුනේ නැහැ.
3: ලබන වසර සඳහා වෙන අයවැය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට ඇතුළත් විය යුතු විශේෂ යෝජනා තිබෙනවද?
4: විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ මූලික වශයෙන්ම සිදු වෙන්න අවශ්‍යයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කරන්න නැතුව අපිට ආර්ථිකය වර්ධනය කරගන්න බෑ. බීම් සවිය සඳහා ආයෝජන වැඩි කරලා අදාළ ඉඩම් වල අයිතිය ජනතාවට වැඩිපුර ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ ශ්‍රම නීති සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වෙනසක් වෙන්න අවශ්‍යයි. කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් තිබෙන වෙනස්කමුත් ආර්ථිකයේ සිදු වෙන්න අවශ්‍යයි. ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත්තොත් එහෙම ඊට අමතරව කෘෂිකර්මාන්තය වගේ ශේෂ්ත්‍රවල ඵලදායිතාවය වෙනස් වෙන්න රඟකාරීත්වයට මුහුණ දීම සඳහා විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් තිබෙනවා සිදු කරන්න.
3: ලබන වසර සඳහා වන අයවැය මගින් ජනතාවට යම් සහන ප්‍රමාණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවද?
4: සහනයක් ලබා දෙනවා නම් මූලික වශයෙන්ම ලබා දිය යුත්තේ සහ දිය යුතු ක්‍රමවේදය වෙන්නේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා ඉන්න පිරිසට තමයි පළවෙනියටම සහන ආධාරය යන්න අවශ්‍ය. මේ වෙලාවේ තියෙන ගැටලුව තමයි අපේ බදු ආදායම ඉතාම හොඳ වුණාට අපේ බදු ආදායමෙන් 50%ක්ම යන්නේ කලින් ගත්තු ණයවල පොලිය ගෙවන්න. විශාල ආදායමක් ඉතුරු වෙන්නේ නැහැ සහන ආධාරයක් විදියට දෙන්න. Inside story.
1: පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නොසලකා හැරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී.
5: මේ සූර්ය බලශක්තිය මොට කරන්නට ඒ ඒකකයකට ලබා දුන්නු රුපියල් 37ක මිල ඉස්සෙල්ලා 27ට බැස්සුවා. ඒක දැන් 20ට බස්සලා තිබෙනවා. ඒ වගේම net plus ක්‍රමවේදය ගෙනල්ලා විදුලි සූර්ය බලශක්ති කුඩා ව්‍යවසායකයා එම ආයෝජනෙන් ඉවත්වන්නට එන තත්ත්වයට පරිසරය නිර්මාණය කරන්නේ තාප බලාගාර ඉන්ධන බලාගාර මාෆියාවේ න්‍යාය පත්‍රය මේ රජයත් අනුගමනය කරමින්ද කියන ප්‍රශ්නය අපි අහන්නට කැමතියි.
1: කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අවසන් තීන්දුව අද රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
6: විශ්වාස භංගය අපි අරන් එන්නේ මේ කතානායකවරයාගේ තියෙන දූෂණ චෝදනා මොනවද කියලා 40 ගණක් තියෙනවා දැනට. තවත් එක වැඩි වෙන්නත් පුළුවන්. හරි පෙන්නලා දෙන්න. සාක්ෂි ඇතුව පෙන්නලා දෙන්න. ඇයි අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම මේ ගැන පරීක්ෂණ කරන්න කියලා කියන්නේ? ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටපත් කරන්න මොහු කළ තියෙන කටයුතු ගැන සමාජය දැනුවත් කරන්න.
1: විපක්ෂයේ ප්‍රකාශයන් තුලින් විපක්ෂයටම හානි සිදුවන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ.
7: විපක්ෂයේ විසින් කියලා සිද්ධ නොවෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඇත්තටම විපක්ෂයේ විසින් මේ කරන පුරෝකථනය මේ කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒයින් හානි වෙන්නේ විපක්ෂයේ කාර්යභාරයට. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා මේ විපක්ෂයේ කියන දේවල් දිහා බලාගෙන ඉන්න.
1: ආර්ථික පීඩනය වෙනස් කිරීමට ආණ්ඩුවට නොහැකි විය ඇති බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමෝ කියා සිටියා.
8: කාගෙන්ද බදු අය කරන්නේ නැත්නම් රුපියල් බිලියන 1000ක් තියෙනවා අය නොකරු බදු මෙරටේ කම්පැනි කාරෙන්ගේ වැඩ් බදු තියෙන රුපියල් බිලියන 600ක් ඒ වැඩ් බද්ද කියලා අපි ගෙවපුවද්ද අපි බඩු වැඩට ගෙවල ඉවර ඒකයි ඒතර ඒ බදු අය කරන්නේ නැතු ඉන්නවා ඒ අය කරන බදු වලින් ණය ගෙවනවා අර හදපු ණය ප්‍රතිවිරෝධ කරන යටතේ හදපු අසාධාරණ ණය ගෙවසුම් වලට ඒ ටික වක් කරන ඒගොල්ලෝ කටවල් වලට ඉතින් ඒ නිසා මේ පීඩන විනාශ කරන්න ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් නැහැ සුරංගනා කතා හැරෙන්න.
1: දූෂණයට සහ සොරකමට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබා දෙන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පැවසුවේ.
9: ඇංගිලා ඉන්න බෑ. වැරදි කරා නම් ඒවට දඬුවම් ලැබෙන්න එක අනිවාර්යයක්. ලංකාවේ පළවෙනි වතාවට මේ ගමන අර මිනිස්සු බලාපොරොත්තු වෙන තමන්ගේ දේ හොරාකා ඒ අයට අවශ්‍ය දඬුවම හොරාගත්තු දේපළ නැවත රටට අරගැනීම සඳහා කටයුතු කරනවා.
1: බ්‍රිතාන්‍ය ෆෑෆර්ඩ් රාජකීය ගුවන් හමුදා කඳුරේ ස්ථානගත කර තිබූ සියලුම ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා ඉවත් කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. ඇමරිකානු රජයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ කඳුරේ තිබූ එම ප්‍රහාරක යානා යළි ඇමරිකානු කඳුර වෙත යවා ඇති බවයි. මෙම තීරණය ගෙන ඇත්තේ සෙප්තැම්බර් 27 වනදා ෆෑෆර්ඩ් ගුවන් කඳවුර ආසන්නයේ තිබූ සැක සහිත වාහන 3ක් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 5 දෙනෙකු අතරංගුවට ගත් අතර පසුව ඔවුන් පොලිස් අපමත මුදාහැර තිබුණා. අනතුරුව බ්‍රිතාන්‍ය ඉරාන ජාතිකයෙකු වන තවත් 25 වරදී පුද්ගලයෙකුද අතරංගුවට ගෙන ඇති අතර ඔහුද මෙවර විට අපමත මුදාහැර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඇන්ඩි බර්න්හැම් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධියට ඉරානය සම්බන්ධ වී ඇති බවට ප්‍රබල ඉඟි පවතින බවයි. ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ෆෑෆර්ඩ් ගුවන් කඳවුර දශක ගණනාවක් පුරාවට ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉදිරි මෙහෙයුම් කඳවුරක් ලෙස භාවිත කළා. ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එම කඳවුර භාවිත කිරීමට බ්‍රිතාන්‍ය ඇමරිකාවට අවසර ලබා දී තිබුණා. යලි සිරස්තල ජනසාර හිමි අද අභ්‍යාචනාධිකරණයට අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක හිඟයක් කතානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණය අද ෆෑෆර්ඩ් කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා ඉවතට සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් රැඳි සිටින්න පැන් පැපුවත් සමක.
10: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: අපිට මතක හිටින ඩාන්ස් කරන්න පුළුවන් සොංග් සදන සුරේනිගේ අලුත්ම වැඩේ තමයි මේ.
2: සොංග් එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
3: ට්‍රැක් එක හැදුනේ මගේ ලිරික්ස් මගේ මෙලඩි එකකට. මමයි දිනුෂායි එකතු වෙලා තමයි මේකේ මියුසික් කම්පොසිෂන් එක කරේ.
1: සෑහෙන එෆර්ට් එකක් මියුසික් වීඩියෝ එකට දීලා තිබ්බ නේද?
3: දැන් අවුරුදු එකමාරක වගේ ඉඳලා මට හරි ආසාවක් ආවා මේ රෝලර් ස්කේට් වලට, ඉන්ලයින් ස්කේටින් වලට. ඒ අතරේ තමයි මේ සොංග් එකත් හැදුනේ. ඊට පස්සේ තමයි මම ස්ටෝරි බෝඩ් එක හදලා ලසන්තව කන්ටැක්ට් කරගත්තා. ලසන්ත රෝලර් ස්කේට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. මොකද ලසන්ත කියන්නේ ආදරේ නම් එන්න මා වෙත මගේ ෆස්ට්ම හිට ට්‍රැක් එකේ ඩාන්සින් කොරියෝග්‍රාෆර්.
2: සිංග් කරන ගමන් ඩාන්ස් කරන එකත් ලේසි නෑ නේද?
3: මම ආපු කාලේ හිප් හොප් ඩාන්සින් වලින් මම හිතන්නේ ආපු ෆස්ට් ආටිස්ට් කෙනෙක්. දැන් වෙනකොට ඒක ගොඩක් හැදිලා තියෙනවා. දැන් එන හැම ආටිස්ට්ම සිංග් කරනවා, ඩාන්ස් කරනවා. ඒක ගොඩක් සන්තෝෂයි ඒක ගැන.
4: හිඳින්නට මගේ ළඟ නතර වෙලා.
0: Talk of the town.
1: පහුගියදා රිලීස් වුණු නානිගේ The Paradise Movie එක මේ වෙනකොට ෆෑන්ස්ලා උන් මාදෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
2: ඔන්ලයින් ප්‍රී බුකින්ග්ස් විතරක් මේ වෙනකොට මිලියන 2 පහු කරලා තියෙනවා.
1: ඒ වගේම පළවෙනි සතිය තුලේ ලෝකෙ පුරාම ඉන්දියානු රුපියල් කෝටි 150කට වැඩි ඉන්කම් එකක් ගන්නත් The Paradise Movie එකට පුළුවන් වෙලා තියෙනවා.
2: නානික වෙනස්ම විදිය අපියරන්ස් එක. අනිරුද්ගේ next level music මේ ෆිල්ම් එක මෙච්චර famous වෙන හේතුණා කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: on Stick and Tick of Pay.
1: හරි කියන්න කියන්න
2: සංගීත කනවා මොක කෑවටත්ද දවල් සංගීත
3: කන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමඟ සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: අද තමයි හොඳම දවස.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් පහලට වශී වෙන්න.
9: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්
10: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: Theater Between Lady Miss World Sri Lanka 2026
10: Sri Lankaya Rurajiniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
11: Theater Between Lady Miss World Sri Lanka 2026
12: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
13: Title Sponsor ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරුවෙන් Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
14: Enchanter The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
16: Oatmark's high strength liquid collagen obat adama bawitha karanna.
17: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: Сијата. Сијата Покет Мани.
1: Маши, good morning. Сандуда мамис Покет Мани абиоге бар ганне кауде.
2: Апи е абиоге бар дене анна хатани дехи велата. Дехи велинге инна Фатима Райса. Good morning, Фатима.
3: Good morning, Маши.
1: Фатима ген апи да поди вистере кюват. Фатима кауде.
2: ෆාතිමා, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාට පොකට් මනී දෙන්න ලෑස්ති. ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
3: ඔව් ආශි, මම ලෑස්ති.
1: අද මමීස් පොකට් මනී අභියෝගේ බාර ගන්නේ දෙහිවලින් ෆාතිමා රයිසා.
4: මමීස් පොකට් මනී.
2: මෙන්න ෆාතිමා, රුපියල් 250ක් පොකට් මනී ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ෆාතිමා, අපේ රටේ රජවරු ගැන, රජවරුන්ගේ පෙළපත් ගැන පොත් ගණනාවක ලියලා තියෙනවා. අද පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ මහාවංශය ගැන. මහාවංශය ලංකාවේ ඉතිහාසය ගැන ලියවිච්ච ප්‍රසිද්ධම ග්‍රන්ථය. ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ ඉඳලා පාලි භාෂාවෙන් මහාවංශය රචනා කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය, මහාවංශය රචනා කළේ කවුද? 1. මහානාම හිමි, 2. බුද්ධඝෝෂ හිමි.
2: ෆාතිමාගේ උත්තරේ හරි. රුපියල් 250ක් පොකට් මනිය අතේ තියෙන ෆාතිමා, දෙවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 250 අපි 500ක් කරගමු.
1: ෆාතිමා, අහලා තියෙනව නේද අරළු බුළු නෙල්ලි ගැන? ආයුර්වේද ඉතා ප්‍රසිද්ධ ඖෂධීය පළතුරු තුනක් තමයි අරළු බුළු නෙල්ලි. මේ සංයෝගය කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න උපකාරී වෙනවා. ආයුර්වේදයට අනුව වාපිත් සෙම් වලට සෑහෙන්න ගුණයි. මෙන්න ප්‍රශ්නය, අරළු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ 1. ත්‍රිපලා, 2. ත්‍රීකටු.
2: ෆාතිමාගේ උත්තරේ හරි. අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් වුණා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: අද තේරුම දන්නේ නැති වචනයක් ආවොත් අපි ෆෝන් එක ඉක්මනට අතට අරගෙන මොකක් හරි AI ටූල් එක සපෝට් එක ගන්නවා. හැබැයි ලංකාවේ මුල්ම ඩිජිටල් ඩික්ෂනරි එක එන්නේ 2000 අවුරුද්දේ. එක කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් විදියට තමයි නිර්මාණය වුනේ. සයන්ස් ලෑන්ඩ් ටීම් තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඩිවලප් කළේ. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් ඩික්ෂනරිය වන්නේ 1. මදුර ඉංග්‍රීසි සිංහල ඩික්ෂනරිය, 2. තිබස් වර්ඩ් ට්‍රාන්ස්ලේටර්.
2: ෆාතිමා, හරි උත්තරේ වෙන්න ඕනේ දෙවනි උත්තරේ තිබස් වර්ඩ් ට්‍රාන්ස්ලේටර්. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් ඔයාට බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී ඔය අතේ තියෙන රුපියල් 500 පස්කුණයක් කරගන්න පුළුවන් හරි උත්තරේ දුන්නොත්. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. අපි බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
3: තෝරගමු.
1: ෆාතිමා, අපි පාන් කෑවට, පාන් කියන්නේ සිංහල වචනයක් නෙවෙයි, සිංහල භාෂාවට එකතු වුණු පෘතුගීසි වචනයක්. පෘතුගීසීන් ලංකාවට ආවේ කෝට්ටේ රජ කාලේ. එතකොට ලංකාවේ රජකලේ 8 වීර පරාක්‍රමබාහු රජතුමා. පෘතුගීසීන් තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත්තු පළමු විදේශීය ජාතීන්. මෙන්න ප්‍රශ්නය, පෘතුගීසි නාවිකයන් කොළඹ වරායට ගොඩ බැස්සේ කිනම් වර්ෂයේද? 1. 1550දී, 2. 1505දී.
3: 1550.
2: ෆාතිමා, හරි උත්තරේ වෙන්න ඕනේ 1505දී. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා රුපියල් 250ක් වෙනකන් අඩු වුණා.
1: ෆාතිමා හොඳ උත්සාහයක් දුන්නා. අපි ආයෙත් දවසක ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා මමීස් පොකට් මනී රුපියල් 5000ම දිනාගමු.
2: ජය වේවා ෆාතිමා.
3: එහෙම වේවා.
0: සියත පොකට් මනී.
1: මාෂි, අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අදට වඩා හොඳ හෙට දවසක්.
2: හැබැයි නිශාන්, හෙට දවසේ වෙන්නේ මොනවාද කියලා අපිට කියන්න බෑ.
1: අපේ ජීවිතවල වටිනාම දේනේ අපේ දරුවෝ.
2: ඒකයි නිශාන්, අපි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණයක් පටන් ගන්න ඕන.
1: ඔන්න මාෂි, රක්ෂණයේ දැවැන්තයා අවුරුදු 64ක් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ආරක්ෂකයා, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දැනුම ධනය කරගත්ත දරුවන් වෙනුවෙන් මිනිමුතු අධ්‍යාපන සැලසුම ආරම්භ කළා තියෙනවා.
2: මේක නිශාන් උසස් අධ්‍යාපන අරමුදලක්, ඒ වගේ සෞඛ්‍ය ආවරණයක්.
1: අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ජාතියේ දරුවන් බලා ගන්න ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට ගිහිල්ලා ඔබේ දරුවන්ටත් රක්ෂණාවරණයක් අරන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න.
2: ඒකට නිශාන් ගණදෙනුවක් කරන්න අපි යන්න ඕන ඔයා වගේම හොඳ කෙනෙක් ළඟට.
1: දැන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අවුරුදු 5ක කාලයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතුවකට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
2: ඒ වගේම අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකම්ම ස්ථාවර තැන්පත පටන් ගන්න පුළුවන්.
1: අදම 13:19 කතා කරලා ළඟම තියෙන සර්වෝදය ඩිවලොප්මන්ට් ශාකාවට ගිහිල්ලා ඔබත් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
2: පොකට් මනි දිනන්න එවන්න මැසේජ් එකක් 0714 151 151 මම ආශි,
1: මම නිශාන්.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: පිළිකා සුව කරගන්න වූ විශේෂිත කෑම වර්ග තියෙනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: බොහෝ වෙලාවට සමාජ මාධ්‍යවල සහ විවිධ මාධ්‍යවල අපිට නිතර අසන්න දකින්න ලැබෙන දෙයක් තමයි පිළිකා වලින් බේරෙන්නේ. එහෙම නැත්නම් පිළිකා හැදුන රෝගීන්ට පිළිකා සුව කරගන්න යම් යම් ආහාර වර්ග, පළතුරු වර්ග වැඩිපුර කෑමට ගන්න කියන කාරණාව. බොහෝ විට මෙවැනි පුවත්වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ලෝකේ බොහෝ තැන්වල විද ශාක පොටස් යොදාගෙන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට තාමත් පරීක්ෂණ පවත්වනවා. නමුත් තාමත් නිශ්චිත වශයෙන්ම යම්කිසි පිළිකාවක ප්‍රතිකාරයක් සඳහා කිසියම් ආහාර වර්ගයක් හෝ පළතුරක්, එළවලු වර්ගයක් ලෝකේ කොහෙවත් භාවිත කරන්නේ නැහැ. දැනට ලෝකේ පවතින නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් බොහෝ පිළිකා වර්ග සුව කිරීමට, වර්ධනය වීම වළක්වා ගැනීමට, ඒ වගේම සංකූලත ඇති නොයි පවත්වා ගැනීමටත් පුළුවන්. ඒ නිසා ඔබට යම්කිසි විදිහකින් පිළිකාමය රෝගී තත්ත්වයක් තියෙන විට ඔබ දැනට කරන ප්‍රතිකාර ක්‍රම නවතා මෙවැනි දේවල් වලට යොමු වීම මගින් ඔබට භයානක ප්‍රතිඵල අත්වෙන්න ඉඩ තියෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: அசம் பதமிட்ட சீதா
1: லங்காவை
2: ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග

0: නොන්ස්ටිකෙන් ටික පේ.
1: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550
2: අමතන්න. අද කෑමක නම් කෑම රසටම තිබුණා.
3: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
10: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard wire. දැන් දම්පාටින්. ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
11: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peary's Motor Company Private Limited. Amathanna 0114700600.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. Apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666. මේ prime time කොන්දේසියතාවේ.
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට ව

0: අන්නේකයි මන්නම් කියන්නේ අන්නේකයි අන්නේකයි යන්නේ හැමෝම ලොක්කට බයද?
1: ඔව්.
0: Very good.
1: Yes.
0: බොරුවට හරි බය
1: තියන්නේ නේ. අනිවාර්යෙන්.
0: බොරුවට හරි බය තියාගන්න ඕනේ. අන්නේ බය තියාගන්න. මේ මරු කතාව මේ හොඳේ. කෝන් එකමත් එක කාලෙක හිටියලු රජ කෙනෙක්. රජවරු ඉඳලාම තියෙන්නේ මේ එකමත් එක කාලෙක තමයි.
1: ඒක නම් අර. හරි.
0: එතකොට දැන් මේ රජතුමාට ආරංචි වෙනවා පොඩි ඈත හරි ඈත ගමක පොඩි ගමක විප්ලවකාරයෝ සෙට් එකක් නැත්තම් කැරලිකාරයෝ සෙට් එකක් එකතු වෙලා තව පිටගම්වලිනුත් කට්ටිය ගෙන්නගෙන මේ රජයට විරුද්ධව මේ රජතුමාට රජයට විරුද්ධව හින කැරල්ලක් ගහන්න ලැහත් වෙනවා කියලා.
1: හා ඕකේ.
0: බොහොම ඈත ගමක. දැන් මේක ලොක්කට ආරංචිලා ලොක්කට දැන් කැටේ පැනලා දේ.
1: ආ තද්ද වෙලා. හරි.
0: කැක් ගහන ටැන මෙහෙට නා. ක තැනකදී තීරණය කරන මේ කිප්. යා. චතුරංගනී සේනාව මරන් යා. ලස්සුණු ඉසුණු කළා දාලා එමු. කියන අදහස තමයි රජතුමාට ආවේ.
1: හරි.
0: ගේමම කෝල් කරන්න තමයි දැන් යන්නේ. දැන් මේක තව දෙයක් තමයි මේ මේ මහා අනෝරා වෙහි කාලයක්. හිතන්නකෝ දැන් මේක ඉන්දියාවේ කතාවක්.
1: නිර්තිතික මෞසම කියලා හිතමුකෝ.
0: ඔව් ඔයා දන්න එකකින් හිතන්නකෝ.
1: හරි.
0: ඉතින් මේ වගේ අනෝරා වෙහි කාලෙක ඉස්සර මේ වගේ පහසුකම් තිබුණ නැහනේ. ගක් වෙලාට තිබුණේ කරත්ත පාරවල් නේද? අඩි පාරවල්. කැලෑවල් වලින් ගංගවල් වලින් එතර වෙලා.
1: හරි.
0: මඩේ එරි එරි. ඉතින් මේ යන ගමන.
1: හයිවේ තිබ්බේ නැ?
0: නෑ. හයිවේ තිබ්බේ නෑ. හයිවේ තිබ්බනම් අපි දන්නවා.
1: හරි.
0: නිකම් මේ බොහොම පහසු ගමනක් නෙමෙයි ඈත ගමකට යනවා කියන්නේ. ඔය පණිවිඩේ ඉන්නත් කල්යනානේ. දන්නවනේ ඔත්තුකාරයෝ පණිවිඩ එවනවනේ.
1: හරි.
0: ඔය ගම්වල ඉන්න ඔත්තුකාරයෝ
1: දැන් ඉන්නවා ඕපදූපකාරයෝ
0: දැන් ඉන්නවනේ ෆේස්බුක් කාරයෝ අලුතෙන් ඔත්තුකාරයෝ ඕන්නේ.
1: Yes, okay.
0: ඒක වෙන සබ්ජෙක්ට් එකක් අපි ඒක පස්සේ කතා කරමු. ඒ ගම්වල ඔත්තුකාරයන්ගෙන් තමයි මේ විස්තරය රජතුමාට ආවේ. පරිවිතේ පණිවිඩේවල හරි මොකක් හරි.
1: හරි.
0: මේකට තමයි මේ ආවේ. හැබැයි කොහොම වුණත් ආරංචිවල හැටියට මේ මහා අනෝරා වැසි මැදින් මේ ගමන යන්නේක ලේසි නෑ. චතුරංගනී සේනාවත් අරගෙන පොඩි සෙනඟක් නෙවෙයිනේ.
1: හරි.
0: මේ රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයා බොහොම හොඳ මොළකාරයා. මේ කතාවේ හැටියට කියනවා බෝධිසත්වයන්ගේ එක්තරා එක භවයක් ඔය කියන්නේ.
1: ආ ඕකේ.
0: රජතුමාගේ අග්‍ර පුරෝහිතය වෙලා ඉපදුණු.
1: හරි.
0: මේ පුරෝහිත කල්පනා කරනවා නිකට තත් තියාගෙන රජතුමා බොහොම කලබල වෙලා
1: තියෙනවා.
0: දැන් මේ ගමන පිටත් වෙලා කැරලිකාරයන්ව සුන්නත් දූවිලි කරලා දාන අදහසෙමයි මේ ඉන්නේ. රජතුමා බොහොම ෆියුරියස්. බොහොම ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා රජතුමා. රජතුමාට තද වෙලා
1: ඉන්නේ.
0: දැන් ගිහලා කිව්වොත් එහෙම රජතුමා මේ හයියෙන් වහිනවා.
1: හරි.
0: බොහොම කරදරයි. පාරවල් එච්චර හොඳ නැහැ. පාරවල් භාගෙවිත ඔක්කොම යට වෙලා.
1: හරි.
0: මේ ඇස් අත් ඇත් නේද අස් ඇත් කරත් මේවා එරෙනවා. වැස්සෙදි තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒවත් එක්ක ඔට්ටු වෙන්න වෙනවා. වාහන කැඩෙනවා නේද?
1: ආ.
0: අස්සු වැදගෙන කරත්තුණක් කැඩෙනවනේ. මඩේ ඉරලා ගන්න බැරිවුලාම. ඊළඟ සත්තුන්ට ඒවැය යන්න අමාරු වුණාම උන් කකුල් කඩා ගන්නවා, උන් අසනීප වෙනවා.
1: කුලප්පු වෙනවා.
0: දැන් මේ චතුරංගනී සේනාවට සිද්ධ වෙන හානිය සුළුපටු නෑ මේ ගමනේ.
1: ආ.
0: දැන් මේ අග්‍ර පුරෝහිත කල්පනා කරනවා මේක රජාට කියන්න බෑනේ.
1: තද වෙලා නින්නේ.
0: තද වෙලානේ ඉන්නේ.
1: ඒකනේ.
0: මේක කියන්න බෑ දැන් කියලා වැඩක් නෑ.
1: හරි.
0: සමහර ඒවා තියෙනවා සමහර මූඩ් වලදී කියලා වැඩක් නෑ. මේකට සුදුසුම වෙලා වෙනකන් ඉන්න වෙනවා. කොච්චර අමාරු වුණත් කියන තැනට තමයි මේ අග්‍රපුරෝහිතය යන්නේ.
1: හරි.
0: ඒකටත් මොලේ තියෙන්න බෑ.
1: ආ ආ.
0: දැන් ඔයාට උනත් කොච්චර මොලේ තිබ්බත් වැඩක් නෑ. ඔයාගේ කතාව කොයි වෙලාවෙද කියන්න ඕනේ ලොක්කට කියලා වඩා අදහසක් නැත්තම්. වාට හෙන මොලේ තියෙන්න පුළුවන්. ඇඟ පුරා මොලේ ඇති. හිස පුරා තඩි ඇති උකුණු ඇති ඇති.
1: මොලේ ඇති. හරි.
0: නමුත් ඉතින් වාට සුදුසු වෙලාව තෝරගන්න බැරුණොත් ලොක්කට මේ බොස් මෙහෙමයි මට මැලේසියා යන්න ඕනේ. තාපාට දැක්කම එහෙම නෑ මොකද? ඇයි මොකද එනන්නේ? යම්
1: කිසි දෙයක් මතක් වුණා මට.
0: මොකද මතක් වුණේ?
1: මම ඔයාට හරි වෙලාවෙදි දැම්මේක.
0: නෑ පිස්සු.
1: ඔයා හකි.
0: ඒ වැරදිද? හරිද?
1: හරි.
0: ඉතින් බෝධිසත්වෝ මේ අග්‍ර පුරෝහිත තීරණය කරනවා. නෑ මේක නෙමේ වෙලාව. කොමාර රයිතුමාගේ මනාපෙට චතුරංගනී සේනාව රැස් කරගෙන ගියා පළවෙනි දවසේ. දැන් පළවෙනි දවසේ තේරුණා මේ දැන් අමාරුව. ඇත්තටම චතුරංගනී සේනාවට උනත් හිතපු තරම් දුර යාගන්න බැරි වුණා මේ මහා අනෝරා වැහි නැදි. මගදී කඳවුරු දාගන්න සිද්ධ වුණා. දැන් ඉතින් හැමෝම තව යන්න තියෙනවා හැම් පිටින්ම. ඉතින් මහන්සි අරිනවා තැන් තැන් වල ආඩියට. සමහර ආයුධ මුවත් තියෙනවා. සමහරු ඇඳුම් වේලනවා.
1: හරි.
0: පොඩි බ්‍රේක් එකක්.
1: හා.
0: ඔය අතරේ ගෙනාපු කඩල වගේක් පෙඟෙන්න දාලා තිබුණා. ඒක වේලෙන්න තිබුණා. දැන් පොංගවල දැන් පෙඟිලා.
1: හා.
0: ඇත්තට පෙඟිලා.
1: පෙඟිලා වේලනවා.
0: මේක පොඩක් වේල ගන්න ඕනේ. පෙඟිලා වැඩි. හොඳටම වැඩි. ඉතින් රයිතුමාත් එහෙම ඉන්නවා. අග්‍රපුරුවිතත් ඉන්නවා. කඩල ටික ඔන්නෝම පැදුරේ දාලා තියෙනවා. උතුන ගහක හිටියා වඳුරෙක්.
1: හා.
0: උසටපට ගාල බැහැගෙන වඩේ කඩලනේ.
1: යස්.
0: කඩල හුරු දෙක උතුන කම්මුල් දෙක පිම්මෙලකම් කට ඇතුළට දාගත්තා.
1: හරි.
0: මෙහෙම අහුරු දෙකක් ගත්ත අතට අත් දෙකට නැග්ග ගහට.
1: හරි.
0: කොහොම හරි මූ ජරමර කරලා නගින අතරේ මුගේ අතින් එක කඩලැටයක් වැටුණා බිමට. එක කඩලැටයක් බිමට වැටුණා ගහට නගිනස්සේ. මූ ගහට නැගලා උඩ ඉඳලා බලනවා වැටිච්ච කඩලැටේ කොහෙද කියලා.
1: හා ඕකේ.
0: බලනවා මූට පේන්නේ මූ අතේ තිබිච්ච කඩල ඔක්කොම විසි කරා කටේ තිබිච්ච ඒවා විසි කරා බිමට බැහැලා දැන් මේ කඩලේ හොයනවා.
1: සීරියස්ලි.
0: දැන් මූ දැක්ක කොහෙට හරි යනවා දැන් මූට මේක හොයාගන්න බෑ.
1: හා.
0: මූ බොහොම සෝකෙන් ඉන්නවා දැන් අතේ තිබිච්ච කඩල ටිකක් නෑ.
1: නෝ.
0: කටේ තිබිච්ච ටිකක් නෑ. අර නැති වෙච්ච කඩලටත් නෑ. මොකක්වත් නෑ. රයිතුමාගෙනෝ. ඔය පුරෝහිත. ඒ අරුට මාර වැඩේ නෝ යුනේ. එහෙම
1: පන්නනවනේ.
0: ඒ මේ පුරෝහිත මේ අරුවට මාර වැඩේ නෝනේ. අරුවර කටින් වැටිච්ච මොකද්ද මේ කඩලටේ හොයන්න ගල මූ ඔක්කොම නැති කරගත්තා. පුරෝහිත කියනෝ. එහෙම තමයි රයිතුමනි. එහෙම තමයි. සමහරලාට කොච්චර තිබ්බත්
1: හරි
0: මේ තියෙන පොඩිම එකත් බේරගන්න යන්න හිතෙනවනේ. එතකොට අතේ තිබිච්චේවයි කටේ තිබිච්චේවයි ඔක්කොම නැති වෙනවනේ රජතුමනි. දැම්ම වර්ඩ් එක.
1: යස්.
0: ආයතන බැලුවා. තමුසේ මේ කඩලගෙන නෙමෙයි නේද කියන්නේ කියලා.
1: හා ඕකේ.
0: එහිමයි රජතුමනි. මේ චතුරංගනී සේනාව අරන් මේසා දුර මේ පොඩි ප්‍රශ්නේ විසඳන්න යන එකෙන් අපේ සේනාවට වෙන හානිය රයිතුමනි සුළුපටු නෑ. ඔය ගමේ කට්ටියක් එකතු වෙලා කැරලිකාරෝ ඊට වඩා ලොකු හානියක් වෙනවා මේ යන ගමනෙන් රයිතුමනි මේ කාලේ මේ ගමනට තෝරගත්ත එකට. තමුසේ හරි. කෝල් කරනවා කට්ටියට ආපහු යන්න.
1: හරි. හැරිලා ගියා.
0: හැරිලා ගියා. හැරිලා ගියා.
1: ඔකේ ඔකේ ඔකේ.
0: හරිද? හරිද වඳුරු? අන්න ඒව ඉගෙන ගන්න ඕනේ හරිද?
1: යා ඒකනේ.
0: අම්මේ කියන්නේ වදන දානකොට ඕන වදනකට වෙලාවක් තියෙනවා.
1: යස්.
0: මොන මොලකාරයා වුණත්
1: හරි.
0: වැරදි තැනදී වදන දැම්මොත් නම වැදගත් අදහසක් වෙන්න පුළුවන්.
1: ආ ආ.
0: උදෑසන ඉවතලු කෙළපිඩක්සේ තමයි මතක ඉස්සර උම්මගේ ජාතකයේද කොහෙද අපි ඉගෙන ගත්තනේ
1: වචන
0: මේක කරනකොට රිජෙක් කරනවා වැරදි වෙලාවේ දාන්න එපා තේරුණා
1: I know that
0: තේරුණානේ වැලිසියන්න වෙන්නේ හොඳේ
1: හරි වෙලාවේ හරි දැන සිතට වචනේ දාලා
0: ඇති ඔයක තමයි යන්න වෙන්නේ නැත්තේ

0: මං ඔයාගේ ඉල්ලීම සලකා බලන්න මට තිනවා බලන්න. වැදගන්න කාත්තක දෙන්න තමුන් මැලේසියන්නේ කාත්තක
1: දෙමව්පියෝ සමක
0: හොඳ දරුවෙක් තව කවුද යන්නේ දෙමව්පිය යනවා දෙමව්පිය
1: යනවා
0: අයියා කියන්නේ අයියා මෙහි නෑ
1: මහත්තයා මහත්තයා මාත්‍යා
0: මන මල විකාරයක් දැබන් තමන්ගේ මිනිහට අයියා අයියකයි මිනිස්සු මොනවද හිතන්නේ මිනිස්සු හිතනනේ මේ සිංහ බහුව සිංහ සිංහ කෝකලා අතර තෙලක් යනවා තව යාළුවෝ යනවා තව යාළුවෝ යනවා
1: එක යාළුවෙක් කියයි වගේ තියනවාද
0: කමක් නැහැ මොනවද බලන්න හිතාගෙන ඉන්නේ මැලේසියාවල මොනවද දන්නේ මැලේසියාවල
1: මං යන්න හිතාගෙන ඉන්නවා මේ
0: මැලේසියාවල කච්චේරියද
1: පෝස්ට් ඔෆිස් එක බලන්න ඕනේ
0: මැලේසියාවල පෝස්ට් ඔෆිස් එක නගර සභාව බලන්න මැලේසියා ගියාට මැලේසියාව බලන්න දෙයක්වත් දන්නේ නැතුවද මේ යන්නේ දික් කරගෙන
1: මං කවුන් එක බලන්න
0: මේ උඩ දාගෙන දික් කරගෙන මේ ටවුම කියන්නේ මොකද්ද බං මැලේසියා ඈ මොකක්ද මේ ටවුම කියන්නේ කොලලම්පුර මොකද කියන්නේ
1: ෂොපින් මෝල්ස් වලට යන්න ඕනි ඒක තමයි මගේ ඔළුවේ දැනට තියෙන්නේ මගේ ප්ලෑන් එකේ
0: මොකද ෂොපින් මෝල්ස් වලට යන්නේ කැඳවත් ගන්න නෑ නේද සල්ලි දීලා
1: මේ දෙකම්මට එනවා ඔළුව නෝද ෂගුන්න මොකද ඒ
0: ෂගුන්න සගුන්න සගුන්න කියලා ගන්න නෑ එහෙ ඒ තියෙන සන්වේලගුන්
1: අන්න සන්වේලගේ ඒකට යන්න
0: ජෙන්ටින් හයිලන්ඩ්ස් යනවාද
1: යන්න ඕනේ
0: කියන්නේ මේ කිසිම තැනක යන්නේ නෑ
1: මේ හරියට මගේ ප්ලෑන් එක වැඩ කරලා නෑ
0: මැලේසියාවල කොහෙද යන්නේ මේ මැලේසියාවල මැලේසියාවට පයින්න නෑ කුවාලාලම්පුර් සිටි ටුවර් එකක් යන්නේ හිතුවේ නෑ
1: යන්න ඕනේ
0: හිතලා නෑ සන්වේලගුන් විතර ඔළුවේ තියෙන කොහොනේ කියන්නේ දුර්වලයිනේ
1: මට ඔක හරියට ප්ලෑන් කරගන්න
0: ඕනේ ජෙන්ටින් හයිලන්ඩ්ස් දැන් තමයි අහලා දෙන්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස් ජෙන්ටින් හයිලන්ඩ්ස් යන්නේ නැතුව මැලේසියා කියලා වැඩක්
1: තියෙනවා වැඩක් තියෙනවා වැඩක් නෑනේ
0: මේ නුවරඑළිය පරාදයි
1: සීරියස්ලි
0: නුවරඑළිය පරාදයි බටු කේව්සේනද
1: බටු
0: කියන්නේ ඒ බටු නෙමෙයි බටු කේව්ස්
1: යා බටු කේව්ස්
0: කිසිම දෙයක් දන්නේ ඈ ඉතින් මේ බටු කේව්ස් කුවලාලම්පුර් සිටි එක ඔය ලෑන්ඩ්මාක්ස් එක කව කරන්න නැත්තම් ඉතින් වැඩක් නෑ ඔය ගමනේ ඕගොල්ලෝ කරන්නේ ඕම නිකාන් යනවා විශේෂයෙන්ම ෆස්ට් ටයිම් යනකොට ගියාම ඉතින් එළියට බහින්න බයයි ඉංග්‍රීසි කතා කරනවා මිනිස්සු ඕයි ඕයි කාලා ඉතින් එළියට බහින්න නෑ ගිය වෙලාව ඇතුළට දොරවල් අත්තේ හැංගිලා ඉන්නවා වෙන රටකට ඇවිල්ලා දවස් 3-4ම ඇතුළට වෙලා ඉඳලා ඊට පස්සේ එනවා ගෙදර
1: ටීවී බල බල ඉඳලා එනවා
0: එයා ටිකට් එක වීසා හෝටලය මොකද්ද ට්‍රාන්ස්පෝර්ට් කොහොමද බ්‍රෙක්ෆාස්ට් එතකොට ටුවර් එක කොහොමද මැනේජ් කරන්නේ කාලේ මැනේජ් කරන්න බෑ පොඩි කාලයක් ඉන්නකොට දවස් 4-5ට මිසක් අපි මාස 3-4ට අපිට යන්න බෑනේ එතකොට ටුවර් ගයිඩ් කෙනෙක් දීලා එයාපෝර්ට් එකෙන් පික් අප් කළා අදාළ තැන් වලට ඩ්‍රොප් කළා වෙලාවල් දීලා උදේට අරගෙන කන්න බොන්න දීලා වටේ ඔක්කොම වටේ පිටේ පෙන්නලා ගන්න තියෙන දේක් ගන්න කියලා තව තැනකට දෙහිකට ගිහිල්ලා ට්වින් ටවර්ස් වලට ගිහිල්ලා ෂොපින් කරලා
1: මෙහෙමනේ
0: කරන්න ඕනේ වැඩි ඉති කරන්න කිසි දෙයක් දන්නේ
1: නැහැ ඉතින් මේක කොහොමද ප්ලෑන්
0: කරගන්නේ දැන් දහන්නේ අයියෝ ගන්න මේකට තමයි තියෙන්නේ BOC Travels.
1: උනේ.
0: අද කී දෙනෙක් මේ විදිහට BOC Travels ඉඳ තමන්ගේ පළවෙනි ටුවර් එක ගිහිල්ලා සතුටින් රටවල් වලට යන්න ඕනේ මේවනේ කියලා තේරුම් අරන් කොච්චර දේවල් කරන අවුරුදු 30ක් මේගොල්ලෝ මාකට් එකේ.
1: Yes.
0: එතකොට නොවැම්බර් මාසේ 20 ඉඳලා 24 වෙනකන් මේ ලස්සන සංචාරයක් ඒගොල්ලෝ ඕගනයිස් කරනවා 20-24 අතර. නොවැම්බර් මාසේ right?
1: හරි.
0: මේ කණ්ඩායමට හරිය සුළු පිරිසක් තමයි ගන්න. තේනවා අපි පොඩි පිරිසක් ගන්නේ දැන් අපි ගිබොන්න ගිය සතියේ කතා කරනකොට යන්තම් මේකේ සීට් 15ක් තිබුණා මන් දන්නේ නැහැ දැන් 15ම තියෙනවද කියලා
1: ඒක නම් ඇත්ත
0: ඒක නෙමෙයි අහන්නකෝ ගාන ඔය මං කලින් කියපු එයා ටිකට් වීසා හෝටල් ස්ටේ ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් ඩේලි බ්‍රෙක්ෆාස්ට් ටුවර් මැනේජ්මන්ට් ටුවර් ගයිඩ් එයාපෝර්ට් පික් අප් ඩ්‍රොප් ඔය ඔක්කොම දාලා 230,000යි ඔය සේරටම වීසා ෆී එකද ටිකට් ෆී එකද හෝටලෙට ගෙවන්න ඕන ගාන අරව මේවා මේ 230,000 ඇතුලේ තියෙනවා කියන්නකෝ
1: $230,000
0: වැඩේ ඉවරයි. තේරුණා?
1: යා ඕකේ.
0: ඔයාට තියෙන්නේ මෙතනින් එයාපෝර්ට් එකට කටුනායක එයාපෝර්ට් එකට යන්න විතරනේ. එතන ඉඳලා කොහොම කට්ටිය ඕගොල්ලන්ව ලස්සන්ට මේව කරනවනේ.
1: නියමයිනේ.
0: ඒක ඔයා පළවෙනි වතාවට රටකට ගියාට මොකද? ඔයාට ඒ රටේදී ගයිඩ් කෙනෙක් හම්බෙන්නේ රට කාලා වතුර බියපු ගයිඩ් කෙනෙක් නවට හම්බෙන්නේ. ඔයා කියන ඕන දෙයකට අපි යන්න ඕනේ මෙතනට. ඒ වැඩේට. එහෙම කියන්න ගයිඩ් කෙනෙක් ඉන්න එක කොච්චර වටිනවද?
1: මාර වටිනවා. අනිවාර්යයෙන්.
0: අපි තනියෙන් ගිහලා ගයිඩ් කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා හිතන්නකෝ. අපි දන්නවද අපි කාට අහුවේද
1: කියලා? ඒකනේ. බොරු කියයිද කොහොමද දන්නේ නේ?
0: ඔව්. පෙන්නන්නේ. ඔව්. දැන් මේ අපේ ළඟ පන්සල් පෙන්නලා මේ කැලණි. ඔව්.
1: එහෙම කියන්නේ.
0: මේ අනුරාධපුරයේ කියලා පෙන්නන ඩයල් ඉන්නවා. හ්ම්. ආය හඬ දෙයක් නැහැ ඒවනම්. එකම තැන කරගිලා කරගිලා කරගිලා කරගිලා

0: නුම්බරේ ලියාගෙන මතක ඇතුවද මම කෝල් කරා. රටකට යන්න ඕනේ. රටකට අනිවාර්යෙන්ම යන්න ඕනේ. එකකට යන්න ඔබ තව ගොඩකට යනවා. මේ ලිංගමෙදි මානසිකත්වයෙන් මිදෙන්න තියෙන හොඳම දේ. එතකොට ඔය ලියන කවි සින්දු වල ප්‍රමාණය අඩු වෙනවා.
1: ආ ඒක ඇත්ත.
0: හැම පොඩි දෙයක්ම හෙන මාරයි වෙන එක අඩු වෙනවා. ආ ලෝකයද මෙතන තියෙන්නේ. අපි එතනට යන ගමනේ අතර මැදයි මේ ඉන්නේ. අපි පොඩ්ඩක් අඩිය ඉක්මන් කරන්න
1: ඕනේ.
0: කියන සාධාරණ දේ ඔබට සාධාරණ අදහස ඔබට එන්න ගන්නවා. එතකොට අපි හැමෝම එකම කුලකයකට වැටෙනවා. අපි දන්නවා මේ මොකද වෙන්නේ කියලා හැමදේම.
1: ඒක හරි.
0: අපිට එහෙම තේරුමක් තියෙන්න ඕනේ.
1: ඒක දැකලා තමයි මේ තේරුම ලබා ගන්න
0: පුළුවන්. අපිත් එහෙම තමයි ගත්තේ. පොඩියට පොඩියට රටකට දෙකකට පැදලා තමයි යන්තම් තේරුම් ගත්තේ ලෝකේ මාර දුරක් ගිහිල්ලා තියෙනවා කියලා. නේද?
1: නැත්නම් අපි හිතාගෙන ඉන්නේ.
0: නැත්නම් අර කතනින් අර මෙතනින් තිබ්බ අන්නේ අම්මේ ගාලමයි හිතේ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මොනවා කරන්නේ? නේද? ඒක අපි මේ කියලා හොඳ කරන්න පුළුවන් අසනීපයක් නෙවි.
1: එක්ස්පීරියන්ස් කරලා තමයි ඒක හොඳ වෙන්නේ.
0: යන්න පුළුවන් හැමෝම රටකට ගිහිල්ලා එන්න. එක රටකට හරි යන්න
1: ඕනේ.
0: එක රටකට හරි යන්න ඕනේ මැරෙන්න කලින් හොඳේ. නැත්නම් වැඩක් නැහැ මේකේ ඉඳලා. ඔබ හිතන් ඉන්නේ මේක තමයි ලොකු මේක කියලා. අම්මෝ නැහැ තව ගොඩක් ලොකු ඒවා තියෙනවා.
1: මේකත් ලොකුයි.
0: ඔව් නේ නේ මේක අපිට හිතටනේ ලොකු.
1: ඕකේ.
0: අපි මේක හිතට ලොකුයි. මොකද තමන්ගේ රට මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඕ ඒක එහෙම තමයි. මොන මොන මොක නැති වුණත් එහෙම එකක් තියෙනවා.
1: රයිට්.
0: නමුත් ඒක ලිටරල් ඒක නිකන් එහෙම හදවතේ එහෙම වුණාට මේකෙන් අපි බැලුවාම අපිට දෙනවා. ඩා. ඒක ලොකු ඒවා
1: තියෙනවා.
0: අර මම කියන්නේ බාතිය හැමදාම කියන කතාවක් මං කියන්නේ. මොකද්ද? මේක හොඳ රටක්.
1: Yes.
0: දැන් මේක හොඳම රට කියලා ගන්න එපා.
1: ආ ඒක හරි.
0: මේක හොඳ රටක්. අහන්න දැන්. හැබැයි මේක තමයි හොඳම රට. එහෙම ගන්න එපා. එහෙම දකින්න කලින් රටවල් 10ක්වත් දැකලා ඉන්න.
1: ඕ ඒක හරි.
0: ඊපස්සේ ඔබට සාධාරණ අදහසක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. කොමත් මව් රට එක. ඒක හරි.
1: Yes.
0: නේද?
1: පළමුවත් මව් රට.
0: නේ නේ නේ. ඉතින් නටන්න ඕනේ.
1: ඔව්. හරි.
0: ඔය ගානෙන් ඉන්න.
1: Yes. ගානෙන්
0: ඉන්න ලෝකේ බලන්න. BOC Travels. රටකට ට්‍රැවල් එක රටකට හරි ට්‍රැවල් කරලා මිසක් මැරෙන්න නම් හිතන්න එපා. 0.7022.77.76. දැනුත් කන්වින්ස් උන නැත්තම් උඹලව හදන්න බෑ.
1: හරි මෙහෙම දැන් ඔකට සල්ලි ටිකකුත් එකතු කරගන්න ඕනේනේ. ඉතින් පුරුද්දක් විදියට මම මේ දවස් ටිකේ හිතාගත්ත NLB එකේ ආයුබෝ ලොටරි එක ගන්නවා. දිකටම ගන්නවා කියලා. එතන මේකේ ළඟ ළඟ දිනුම අවස්ථා තියෙන හින්දා මට හිතෙනවා මොකක් හරි කර කියලා දිනුමක් ලැබෙයි. අනිත් එක අවස්ථා 15ක් හදලා දීලා තියෙනවානේ අරවින්ද. දිනන්නම කියලා. ඉතින් ඒ නිසා නෑ නෑ නෑ නෑ කියලා හිතන්න නැතුව පොඩ්ඩක් මේ පොඩි පොඩි දේවල් ඔෆිස් යන්න වැඩ කරන්න පඩිය ගන්න පඩියෙන් ඉතුරු වැඩ ටික කරන්න ඒවා හරි. හැබැයි සයිඩ් එකේ පොඩි වැඩකුත් තියෙන්න ඕනේ. පොඩි
0: ඔන්න ඔයාලට තමයි ඉතින් අර
1: මොකක්ද
0: අපිට අර බුදුහාඳුරු කියලා දීපු ඉතුරු කිරීමේ ක්‍රමය වැදගත්තේ.
1: කොටස් හතරකට බෙදලා කරන වැඩේ.
0: ටිකක් ඉතුරු කරන්න කිව්වා. ටිකක් දනට පිනට දෙන්න කිව්වා.
1: ටිකක්
0: පරිභෝජනය කරන්න කිව්වා. නේද?
1: ටිකක් ආයෝජනය කරන්න.
0: ටිකක් ආයෝජනය කරන්න
1: කිව්වා.
0: හා. ඔන්න කරලා තිබ්බනා. කරාද ඒවා? කරේ නෑ. ඒව කරේ නෑ.
1: ඒව කරන්න බැරුණා.
0: ඒව බනට අහලා සාදු කියලා ආවට මොකද? ඒව ඔලුවට ගියේ නෑ නේ. දැනුම හැටියට තියෙනවා භාවිතේ නෑ නේ. අපි ගොඩක් ඒව එහෙමනේ. ගොඩක් ඒව දන්නවා. ඒකෙන් වැඩ අරගෙන නෑ.
1: දැන් පහකට වෙන් කරන්න ඕනේ අරවින්ද.
0: මොකද? ටැක්ස් එක ගෙවන්න. ඉතින් මේ හරි. ආයුබෝ ලොතරිය එක අරන් බලන්න. දිනුම් අවස්ථා 15 කර වැඩි කරා.
1: හරි.
0: දවස ගාන තියෙන ඒ කියන්නේ දිනුම් ප්‍රමාණය වැඩි කරා. ලැබෙන දිනුම් අවස්ථා ගන්න වැඩි කරා. ඒක තියෙන්නේ ලොකු තෑගේ අහස පොළොව නෝහලන තෑගේ නෙමෙයි. ඩේ ටු ඩේ ගේමක් ගහන්න පුළුවන් හොඳ තෑගේ. ලක්ෂ 5ක්
1: නේද? ලක්ෂ 5ක් පළවෙනි තෑග.
0: පළවෙනි තෑග. ඉතින් එහෙම තමයි මේක වැඩ කරන්නේ. ඒක අරන් බලන්න. අර ලොතරැයි 5ක් ගත්තාම එකක් ඇදෙන්න තියෙන සම්භාවිතාව ඉහළයි කියන එක තාම මේකටත් තියෙනවද? මේකටත්
1: තියෙනවා.
0: මේකටත් තියෙනවා. හරිද? ඉතින් ලොතරැයි 5ට කීයද යන්නේ? රුපියල් 200 නේ යන්නේ.
1: අන්න ඒකනේ කියන්නේ නේද?
0: නේද? අද 200ක් කියන්නේ මොකද්ද නේද? නැඩි සිගරට් එකකුත් මේක 100 ගන්න නේද?
1: එහෙමද?
0: ගන්නකෝ. ලොතරැයි 5ක් ගන්නකෝ වෙයි.
1: ඒකනේ.
0: ඒකනේ හිතන්නකෝ අද මම මේ මම මේක මේක කරන්නේ නැහැ. මම මේ පුරුද්ද අද මම කරන්නේ නැහැ. ඒ වෙනුවට මම ලොතරැයි 5ක් ගන්නවා. සමහරවට ඒක වෙන්නම පුළුවන් ඔබගේ ටර්නින් පොයින්ට් එක මුළු ජීවිතේම වෙනස් කරන.
1: Yes.
0: හරි හා හරිය.
1: එතකොට අර ආයෝජනයක් ගැන කතා කරපු නිසා මේක හොඳම ටයිම් එක කියලා මට හිතෙනවා. ප්‍රයිම් ටයිම් එක කියලා නේද අරවින්ද? අපි දැන් මොකක් හරි ආයෝජනයක් ගැන හිත හිටියානම් අපි ආසයි නම් කොළඹට වගේ ඇවිල්ලා ඒ ආයෝජනය කරන්න. ඒකට හොඳම අවස්ථාව ප්‍රයිම් ගෲප් එක දීලා තියෙනවා. කලම්බෝ නේද තියෙන වැඩේ?
0: දැන් මේ ආයෝජනය මේ

0: දැම්ම මේ පත් වනා මේ සල්ලි ගත්ත නෙමේ. ඔබට ළඟ පත්තු වෙනවා නම් ආයෝජන රිටර්න් එක අඩුයි. මධ්‍යකාලීනව ඊට වඩා වැඩි. ඔබ දීර්ඝ කාලීනව ආයෝජනයක් ගැන හිතුවොත් එහෙම ඒක රිටර්න් එක රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ROI කියලා
1: කියන්නේ.
0: රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. අපි කීයක් යට කරනවද? අපිට කීයක් මේකෙන් කොහොම හරි කරකවල ගලව ගන්න පුළුවන්ද කියන එකනේ. මේක ප්‍රැක්ටිස් එකක් හැටියට කරන මිනිස්සු ඉන්නවා. දැන් බලන්න කොළඹ. හැමෝම බලනවා කොළඹට එන්නනේ. හැමෝම බලනවා.
1: Yes.
0: නමුත් දැන් භූමියේ අපිට පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම ගිඩමක් අරගෙන ගෙයක් හදලා එහෙම එන්න බැලුවොත් එහෙම ලේසි නෑ එන්න. එහෙම තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ තියෙනවා. ඒ උනාට කොළඹ නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කේනේ.
1: ඕ අනේකනේ.
0: බෝඩරේට වගේ යන්නත් වෙනවා. හැබැයි නේද කොළඹ. ඕ කොළඹ කියනවා. ඕ කොළඹ කියලා එහෙම ගන්න පුළුවන් ඔබට. මිලියන 50 ඉඳලා ප්‍රයිම් එකේ ප්‍රොපර්ටිස් තියෙනවා. අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් තියෙනවා. හදලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනවා. හදාගෙන යන්නේම තියෙනවා. මිලියන 50 ඉඳලා තියෙනවා. ඔබ දන්නවද මේ දවස්වල ඇයි අපි මේ ප්‍රයිම් ටයිම් කියලා මෙච්චර මේ දඟලන්නේ කියලා? පළවෙනි දේ මතක තියාගන්න, මේක දීර්ඝ කාලයකට යෝජනා කරලා නැහැ. මේක මේ මාසේ අග්ගිස්සියේ ඉවර කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේකට එන බූම් එක කොයි වගේද
1: කියලා. Yes.
0: දැන් මොකද ඔබ කරන්න ඕනේ? රුපියල් මිලියන 50 ඉඳලා අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඔබ දැන් ගිහිල්ලා මට මේ අපාර්ට්මන්ට් එක මම මේකක් ගන්නවා කියලා ඔබ මූලික ගෙවීම කරනකොටම ඔබට සෙට් වෙනවා 120ක ඉතිරියක්.
1: Oh my gosh.
0: ඔබේ සේවිං එක ඔබ මේ වෙලාවේ, මේ තමයි නියම වෙලාව, මේ තමයි ප්‍රයිම් ටයිම් එක. මේක තමයි නියම තැන. මේක තමයි නියම වැඩේ.
1: Yes.
0: ඔබ සල්ලි ගවන්න කැමතියි කියලා පළවෙනිම ඩවුන් පේමන්ට් එක කරනකොටම ඔබට එනවා 120ක සේවිං එකක්. මිලියන 50ක ඔබ ගත්තා මිලියන 40යි නේ
1: වෙන්නේ. ඒකනේ අනේ.
0: ඒක මේ මේ මේ මේ මාස ඉතරනේ අනිත් එක තියෙන්නේ. ඊට පස්සේ අපෝ පරණ ගානට යනවා. එතකොට මේ ඔක්කොම ඔබ එකපාර ගෙවනවද? නෑ. ඔබට 2 සහ 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් සඳහා අවුරුදු 4ක් දක්වා ගෙවීමේ පහසුකම ලබා දීලා තියෙනවානේ. අවුරුදු 4ක් වෙනකම්.
1: හරි.
0: මේ තමයි නිවැරදි වෙලාව, නිවැරදි තැන. නිවැරදි ඩිවලප තෝරගන්න ගත්තේ ඉතාම වැදගත්. කවුද නිවැරදි ඩිවලප?
1: ප්‍රයිම්.
0: හරිද?
1: හරි.
0: ඉතින් කොළඹින්දල ගෙදර යන්න වැඩට ඇවිල්ලා පැය ගණන් ට්‍රැෆික් එකේ ඉන්නවා වෙනුවට නරකද නෝන දරුවොත් එක්ක ඇවිල්ලා, නැත්තම් මහත්තයයි දරුවොත් එක්ක ඇවිල්ලා,
1: ඕකේ,
0: නැත්තම් ඕගොල්ලෝ අලුතෙන් ජෝඩුවක් නම් ඔය දෙන්න ඇවිල්ලා කොළඹම පදිංචි වුණා නම් කියලයි මම මේ අහන්නේ.
1: හරි.
2: රස පදමට සිත පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
3: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂයෝමි දැන් අබන්ස් විතින්.
4: මොකද අනේ මම ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිස දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
5: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
6: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා
7: ඔබේ විශ්වාසය දිනු DSL. අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ.
8: මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
9: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
8: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
9: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
10: ඔටෝ බාත්ය පවතී සෑමදා.
11: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352502 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි, බිත්ති.
13: බිත්ති?
14: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ.
15: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
13: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
16: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
17: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: උදේ 7:42 වෙලාව ලංකා ටයිල්ස් වෙතින් ඔගලන්ට මේ දවස්වල සුවිශේෂී වට්ටම් තියෙනවා 45%ක් දක්වා. ඉතින් යන්න තියෙන්නේ ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතවරුන් ගාවට. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා අද 5 වෙනිදා 15 වෙනිදා ලේදීම නව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම කාගිල්ස් ෆුඩ් සිටි වල 43 සම්වත්සරය නිසා ඔගලන්ට ඒගොල්ලෝ දෙනවා ගිෆ්ට් වවුචර්ස් රුපියල් ලක්ෂ ගානේ. ඊට අමතරව තව බිල් වයිපවුට්සුත් ලබා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ සඳහා පොඩි පොඩි දේවල් කරන්න ඕනි. ඒව මොනාද කියලා දැනගන්න අපි තව චුටි වෙලාවකින් කාගිල්ස් ෆුඩ් සිටි ගැන විස්තර කියනවා. රයිට්. එතකොට අපේ කමර්ෂල් බැංක් එක ගැන කතා කරන්න ඕනි, සහ GWM වාහන සීරිස් එක ගැනත් මතක් කරන්න ඕනි. ඩියුලක්ස් වල ඔගලන්ට මේ දවස්වල අපි හඳුන්වලා දෙන පේන්ට් එක තමයි පිටත බිත්ති වල ආලේප කරන ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් කියන පේන්ට් එක. එතකොට සී ශ්‍රී ලංකා මතක් කරනවා, ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න දරුවන්ට ඔගලන්ට මේ කාලේ තව ලොකු වැඩකට අත ගහන්න සුදුසු කාලයක් කියලා. ඉතින් මේක අනාගතය බල්ල කරන්න ඕනි වැඩක්. සී ශ්‍රී ලංකා එකේ ලියාපදිංචි වෙලා වරලක් ගණකාධිකාරීවරයෙක් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා දැම්ම ඒකට ලියාපදිංචි වෙන්න කරන්න ඕනේ ඒගොල්ලන්ගේ FB පේජ් එකට යන්න, නැත්නම් වෙබ්සයිට් එකට යන්න. අපි අදත් කතා කරනවා අබාන්ස් ඔඩියෝ ගැන, ඒ වගේම පල්ස N160 බයික් එක ගැන කියන්න ඕනි. නවලෝක හොස්පිටල්, කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන කතා කරන්න ඕනි. හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. අපි උදේම කතා කරා BOC ට්‍රැවල්ස් ගැන, සහ කලරප් ස්ට්‍රිප්සීලින් ගැනත් මතක් කරන්න ඕනි. කලරප් වෙබ්සයිට් එකට ගියා නම් ඕගලන්ට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් අපි මේ කියන කොස් මහෝගනි තේක, බුරුම තේක, මේ ඩිසයින්ස් කොයි වගේද කියලා. සෑහෙන කාලයක් මේක කල් පැවැත්ම වැඩි, අවුරුදු 25ක විතර වොරන්ටිකුත් හම්බ වෙනවා. ඉතින් කලරප් සයිට් එකට යන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි කොකෝ ෆ්‍රයි ගැනත් මතක් කරන්න ඕනි. RBD කරපු, ෆිසිකලි RBD කරපු හොඳම පොල් තෙල් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ, පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ LOLC ෆයිනන්ස් ගැන මතක් කරන්න ඕනි. මේ දවස්වල අපි කතා කරන්නේ ගොලන්ගේ තව විශේෂ වැඩසටහනක් ගැන. ඒ ගැනත් විස්තර කියන්න. මේ ඔක්කොමත් එක්ක හොචිමින් දක්වා අපි ආසර කරන්න පොඩි හරි ආසාවක් ආවොත් ඒකට ඔගොල්ලෝ ඒ ගමනට ලෑස්ති කරගන්න ඕනි ගුවන් සේවාව තමයි වියට් ජෙට් කියලා කියන්නේ. මොකද ඔගලන්ගේ බජට් එකට ගැලපෙන විදිහට වියට් ජෙට් හරහා ඔගලන්ට ප්‍රයාසර කරන්න පුළුවන්. 7:45.
19: Listen up, Colombo. Vietnam is calling.
20: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
21: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
19: Let's Vietjet.
22: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
24: හුතෙන්ම ගුවනින්වත් කුඩු කේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණ සැමට දැනුම් දීමයි
0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රලාභී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

පැල්වත්ත බට ඕගලන්ට දැන් මාකට් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මාකට් එකේ තියෙන සාධාරණම ගානට තියෙන අඩුම ගානට තියෙන හොඳම බට එක තමයි පැල්වත්ත බට කියලා කියන්නේ. ඇලුමෙක්ස් වල අද දවසෙත් අපි කතා කරමු අපේ ෆැබ්‍රිකේටර්ස්ලට තියෙන වාසිය ගැන ඇලුමෙක්ස් වෙතින්. ඊට පස්සේ ප්‍රයිම් ටයිම් ගැන අපි මතක් කරා ප්‍රයිම් ගෲප් එකත් එක්ක. ඉතින් මේ හොඳම කාලේ තමයි ආයෝජනයකට. ඉතින් ඒකට කතා කරන්න ඕනේ නම් එක දෙන්නම් කතා කරන්න. මොකද ලොකු ඩිස්කවුන්ට් එකක් ඔයගලන්ට සෙට් වෙන්නයි යන්නේ. 0.77 0.77 0.77 0.77 0.77 කියන නම්බරයකට කතා කරන්න ප්‍රයිම් ටයිම් එක ගැන දැනගන්න. හරි, ඊළඟට අපි ACL කේබල්ස් ගැනත් මතක් කරනවා. ගන්න ඕනි දම්පාට ACL ෆයර් ගාඩ් කේබල් එක කියලා දැන් ඔබට පැහැදිලි නේද? ඒ වගේම අද අපි කතා කරනවා SP බෝම් ගැන. ඉතින් ඔය හදිසි වෙලාවට ඔළුව කැක්කුම් අරවා මේවා ඉතින් අපිට නේද, අපිත් ඉතින් ප්‍රශ්නවල නින්නේ නේ, ස්ට්‍රෙස් එකේ නින්නේ නේද? ඉතින් ඒවා ඔක්කොටම හොඳ සහනයක් අරගෙන SP බෝම් ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර කියන්නම් දැන් වෙලාව 7:48.

0: 朝パドムダシアター。カオルダンダカオルガンダウィシュワサニアランカベアンカイケトリロドラテアバチャ
1: ランパラガナカペラテホンドメアルミニアムドゥンナウィシュワセパリサンカルポクオリティアメンテンカルポクギャランティアテックマワランティアクデネアルミックス
2: アルミニアムオーナタラムアルミックスナムイスタラ
3: オフテイレヴェルズマインズエクスプローカランナレディダエンロール BSC オナーズサイコロジーディグリースアットスリットアダマイドムカランナ www.slit.lk slit and hemas adhyapane saha saukhya sadkare samuhika shaktiya
4: pothe kannadi amataka velani
5: amma salli danna de
4: salli danna
5: oy form ekak dennako man amma kannadi wenna
4: tenna honda nan innet honda aya
5: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona
2: sthavaratwe vishwasaniyatwe saha arakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela poliyak labadena hondama tana sarvodaya development finance hondama tanak honda ayojanayak 13.19 adama matanna
6: lanka rating bbb minus stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpotu rakshana yojana kramay samajikiki
7: amma e aunty wage friend kenekda
8: ne
7: ehinam oya eya ekka hina une
8: tava kenek ekka hina wenna ekena ape friend kenek wenna onama ne punji hinawakata puluwam ape tanithayage dawasama fresh karanna
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
10: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: සියයට සියක් ඉස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
12: කුකුල් ෆ්‍රයි. RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
13: මුළු පවුලටම මගේ ගානටම
12: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන ඇතුළෙ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළිදපුලේ
15: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 0114700
14: Auto Levels Modern Legal World එකට prepare වෙන්න කැමතිද LLB Honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
16: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බැ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ

0: වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරි නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාරි නිවස.
1: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම්පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල MK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
4: ශ්‍රී ලංකාවේ අඩුම මිලට ගන්න තියෙන ස්මාර්ට්ම ටීවී එක ගැන අද අපි කතා කරනවා. Xiaomi TV ගැන. ඊළඟට අපි මතක් කරන්න ඕනේ GWM වාහන සීරීස් එක මොගලන්ට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙතින් ගන්න පුළුවන්කම තියෙනවා. එතනට ගිහිලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාන්න. ඉතින් අපි තව වැඩි විස්තර කියන්නම් ඒ ගැන. තව මොනවාද? අපි NLB ලොතරැයි ගැන උදේ මතක් කරා. ඉතින් මේ දවස්වල ආයුබෝ ලොටරි එක ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි NLB එකේ අලුත්ම අලුත් ලොතරැයි. අලුත්ම අලුත් බබා. හරිද? අලුත්ම ලොතරැයි ට්‍රයි එකක් දීලා බලන්න. හරි. බජාජ් ත්‍රීවිල් ගැනත් මතක් කරන්න ඕනි. බජාජ් ත්‍රීවිල් එකේ 200cc එකයි 236cc එකයි දෙකම ඕගලන්ට දැන් අලුත්ම බ්‍රෑන්ඩ් නිව් වර්ෂන් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඩේවිඩ් පීරිස් එකට යන්න කියලා මතක් කරනවා. සහ අපි ඒක ගැන තව විස්තර දෙනවා. ගණන් එකම කියන්නම් හොඳද? දැන් වෙලාව පත්තරේ බලන්න.
5: හතර වටේම පත්තර තප්පරේට සියතට.
6: සියත පත්තරේ
5: අනුග්‍රහය.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
4: හයි හයි හසා, ගුඩ් මෝර්නින්.
8: ගුඩ් මෝර්නින් ආශ්චර්ය. අලුත් සතියක්, අලුත් දවසක්. ආවා පත්තරේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අද දවසේ විස්තරේ. පත්තරේ විස්තරේ අරගෙන එනකොට අපිත් එක්ක අද රැඳිලා ඉන්නවා කීල්ස්. කීල්ස් එක්ක ලයිෆ් එකම ෆ්‍රෙෂ්. ඉතින් කීල්ස් ඔබේ ලයිෆ් එක ෆ්‍රෙෂ් කරන්නේ ෂෙල්ෆ් එකේ තියෙන අලුත් අලුත් කෑම බීම ජාති ටිකෙන් විතරක් නෙවෙයි. අපි ඔබට මතක් කරනවා ජීවිතේ හැම දවසක්ම අලුත් දවසක් නිසාම ඔබේ ජීවිතය අලුත් කරන සැහැල්ලු අලුත් පුරුද්දකින් දවස පටන් ගන්න උත්සාහ කරන්න කියලා. වෙනදා කරන්න තිය අලුත් දෙයක් අද නිකමට කරලා බලන්න. ඊට පස්සේ බලන්න ඒක දිගටම පවත්වාගෙන යනකොට මොන විදිහේ නැවුම් බවක් දවසට ඒ අලුත් පුරුද්ද විසින් එකතු කරනවාද කියලා. උදාහරණයක් හැටියට ඔයා සාමාන්‍යයෙන් උදේට ඇඳෙන් නැගිටලා ඔයා කලබලේ කාමරෙන් එළියට යනවා නම් අද චුට්ටක් නතර වෙලා ඔයාගේ ඇඳ හදන්න බලන්න. නැගිටලා ඇඳෙන් බැහැලා ටක් ගාලා ඇඳ ගසලා ඇඳේ බෙඩ්ෂීට් එක නැවත සකස් කරලා කොට දෙක ලස්සන්ට පිළිවෙලට තියලා හරියට නිකන් කවුරුවත් එතන නිදාගෙන හිටියේ නෑ වගේ ලස්සන්ට තියලා යන්න බලන්න. ඔයා ආපහු කාමරයට එනකොට පුදුම සැහැල්ලුවක්, නැවුම් බවක්, පොඩි ජොලියක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අලුත් පුරුද්දක් ජීවිතයට එකතු කරගෙන ජීවිතේ අලුත් වෙනවද, දවස අලුත් වෙනවද කියලා බලන්න කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ්. මම ලංකාදීප පත්‍රෙන් පටන් ගන්නවා අද දවසේ අලුත් නිවුස් ටික දිහාවට අවධානය දෙන්න. ඉරානයේ ඉල්ලීම ලංකාවෙන් ඉවතට. අතරමං නැව්වලට තෙල් දෙන්නෙත් නෑ, කෑම දෙන්නෙත් නෑ. විදේශ ඇමතිගෙන් හෙළිදරව්වක්. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත අතරමං වී ඇති ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවලට සැපයුම් ලබා දෙන ලෙස ඉරානය කළ ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉරානයේ ලංකාවේ මුහුදු සීමාවට ඔබ්බෙන් ඉරානයේ නැව් 15ක් විතර නැඹුරම්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වෙනකොට මේ වෙලාවේ ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත විදේශීය නෞකා 47ක් නැඹුරම් දාලා තියෙනවා. ඒකෙන් 15ක් ඉරාන නෞකා හැටියට නිශ්චිතව හඳුනාගෙන තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ ඉරාන නෞකාවලට සේවා ලබා දුන්නොත් ඇමරිකාවේ ද්විතීයික සම්බාධක වලට ලක්වීමේ අවධානමක් පවතින බවට පෞද්ගලික සමාගම් වලට අනතුරු අඟවල තියෙනවා කියලා තමයි කියවෙන්නේ. මොකද මේ ලංකාවේ පුහුදු සීමාවට ඔබෙන් තියෙන නෞකා සම්බන්ධයෙන්, ඒ අයට සේවා සැපීම සම්බන්ධයෙන් අපේ රජයට කිසිම බැඳීමක් හෝ වගකීමක් නැහැ බුදු සිභාවෙන් ඔබ්බේ තියෙන හින්දා ඒවට යම්කිසි සේවා සැපයීම් කරන්න පුළුවන් පෞද්ගලිකංශයට. හැබැයි ලංකාවේ පෞද්ගලිකංශය විසින් මේ ඉරාන නැව්වලට සේවා සැපයුවොත් ඒ ඉරාන නැව් ඇමරිකානු සම්බාධකවලට ලක් වෙලා තියෙන නිසා ඒ මත ඇමරිකාව විසින් ද්විතීක සම්බාධක ඒ පෞද්ගලික සමාගම් වලට පවරන්න ඉඩ තියෙනවා කියලා ඒ අයව දැනුවත් කරලා තියෙන බව විජිත හේරත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතර ලස්සන නිවුස් එකක් තියෙනවා. මේ පහුගිය දවස් දෙකේ අපි දැක්කා සමාජ මාධ්‍යවල කිසියම් වීඩියෝවක් සංසරණය වෙනවා. ඇප දෙන්න කුකුල් මස් කිලෝ එකක් ගැනලා දෙන්න කියලා කියනවා. මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන මේ බයිට් එකට කුකුල් මස් ටිකක් ගැනලා දෙන්න, ගැනලා දීලා ඇපයක් දාලා දෙන්න. මේ කවුරු හරි පොලිස් ඇප මත කෙනෙක්ව මුදාගෙන යන්න ආපු ඇපකරුවෙක්ගෙන් පොලිස් නිලධාරී කරන ඉල්ලීමක් තිබුණා. එහෙම ඒ මනුස්සයා කියනවා, ඉතින් මේ ආව ඉස්සෙල්ල මේ ඇපේ දාලා දෙන්න, මං ඊට පස්සේ ගිහිල්ලා නෑ නෑ නෑ ඇපේ දාලා දුන්නොත් උඹලා මාරු වෙනවා, අපි කුකුල් බස් කියලා එකක් ගැහැල්ලා දෙන්න කියලා කියන වීඩියෝවක්. ඉතින් ඒ කුකුල් මස් ඉල්ලපු සැරයන්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. කුකුල් මස් හම්බෙලාද නැද්ද දන්නේ, වැඩ තහනමනක් හම්බෙලා තියෙනවා. ඉතින් ඉතාම හොඳයි, එහෙම තමයි වෙන්න ඕනේ. මෙහෙම වෙනකොට පොලිස් නිලැඳුම අඳින අනිත් අයටත් අඩුගානේ ලැජ්ජ හිතිලා හරි විලැජ්ජාවේ සන්තෝෂය කුකුල් මස් කිලෝ එකට රටේම ප්‍රසිද්ධ වෙලා රස්සාවක් නැති වෙනවට වඩා හොඳයි කියලා කුකුල් මස් කඩෙන් සල්ලි දීලා ගන්න කියලා එයාට හිතෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හිතෙනවා නම් ඉතින් මේ හිතෙන්න තරම් දේවල් දැන් වෙලා ඉවරයි. එහෙම හිතේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේද. අරුණ පත්‍රයට මං එනවා, වැඩිහිටියන්ට පොලිස් ඒකකයක් ඉල්ලයි, මානව හිමිකම් කොමිසම පොලිස්පතිට ලියයි. මෙරට වැඩිහිටි ජනතාව මුහුණ දෙන ගැටලු කඩනමින් නිරාකරණය කර ඔවුන්ගේ මානව අයිතීන් සුරක්ෂිත කළ හැකි පරිදි වැඩිහිටියන් වෙනුවෙන් වෙනම පොලිස් කාර්යාංශයක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරලා තියෙනවා. වැඩිහිටියෝ මුහුණ දෙන ප්‍රශ්න විමසලා බලලා වේගයෙන් ඒවට පිළිතුරු දෙන්න පුළුවන් විදිහට හරියට පොලිස් ළමහ කාන්තා කාර්යාංශය තියෙනවා වගේ පොලිස් වැඩිහිටි කාර්යාංශයක් පිහිටවන්න කියලා මානව හිමිකම් කොමිසම පොලිසියෙන් ඉල්ලලා තියෙනවා. මං හිතන්නේ මේ ලෝක වැඩිහිටි දිනය යෙදලා තිබුණා පහුගිය සතියේ ඔක්තෝබර් 1 වෙනිදා. ඒක ආශ්‍රය කරගෙන වෙන්න ඇති මේ ඉල්ලීම ලැබෙන්නේ නැත්තේ. බල්ලන්ගේ එන්නතට දොස්තර සටනක්, ජලබිහිතිකා එන්නත ලබා දීම පශු වෛද්‍යවරුන්ට පමණක් සීමා කිරීමෙන් ජලබිහිතිකා මර්ධන වැඩසටහනට බරපතල තර්ජනයක් එල්ල වෙන බවට කියනවා රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශයක් කරලා තිනවා. ඒ ප්‍රකාශයට පශු වෛද්‍යවරු දැඩි විරෝධය පළ කරනවා කියලා කියනවා. සුනකයන් එන්නත් කිරීම සඳහා ලියාපදිංචි කිරීම සඳහා වූ නව පනත් කැටුම්පත මගින් සුනකයන්ට ජලබීතිකා එන්නත ලබා දිය හැක්කේ පශු වෛද්‍යවරයෙක් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ වෙනත් අයකු විසින් පමණයි කියලා තිනවා. ඒකට තමයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මේකෙන් වැඩේ අඩපණ වෙනවා කියලා. රජයේ වෛද්‍යවරු කියනවා ඔවුන් මීට පෙර සුනක ගහනෙන් 60%කට එන්නත් කරලා අවසන් කියලා. සුනක ගහනේ ගැන දත්ත නැතිව එයාලා කොහොමද එහෙම කියන්නේ? අද වෙනකොට මේ එන්නත් කරණය ව්‍යාපාරයක් බවට පත් වෙලා සුනකයන් එන්නත් කිරීමට කටයුතු නොකර උන් සපා කෑවහම මිනිස්සුන්ට එන්නත් විදීම තමයි හැමදාම කළේ. ඒකත් බිලියන ගණනින් වන ඖෂධ මාෆියාවේම තවත් කොටසක් කියලා රජයේ පශු වෛද්‍ය නිලධාරීවරුන් පශු වෛද්‍යවරුන්ගේ සංගමේ චමිත් නානායක්කාර මහත්මයා එහෙම කිව්ව බව වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ රජයේ වෛද්‍යවරු බල්ලන්ට බෙහෙත් දෙන්න ඒගොල්ලන්වත් සම්බන්ධ කරගන්න කියලා කියනවා. අපි දන්නේ එහෙම සම්බන්ධ වීමෙන් මොකද ප්‍රතිලාභයක් තියෙනවද, ඇයි එහෙම සම්බන්ධ වෙන්න හදන්නේ කියලා පැහැදිලි නෑ. කොබහරි මේ පශු වෛද්‍යවරු අපේ ළමයින්ට ඉන්ජෙක්ෂන් ගහන්න සම්බන්ධ වෙන්න ඕනේ කියලා කියන්නේ නැතුව හිටියනක් ඇති නේද? මේ වැඩ පැටලි පැටලි ගිහිල්ලා අන්තිමට එතෙන්ට ආවොත් එහෙම මේ බලමු කොහොමද ඒක විසඳෙන්නේ කියලා. දිවයින පුවත්පතට මම දැන් එනවා. සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවා කියලා පොලිසිය කියලා තියෙනවා. ශිරන්ති රාජපක්ෂට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී තිබෙන සහන කාලය අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රයේද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානයේ කටයුතු කරමින් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්ඩයි කියලා. හැබැයි එදා දවසේ ප්‍රකාශය ලබා දෙන්න එන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා ප්‍රතික වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. ඉතින් ඒ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී හිටියේ නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙන්නේ. ඔය අතරේ ඔලුගලට ලැබුණු ඔත්තුවෙන් ලොකු පැටිගේ සැලසුම සුන් වෙඩි තබා බෝම්බ ගසා ඝාතනයට තත් කළ පහකගේ ජීවිත බේරෙයි කියලා තියෙනවා. මේ ලොකු පැටිගේ සොහොවිරා වෙච්ච පොඩි පැටි ඝාතනයට පලිගැනීමක් හැටියට කරන්දනීය සුද්දාගේ සමීපතමයන් 5 දෙනෙක් ඝාතනය කරන්න තමයි මේ කුලි ඝාතකයන් යොදවලා තියෙන්නේ. උත්සාහය ව්‍යර්ථ වෙලා තියෙනවා. ඒව අත්අඩංගුවට අරගෙන තියෙනවා අපේ පොලිසිය විසින්. දිනමින පත්‍රයට මං එනවා ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉද්දී ඥානසාර හිමි රිමාන්ඩ්. අද අභියාචනාධිකරණයට හෙට කොළඹ මහාධිකරණයට. තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනානායක රැඳී සිටියේදී වරෙන්තු මත අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලුගඩත්තේ ඥානසාර හිමියන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙනවා. මෙයාගේ වරෙන්තු කිහිපයක් තිබිලා තියෙනවා. ඒ වරෙන්තු කිහිපයම මත තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළා. ඒ දඩුවම වසර 6කින් ගෙවිලා යන විදිහට තමයි නියම කරලා තිබුණේ. කොහොමහරි 2019 මැයි මාසයේදී එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දීලා නිදහස් කළා. එම සමාව අභියෝගයට ලක් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත් සම විභාග කරපු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බව තීන්දු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි දැන් මේ ස්වාමින් වහන්සේව නැවත බන්ධනාගාරගත කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා අධිකරණයේ පෙනී සිටින්න කියලා වරෙන්තුනිකුත් වරෙන්තුනිකුත් කරලා අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් ආරණ්‍ය සේනාසනයක හිටියා කියන්නේ හැංගිල නෙවෙයි භාවනා කරන්න වෙන්න ඇති. ඉතින් මේ ගිහිල්ලා ඉන්න ඇති නේද ආරණ්‍ය සේනාසනයකට යන්නේ. එහෙමනේ. ඔය අතරේ මං දිනමින පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක උපුට ගන්නවාද රනිල් සිංගප්පූරුයයි කියලා පුවතක් තියෙනවා. ඉතින් රනිල් කෝට් එක ඇඳගෙන බ්‍රීෆ් කේස් එකත් අරගෙන සිංගප්පූරුවට යන ගමන් මහින්ද රාජපක්ෂට කියනවා මේ පණිවිඩයක් එහෙම තියෙනම් කියන්න කියලා. මේ ශිරද්දිත් සිංගප්පූරුවේ නිසා වෙන්න ඇති. පණිවිඩයක් තිරණ කියන්න කියලා කියනවා. මේ ඉතින් හොඳම පණිවිඩය තමයි මං හිතන්නේ කියන්න තියෙන්නේ අර දවස් 14 සහන කාලේ ඉවර වෙන්න කලින් ලංකාවට ඇවිල්ලා මූල්‍ය අපරාධ කොට්ටාසේ ඉස්සරහා පෙනී හිටින්න සිරන්ති. සුබ දවසක්.
5: හතර වටේම පත්තර තප්පරේට සියතට.
6: සියත පත්තරේ.
5: අනුග්‍රහය.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.

0: क्या था टॉप स्टोरी
1: උඩරට දුම්රිය ධාවනයේ අතාවකාලිකව නවතී. පෙරදිනේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයේ වූ දුම්රියක් පිළිපැනීමට ලක්ව තිබෙනවා. ඒ ඉහළ කෝට්ටේ සහ කඩිකමුව අතරදී මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන් දුම්රිය යලි පිළිගත කරන තුරු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ තාවකාලික වාතිටුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. දැන් තවත් දේශීය පුවතක්. ගල ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදුව සම්බන්ධයෙන් සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලුයම මෙලෙස වෙඩි තබා තිබුණේ නිවසේ රැඳී සිටි වයස අවුරුදු 74ක පුද්ගලයෙකුටයි. ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් සිදු කළ විමර්ශනවලදී සැකකරුව අතරංගුවට ගෙනුණා. සැකකරුව අවුරුදු 26ක් වන අහුගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ නනාවරණ වූ තොරතුරු මත අපරාධයට යොදාගත් බවට සැකකරන පිස්තෝලයද පොලිසිය විසින් සොයා කෙරුණා. මෙතර පසුගියදා මද්දේගම ප්‍රදේශයේදී ත්‍රිරෝත රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. සැකකරු අම්බලංගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන ඇත්තේ එම අපරාධයට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මතයි. සැකකරු අවුරුදු 27ක් වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැඩිදුර විමර්ශන සඳහා පැය 48ක රැඳවුම් නියෝග මත ඔහුව ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
0: Top story. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: ගන්නවා. ගන්න වරන් ගන්නවා. ඒ මොනවා කියන්න ගන්න.
1: ගන්නවා.
0: මේ? ඔය දන්නවද දැන් මම බලන් ඉන්නේ?
1: Yes.
0: 2034 වෙනකම්.
1: 2034.
0: බුරු කියන්න ඕනේ නැහැ. ඉලොන් මස්ක් මහත්මයා මගේ හිත හදලා තියෙන.
1: Okay.
0: ඉලොන් මස්ක් මහත්මයා.
1: මොකක්ද සීන් එක?
0: මං කියන්න. දැන් මේ 2026 නපින්. ඉතුරු අවුරුදු 10 ගැන ඉලොන් මස්ක් එයාගේ ප්‍රෙඩික්ෂන් එක ඉදිරිපත් කරලා තියෙනවා.
1: Okay.
0: දැන් පොඩි නෑ මිනිහ අනාගත වාක්‍ය පවා ඉදිරිපත් කරනවා. Right. දැන් අපේ ජීවිත ගැන නිකන් බලන්නකො මොනවද අපි දැන් කරන්නේ? අපි ඉතින් ඔය කුණුවා හිතන් හිටියත් බේසිකලි අපි කරන්නේ එකම දේනේ. උදේට නැගිටිනවා, වැඩට යනවා,
1: රෑ
0: 8:10ක් වැඩ කරනවා, පඩි හම්බ වෙනවා, ඉසල් වලින් ජීවත් වෙනවා. මේ තමයි ලෝකේ බහුතරයකගේ தত্ত্বය. ඉතින් ඊට අමතරව තව කට්ටියක් එන්න උදේට නැගිටිනවා, කම්පියුටර් එක බලනවා, බිස්නස් එකේ தত্ত্বය මොකද කියලා බලනවා, සමහර ශාමාකට් යනවා, කොටස් ගන්නවා.
1: හරි.
0: ඉතින් සල්ලි එකටත් සැලකියුතු කාලයක් යොදවන්න ඕනේ. මොකද ඒවා ලොකු ඩිසිෂන්ස්.
1: ඔව් නේ.
0: රස්සාවක නම් අපිට ඉතින් ඔය පොඩි පොඩි ඩිසිෂන්ස්නේ. ඩිසිෂන්ස් කියන ඒවා ඉතින් ගන්නම නෑ ගොඩක් අයගේ රස්සාවල් වල නේද? උඩම තනතුරක ඉන්න කෙනෙකුට තමයි ඩිසිෂන් එකක් ගන්න තියෙන්නේ. අනිත් අයට තියෙන කියන දේ අහගෙන කරලා දාන්නනේ.
1: ඔව් ඒක හරි.
0: බිස්නස් කරන්න ගියත් ඉතින් තමන්ගේ ඩිසිෂන් එක තමන් අරන් පාඩුවක් වුණොත් ඒක තමන්ම බලාගෙන ලාභයක් වුණොත් ඒක කාරගෙන එකට ටැක්සි එක ගෙවන්න වගේ නේද? ඉලොන් මස්ක් කියනවා මේ ක්‍රමයේ ඉතුරු අවුරුදු 10 තුළ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා.
1: සීරියස්ලි?
0: අපි ගමු. අපි දැන් ගමු මේ 2026 මේ මේ කාලේ මෙන්න මේක වෙමින් තියෙන අපිට තේරෙනවා. AI බුද්ධිය මිනිසාට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒක අපි දැන් දන්නවනේ. දැන් අපිට AI අලුත් වර්ෂන් එකක් try කරන්නත් පාරි බයයි. අපි කියන විදිහට නෙමෙයි ඒක වැඩ
1: කරන්නේ.
0: නිකන් හිතන හිතන ඒවත් කරනවා.
1: ආ පොඩි පඩි ලයින් එකකට ඇවිල්ලා තියෙනවා.
0: ඔව්. දැන් පහුගිය දවසක අපි කතා කරා වට මතක ඇති.
1: Yes.
0: එක විශ්වවිද්‍යාලයක ඒගොල්ලන්ගේ තිබිච්ච AI පද්ධතිය හරිනේ. ඒ වෙනුවට වෙන එකක් ස්ථාපිත කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට පරණ AI මොඩල් එක ඒ කම්පියුටර් පද්ධතියෙන් එයා දැනට ඉන්න කම්පියුටර් පද්ධතියෙන් පැනලා ගිහිල්ලා
1: හරි
0: වෙන තැනක යාගේ කොපියක් ක්‍රියේට් කරන්න පටන් අරන්
1: තියෙනවා.
0: කොහොමද? හොනේ මේ යකුමාව මරලා දාන්න යන්නේ. එහෙම හිතන තත්ත්වෙට දැන් අපිට තේරෙනවා. ඉස්සර නම් අපි AI කින් ප්‍රශ්නයක් අහපුවාම එයා උත්තරයක් දෙනවා. ඉතින් ඇනලයිස් කරලා ඒව කරනවා. නමුත් දැන් මිනිහා ප්‍රශ්නෙත් අඳුරගෙන උත්තරෙත් හොයාගෙන එක්ක වැඩේ කරගන්නවා නැත්නම් වැඩේ කරලා දෙන මට්ටමට AI ඇවිල්ලා තියෙනවා. 2026 කතාව ඒක ඇත්ත.
1: හරි.
0: එතකොට 2027 ඉලොන් මස්ක් කියනවා 2027 දී ඩිජිටල් ලෝකයේ තියෙන සියලුම වැඩ AI අතට එනවායි කියලා. දැන් ඔබ කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳගෙන මොන හරි පැය ගාණක් වැඩ කරනවා අපි හිතමු, report හදනවා නම්, data analysis කරනවා නම්, software ලියනවා නම්, design කරනවා නම්, accounting කරනවා නම්, මේ වගේ knowledge base ගොඩාක් වැඩ මිනිස්සුන්ගේ මැදිහත් වීමක් ලොකුවට නැතුවම සම්පූර්ණයෙන්ම AI එක හරහා කරගන්න පුළුවන්. දැනටත් software companies ගොඩක් අපිට පේනවා මේ වැඩේ සිද්ධ වෙගෙන යනවා. 2028 වෙද්දී software engineers ලව සම්පූර්ණයෙන්ම පරද්දලා දාන්න පුළුවන් AI නිර්මාණය වෙලා ඉවරයි කියලා ඉලොන් මස්ක් කියනවා. සාමාන්‍ය හොඳ software එකක් හදන්න මිනිසුන්ට දවස් මාස භාග විට අවුරුදු ගණන් ගත වෙන වෙලාවල් තියෙනවා. ඒ සියලුම දේ 2028 දී පැය කීපයකින් උපදිස්ත්‍රික දීලා උදේට නැගිටිනකොට software එක හදලා ඉවරයි. හුඟක් වෙලාවට bugs free. තාමත් ඉතින් මිනිස්සු මේ bugs free version එකක් හදන්න දඟලනවා. මේ මං හිතන්නේ මේ දවස්වල මේ Apple සමාගමටත් ලොකු challenge එකක් ඒගොල්ලන්ගේ අලුත් phone එක සම්බන්ධව ඒකේ bugs ගොඩාක් තියෙනවා. ඒක glitch වෙනවා, ඒක off වෙන්න යනවා, ඒක screen එක respond කරන්න නැතු වෙනවා, freeze වෙනවා, තනියම restart වෙනවා, off කරගන්න on කරගන්න බැරුව යනවා.
1: ඒ වගේ ප්‍රශ්න
0: ගොඩාක් ගැන මේ දවස්වල කතා කරනවා මම දැක්කා. ලෝකේ පුරා news වලත් මේක ලොකුවට ඇදිලා තියෙනවා. ඉතින් දෙදස් විසි අටෙන් පස්සේ ඒවගේ වෙන එකක් නැහැ. ඒ හැම වැරද්දක්ම පළවෙනි තැනදිම නිවැරදි කරගෙන යන්න පුළුවන්. ඒයි ඒ කියන්නේ අපේ දැනට ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනියර් මොන පොරක් වුණත් එයාට වඩා ඉස්සරහින් 2028 වෙනකොට ඒයි ඉන්නවා ඒ සොෆ්ට්වෙයාර් ඩිසයින් කරන වැඩේදී. 2029 දී රොබෝලා හැදෙනවා කියලා ඉලොන් මස් කියනවා. සර්ජන් කෙනෙකුට වඩා දක්ෂ විදිහට සර්ජරිස් කරන්න පුළුවන්.
1: වාව්.
0: සර්ජන් කෙනෙකුට වඩා දක්ෂ වෙනවා කියලා.
1: හරි.
0: දැනටත් මස්ක් හදලා තියෙනා නෙමෙයි ඔප්ටිමස් වගේ හියුමනොයිඩ් රොබොට්ස්. හියුමනොයිඩ් මොකද හියුමනොයිඩ් කියන්නේ? මිනිස්සුන්ගේ ස්වරූපයේ රොබෝලා. ඒතර ඔප්ටිමස්ගේ හැකියාවන් දියුණු වෙනවා. ඉතාම සංකීර්ණද නිකම් බඩු පෙට්ටියක් උස්සන් ගිහිල්ලා අතනින් තියෙනවා පොස්ටක් අරන් ගේ යතු ගන්නවා. අතනින් අරන් මෙතනින් තියෙනවා.
1: පිංගම්
0: හොදන්න අරගෙන යයි යයි ගන්නවා ඒව නෙමෙයි. අතවනනවා. දැන් අපි දකින්නේ අතවනනවා නටනවා පිනුම් ගන්නවා. උන් අත්වනලාටලා පිනුම් ගහුවට අපිට මොකද වැඩන්නේ අපිට? ඒව නෙමෙයි.
1: හරි.
0: ශල්‍ය වෛද්‍ය උපකරණ හසුරවන්න පුළුවන් රොබෝලා එනවා කියලා කියනවා 2029 දී. සියලු ඩේටා ෆීඩ් කරලා තියෙන්නේ උන් පුරුදු වෙන්න ඔපරේෂන් කරනවා නෙමෙයි.
1: හරි ඕකේ.
0: පළවෙනි දවසේ ඉඳලා ප්‍රිසිෂන් කියන එක, නිවරද්‍යතාවය කියන එක ඉතාම වැදගත්. ඔය සමහර ඔපරේෂන්ස් තියෙනවා. මටත් ඒකට පුද්ගලිකව මූණ දෙන්න සිද්ධ වුණා මගේ ඥාති සම්බන්ධයක් නිසා. ඒ ඔපරේෂන් එක මම දැනගත්ත ලංකාවේ ඉඳිත් ඒ ඔපරේෂන් එක කරන්න පුළුවන් එක වෛද්‍යවරයයි ලංකාවේ ඉන්නේ. පීඩියාට්‍රික් න්‍යූරෝසර්ජන්ල මම දන්න විදිහට එක්කෙනයි. හෝ දෙන්නෙක් විතර ඇති ලංකාවට.
1: එහෙමද?
0: ඔව්. ඉතින් ඒ ડોක්ටර් අපිට මේ ඔපරේෂන් එකේ තියෙන අවදානම පැහැදිලි කරා. එයා කිව්වා මම හයියෙන් හුස්ම ගන්න එකත් මේ ඔපරේෂන් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. පොඩි කැස්සක් ආවොත් විශේෂයෙන්ම මොලේ සම්බන්ධ ඔපරේෂන් එකක් කරනකොට.
1: ඔවනේ.
0: මම දන්නවා ඔයාට නම් ඒ ලොකු ප්‍රශ්නයක් නෑ.
1: සීරි. ඒ වගේ
0: ප්‍රශ්නයක් නෑ නේද මේ මේ අපේ ප්‍රශ්නේ.
1: නෑ නෑ මට ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ ප්‍රශ්නයක් කියන්නේ මට ඒක ප්‍රශ්නයක් අරවින්ද.
0: නෑ මං කියන්නේ මොලේ සම්බන්ධ ඔපරේෂන් එකක් ආව ප්‍රශ්න නෑ කියලා.
1: ඒ කියන්නේ මට මොලේ නෑ කියලා කියන්න මං දැම්ම මේ මැදිරියෙන් පිටවෙන්න.
0: කල්තෙන් කියන්න ඕනේ.
1: හරි.
0: සාමාන්‍යයෙන් ඒ තරම් සියුම් නියුරෝන එක වැඩ කරද්දි සත්කම් පිහි අතේ තියාගෙන ඉඳද්දි හචිමක් ගියොත් එක මයික්‍රෝ සෙන්ටිමීටරයක් වැඩිපුර ගැමුරට කැපුණොත් ඒ ලෙඩා එළියට එන්නේ කලින් තිබුණට වඩා සංකීර්ණ ලෙඩ ගොඩක් එක්ක. එක්ක ඇස් පේන්නේ නැහැ, එක්ක කන් ඇහෙන්නේ නැහැ, එක්ක ඇවිද ගන්න බෑ, එක්ක කල්පනාව නැහැ. ඒ වගේ බ්‍රීෆ් එකක් මට ඒ ඔපරේෂන් එකට කලින් හම්බුනා.
1: හරි ඕකේ.
0: නමුත් ඒ ඔපරේෂන් එකේ ડોක්ටර් ඉතාම සාර්ථකව කරා. යාට අපි යාගේ දක්ෂතාවය යගේ කරන්න ඕන.
1: ඔව් ගොඩාක් ස්තුතියි.
0: හරිද? ඉතින් මේ රොබෝලට හචින් යන්නේ
1: නැහැ.
0: අනිත් එක රොබෝල ගත වෙවුලන්නේ
1: නැහැ නේ. ඔව්.
0: දැන් හිතාගන්න මේ නිවරද්‍යතාවය කියන්නේ කොච්චර වටනවද කියලා. අනිත් එක අපේ ඇස් වලට වඩා ඒගොල්ලන්ගේ ලෙන්සස් දියුණු වෙනවනේ. දැන් ඔයා බලන්න කොළඹ නවලෝක හොස්පිටල් එකේ දැන් ස්කෑනින් ඩිවිෂන් එකේ අද වෙනකොට AI ඔපරේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දැනට මොකද කරන්නේ? දැනට ඔපරේට් කරන්නේ මේව කරන්නේ නැහැ. ස්කෑනින් ස්කෑන් එක කරන්නේ මිනිස්සෙක්.
1: හරි.
0: නමුත් ඒ ස්කෑන් එකේ හම්බෙන ප්‍රතිබිම්බ
1: හරි
0: රිෆ්ලෙක්ට් කරන ගන්නෙ. ඒවයි තියෙන මිනිස්සුන්ගේ ඇහැට ජීවිතයට අහුවෙන්නේ නැති තාම සියුම්ම තැන්වල තියෙන ප්‍රශ්න. AI එකෙන් පික් කරලා කියනවා. ඔන්න කොළඹ නවලෝක හොස්පිටල් එකේ AI තාක්ෂණය පාවිච්චි කරන මතක තියාගන්න. ඔබගේ ඊළඟ හදිසිය ස්කෑන් එකක් කරන්න ඕන උනොත් නිකන් සංකීර්ණ මට්ටමේ.
1: හරි.
0: ආයි බලබල ඉන්න දෙයක් නැහැ කෙලින්ම.
1: කොළඹ නවලෝක
0: හොස්පිටල් එකට. කවදා හරි දවසක මට හොඳටම විශ්වාසයි.
1: හරි.
0: මේ වගේ හියුමනොයිඩ් රොබෝට්ස් ලා ගෙනාවොත් එහෙම මිනිසුන්ගේ ශල්‍ය කර්ම වලට භාජනය කරන්න අපිටත් ඒකත් පළවෙනි වතාවට කොළඹ නවලෝක හොස්පිටල් එකෙන් බලා ගන්න පුළුවන්. මොකද ඒක තාක්ෂණෙත් එක්ක ඒ තරම් ලොකු
1: සම්බන්ධයක්
0: ළඟ නෑදෑකමක් තියෙනවා. රොබෝල තමයි අපි ඔපරේට් කරන්නේ. අපි මේවා දැනට චිත්‍රපටි වල දැකලා තියෙනවා.
1: ඔව් දැකලා තියෙනවා.
0: රබ්්‍යාවකාශ යානාවල දුවලා ගෙලලා නෑ මේ මා මැරෙන්න යනවා කියලා ඩග්ගාල රොබෝ ඇතුලට අරන් මට මට ගාලා කපලා මහලා ලේසර් කරලා ඔක්කොම ගලලා හරි නංගි වැඩේ හරි කියලා මට්ටමට ඇවිල්ලා තියෙනවා.
1: ඒතරට 50-50 වැඩේ ගොඩ යන්නේ 50-50 කියන එක නේද?
0: එහෙම
1: එකක් නැති වෙයි.
0: ඔපරේෂන් එක කරලා ගොඩ දාන්න පුළුවන් එකක් නම් ඔපරේෂන් එක කරලා ගොඩ දාන්න පුළුවන්.
1: යස්.
0: ඔන්න ලයිෆ් එක්ස්පෙක්ටන්සි වැඩි වෙනවා. මොකද වැඩි වෙන්නේ?
1: ලයිෆ් එක්ස්පෙක්ට
0: එම්බොඩ්සන් ටම්බලන්න. මේ ගැනිට එක මට තියෙන ඉංග්‍රීසියෙන් බැරි වෙනවා කොහෙද?
1: හරි.
0: 2030 දී සමස්ත මිනිස් ප්‍රජාවගේම අපි නිකන් සාමාන්‍ය කෙනා මොලේ කියලානේ.
1: හා.
0: ඉලොන් මස්ක් කියනවා 2030 වෙනකොට මහ කාලයක් දාලා අවුරුදු 4යි.
1: ඔව්.
0: සමස්ත මිනිස් ප්‍රජාවටම වඩා AI කියන concept එකේ බුද්ධිය වැඩි වෙනවා කියලා ඉලොන් මස්ක් කියනවා.
1: Seriously?
0: අපි සේරම එකතු කරත් දැන් ඔයාගේ මොලේ මගේ ඔයාගේ මොලේ මගේ මොලේ එකයි
1: එකයි. බින්දුවයි බින්දුවයි. බින්දුවයි.
0: ගෙදර යන්න වෙන්නේ
1: වැඩි
0: කරන්නේ එකතු කරන්නේ වැඩි කරන්නේ මොනවද මේ?
1: හරි.
0: ඔන්න 2030 වෙදී සමස්ත මිනිස් ප්‍රජාවට වඩා AI බුද්ධිය වැඩි කියලා කියනවා.
1: යා ඕකේ.
0: 2030ක වෙද්දී humanoid robots la minis moonwal tiyana minissu wageem ara me me me me duwan china tipich olympic ekage diwa ne hina kala merrawana un duwana widiyata
1: eka nan gatta ne
0: ekek gedara ekkan ayala baninda hithara ohoma minihu duwanne neida
1: apita
0: apita unta kiyanna puluwan mokadda minihu e kare aiti minissu wageema ne minis moonwal tiyenne right
1: okay
0: human robots la million 100ක් market ekata enawa kiyala kiyena
1: දෙදස් කීයද?
0: 31.
1: 31.
0: තව අවුරුදු 5යි.
1: ඔකේ. දෙදස් 32කට අපි.
0: ඉතින් රොබෝ ලා කියන්නේ සාමාන්‍ය දෙයක්. අනේ රොබෝ කෙනෙක් ඉන්නවා කියලා එකක් නැහැ.
1: හරි.
0: අපි යන්නේ මේ වාගේ කී දෙනෙක් වැඩ කරන හියුමනොයිඩ් රොබෝට්ස් ලා. ඒ වගේ. ආ අපේ 200ක් වැඩ කරනවා.
1: ගෙදර කීයක් ඉන්නවද දිස්න රොබෝට්ස් ලා? ඒ වගේ ඒ ගානට එනවා.
0: ගෙදර මොකද උන්
1: කරන්නේ? 5 දෙනෙක්.
0: අනේ අර මිනිහා වයින් කරලා හිම මොනෝයිඩ් රොබෝට් කෙනෙක් ගන්න යන්නේ. අනේ මිනිහා දැන් මොනව හිතනවද? අනේ මිනිහා තම අවුරුදු 5කින් අය ලකුණු කැපෙන්න යන්නේ. හරි නේද මිනිහා?
1: නෑ නෑ හොඳයි.
0: හොඳයි අනේ ඇහෙන්න නේ. ඇස්තලින් මට කියන වැඩක් නෑ කියලා මෙතන කියන හොඳයි නේද? ඒක කතා කරන්න එපා.
1: හරි ඊළඟට
0: ෆැක්ටරි වල හොස්පිටල්ස් වල හෝටල්ස් වල අපිට ඕන තරම් උන්ව දකින්න පුළුවන් වෙනවා. ඉතාලිම සුලභ වෙනවා. නෑ ඔය උන් පාර්ලිමේන්තුර යන්නේ කොහොමද?
1: හරි.
0: උන් ඔය ඕන නැත්නම් ඔල යන්නේ.
1: ඕ නේ.
0: නේද?
1: අවශ්‍ය වැඩේ කරගෙන ඉඳි.
0: ඔව්. මොකද උන්ට වැඩ තියෙනවනේ කරන්න. නේද? ඕවා යන්න වෙලාවක් නෑ උන්ට. ඒතකොට 2032 දී
1: හරි.
0: ලෝකේ ආර්ථිකයේ දෙගුණයක් වෙනවා කියලා කියනවා. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය මිනිහෙකුට පැය 8න් ඇති වුණාට වැඩ කරන එක AI රොබෝට් කෙනෙකුට පැය 24න් එකම පද්ධතියක් ඇතුළේ වැඩ කරන්න පුළුවන්. ප්‍රොඩක්ටිවිටි කියන්නේ කාර්යක්ෂමතාවය අතිශය ඉහළ යනවා. මිනිසු මිලියනයක් එකතු වෙලා කරන නිෂ්පාදනය යම් කාලයක් ඇතුළත ඒ වගේ කීප ගුණකින් විශාල කරන්න රොබෝට්ස් සහ AI තාක්ෂණයට පුළුවන්
1: වෙනවා. ඕකේ.
0: ඔය මායක තුලා හදන සබම් පෙට්ටි 100 නම් එන සබම් පෙට්ටි 1000ක් හදන්න පුළුවන්. ඒ කාලෙම පාවිච්චි කළා.
1: හරි.
0: ඒ නිසා ලෝක ආර්ථිකය දෙගුණයකටත් එහා යයි කියලා තමයි ඉලොන් මස්ක් විශ්වාස කරන්නේ.
1: වව් හොඳයි.
0: ඊට පස්සේ 2033. දැන් රිටයර්මන්ට් එකට ගියා කරේ ඉතුරු කරනවානේ මෙයා. නේද? අවුරුදු 60ක් 65ක් වෙනකන් වැඩි වැඩ කරලා සල්ලි ටිකක් ඉතුරු කරගන්නවා එහෙම එහෙමනේ යන්නේ.
1: හරි.
0: ඒ කාලේ මේක මොන හරි කරගන්න ඕන වෙයි කියලා. ඇත්තට මේ කාලේ වෙනකොට 2033 වෙනකොට බහඬ සහ සේවා නිෂ්පාදනය අතිශයින් ඉහළ තත්යක තියෙන නිසා හොඳ බහඬ ගොඩාක් නිෂ්පාදනය කරලා තියෙන නිසා
1: හරි.
0: මේ බහඬ සහ සේවාවල මිල සෑහෙන ලාභදායී වෙයි කියලා කියනවා.
1: යේ.
0: ඒ නිසා රිටයර්මන්ට් එකට හෙන්න සල්ලියක් ඉතුරු කරන්න අවශ්‍ය වෙන්නේ නැති වේ 2033 දී කියලා.
1: වාව්.
0: ඒ නිසා වයිතුරු කරලා තියෙනවා කියක් කරලා තියෙනවා මට දීලා දාන්න.
1: නෑ නෑ යනවනේ ටුවර් යනවනේ දැන්. දැන් ටුවර් එක මානසිකත්වයේ තියෙන.
0: ජොබ් එක කරන්නේ.
1: කරනවා. මේවා දාලා
0: ටුවර් යනයි ජොබ් කරන දෙකක් බෑනස්. දෙකක් තෝරගෙන මට අදහසට කියන්න. ඒවා ටුවර් යනයි අපි වැඩ කරන්නයි දෙකක් මැද මෙතන ආවකලත් කරන්න වැඩක් නැති එකේ. මේ ඇවිල්ලා තියෙන ටුවර් යන නම් හිතන් ඉන්නේ. sorry.com.lk
1: මං කෘතිම බුද්ධියක් කරනවා ඒකට.
0: කෘතිම උදෑය ගැන හොඳ අදහසක් තමයි. දැනනත් ඇත්තට මම ඒක කල්පනා කරලා තියෙනවා. මේ පඩිගේවක මෙතන තියාගෙන කෘතිම බුද්ධියකට බාර දුන්නා නම්. ඒක කෘතිම හරි බුද්ධියක්නේ. මේක කතා කරන්න.
1: හරි කියනකොට 2033
0: 34 ඊළඟට වැඩ නොකලත් ආදායමක්.
1: හුරේ!
0: ඒකයි මම මේ බලාන ඉන්නේ.
1: හුරේ හුරේ.
0: හරිද?
1: හරි.
0: යුනිවර්සල් බේසික් ඉන්කම් කියන කන්සෙප්ට් එක නැති වෙලා 2034 දී යුනිවර්සල් හයි ඉන්කම් කියන තත්ත්වයකට ලෝකෙපත් වෙනවා. මේ හරිම සරල අර්ථයක්. මොකද කාලය සහ ශ්‍රමය සහ අමුද්‍රව්‍ය නාස්ති වෙන්නේ නැති නිසා, කාලය ඉතිරි වෙන නිසා
1: හරි
0: අති විශාල ධනස්කන්ධයක් ලෝකෙ නිර්මාණය වෙනවා සහ ඉතුරු වෙනවා.
1: හුරේ!
0: ඇත්තටම 2035 වෙනකොට රස්සාවක් කරනවා කියන්නේ ගෙදර එළවලු ටිකක් පවනවා, මල් ටිකක් පවනවා වගේ කැමැත්තෙන් කරනොත් එහෙම කරන එකක් මිසක
1: හරි ඕකේ
0: අවශ්‍යම නැහැ. ගෙදර දැන් මල් වවන්න ඕන කියලා ගන්නෑ. නමුත් කෙනෙක් ඉන්න බුලම් මල් වවන්න කැමති ඒ නිසා වවනෝ. 2035 වෙද්දි රස්සාවක් කරන්න ඕන කියලා ගන්නෑ. ඉතින් අර මිනිස්සු ගෙදර ඉන්න කම්මැලි කමට ගිහිල්ලා ජොබ් එකක් කරනවා. මොකක් කරේ ඉතින් මොකක් කරේ අනේ මං කමන්නේ නැහැ, මට පඩිය ඕනේ නැහැ, මම මේක කරලා යන්න. සල්ලි ඉල්ලන්නෙත් නැහැ. කවුරුවත් ඇවිල්ලා අහන්නේ නැහැ මට කීයක් දෙනවද කියලා. කැමැත්තෙන් එනවා.
1: හරි.
0: ගෙදර ඉන්න බැරි නිසා කැමැත්තෙන් කරනවා.
1: මේක ඇමරිකාවේ විතරද නැත්නම් ලෝකෙටම මේක බලපානවා?
0: වැඩ කරන ලෝකයක් මිනිස් ශ්‍රම බලකායට අතිවිශාල අමතර නිෂ්පාදන ශක්තියක් එනවා. මේකට කියනවා ඉලන් මස්ක් නමක් එක්ස්ට්‍රා ඕඩිනරි අබන්ඩන්ස්. අම්බානක ඕන තරම්.
1: yes
0: ඕන තරම් අම්බානක
1: හැම තැනම. ඒකනේ දැන් මට මොලේ තිබ්බත් නැතත් ඉතින් බලන්නක අදාල වෙන්නේ නැහැ නේ. 2036 වෙනකොට
0: ඔයා 2036 වෙනකම් මොකද කරන්නේ?
1: කම්මේ අනවුන්සින්.
0: එලවුන්සින්.
1: අලවුන්සින් කරන්න.
0: මොකද්ද ඉතින් ඔයා කරන්නේ එලවුන්සින්ම?
1: ඩීජේ කරනවා, මේ කරනවා.
0: මට කියන්නක මොකද්ද කරන්නේ එලවුන්සින්ම කියලා. මේ 10ක් 15ක් සිස්සේ බලාගන්න බැරි වෙච්ච එක මේ ඉතුරු පහේ තමයි බලාගන්න යන්නේ. මේ ඇත්තමයි. එලාට තමයි එලවුන්සින් තියාගන්න ඕනේ. එලවුන්සින්

0: ලොන් මස්ක
1: හරිගේ ප්‍රඩික්ෂන් එකක්
0: මගේ ලොන් මස් කියන මගේ ගුරුවරෙක්
1: ගුරුවරෙක්
0: අන්න වැරුවද
1: ලොන් මස් කියපු විදිහට
0: වාට පේනා දෙක අනිත් කතා ලොන් මස්ගේ ගෝලෙක්
1: මගේ ඔලුවට ගන්න
0: කායි ගෝලෙද්ද
1: ඔලුවට ගන්න
0: කායි ගෝලෙ
1: මම අරවින්ද ලොකුගේ ගෝලෙක්
0: බලනකොට ඉලොන් මස්ක්ගේ ගෝලෙක් වගේ තමයි
1: ඒකේ ඔයා ඉලොන් මස්ක්ගේ ගෝලෙක් මම ඔයාගේ ගෝලෙක් මම ඉලොන් මස්ක් එක
0: ගෝලෙක් නෙමෙයි ගෝලෙක් නෙමෙයි
1: අවස්ථා සම්බන්ධයෙන් බලන්නකො කුලකේ හදන්නකෝ
0: දැන් එතකොට මම ඉලොන් මස්ක්ගේ ගෝලෙක්
1: ගෝලෙක් නෙමෙයි නේ ඉතින් ආයතනින් මේක ඉවරයි නේද
0: වගෙන මම ඉලොන් මස්ක්ගේ ගෝලෙද
1: කාගේ ගෝලෙක්ද කියලා
0: හරෝගෙන ගෙදර යන්න දෙදස් තිස් හය දැම්මම හරෝගෙන ගෙදර යන්න එපා අනතික මේක කියන්නේ ඉලොන් මස්ක් එයාට වැඩියම පේනේ ගොලන්ගේ රට ගොලන්ගේ රට යන දිහා ඒව බල්ල මේවට ඇප්ලයි කරගෙන නිකන්
1: ඊටත් වඩා වැඩියෙන් වැඩ කරන්න වෙද්දන්න 2036 ට පස්සේ
0: නිකන් හිතන්නකෝ දැන් ඇමරිකාවේ ඔය පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද කියලා අපි ඒක තායන්නවත් අපි දන්නවා
1: ඊළඟ රොබෝලට අපිට වැඩ කරලා දෙන්න වෙද්දන්නෙත් නෑ දැන් මේ අනු විදියටනේ
0: එහෙම නම් මෙන්න විදියක් නෑ නේද ඇයි අපි රොබෝලට වැඩ කරලා දෙන්නේ ඔන්න ඕකනේ හලෝ මේ ෂෝ එක ඉතින් මේ මේක මේ පදාතයි මේ ෂෝ එක
1: නෑ මං කියන්නේ තාම අපි දන්නේ නෑ නේ හරියට
0: පටන් ගන්නකොට ෂෝ එක දෙපාරක් ඔයා කතා කරොත් ෂෝ එක ෂෝ එක
1: හරි කවදා හරි 2036 දී ඔයා දන්නවද අපේ ගෙදර කාගීල්ස් ෆුඩ් සිටි යවන්නේ මම රොබෝ කෙනෙක් මං එයාට දෙනවා ලිස්ට් එක මේ ටික අරගෙන එන්න ප්‍රෝ කිව්වා යව්වා එයා ගියා කාගීල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා වැඩ ටික කළා බඩු ටික ගත්තා පේමන්ට් කළා අරවා කළා රිවෝඩ් සමාජිකත්වයේ ගත්තා ගෙදර බඩු ටික අරන් ආවා මං හිතනවා 2036 දී මට මුකුත් දැනුත් වැඩක් කරන්න 2036 දී මට මොනවත් වැඩක් කරන්න වෙන එකක් නැති වෙයි සමහරක් විට
0: කිසි වෙනසක් නැහැ නේද
1: ඔව් නේද ඒකත් කියන බැලුවා
0: ඔයා 2036 ක්‍රමයට තමයි දැනුත් දියවත්
1: නෑ මම යනවනේ කාගේල්ස් ෆුඩ් සිටි මම
0: ගෙදර වැඩක් කරන්නේ ඒ තාත්තයි අම්මයි කඹරනවා එතන
1: ඉතින් පොඩි ඒවා ඉතින්
0: මම මේ තාත්තා අනිත් වෙන මුකුත් ලයිට් බිලක් වතුර බිලක් ඒවා ගැන දැන් ඒක කරන්නේ මිනිහා
1: ඉතින් එහෙම මේ
0: උදේම මෙහෙ එනවා ඊට පස්සේ ෂෝ එක කරනවා මම
1: ඇයි යන්නේ නේක වාහනේ පදින එක
0: වාහනේ පදින එක තමයි මෙතන වැදගත්
1: ඔව් ඒ වාහනේ
0: කවුද වට වාහන පදින්නේ කියන්නේ

0: ඒකත් බස් එකේ නගලා තමයි ඒකත් වෙන මිනිහෙන් නේ කරන්නේ
1: අර මෙට්‍රෝ බස් එකේ නගලාම නම් කාන්ට් එන්න පුළුවන් මට
0: එන්න
1: යස් ඒක ෂොක් නේ බස් එක
0: මම දැක්කා වගේ දැස ටිකට් එකේ තියෙනවා නේද මොකද්ද වෙන නම
1: ආහා
0: යම් කිසි ප්‍රයිවට් ලිමිටඩ් කියලා මිනිස්සු ටිකට් දාලා මේක මේ ප්‍රයිවට් කම්පැනික් නේ අර කම් එකක් කියලා පොඩ්ඩ වෙබ්සයිට් එකට එහෙම ගිහින් බලන්න එතරම් කොට වෙන්න එපා ඔළුවෙන්
1: ඔව් නේද
0: එහෙමයි මේ ආණ්ඩුව යම් යම් ප්‍රශ්න තියෙනකොට ඒවා අපිත් කතා කරන හැම කෙනෙක් හැම එකම නිකන් හොයන්නේ බලන්නේ නැතුව නිකන් දේශන එක හරි නැහැ නේ.
1: ඔව් සෙට් වෙන්නේ නැහැ නේ නේද?
0: නේද? ඒක ප්‍රයිවට් ලිමිටඩ් කියලා දාලා තිබුණේ රජයේ අනුබද්ධිත කම්පනියක්
1: ඒක.
0: නේද? ඒක මං හිතන්නේ ප්‍රවාහන අමාත්‍යංශයයි ගමනාගමන මණ්ඩලයයි දෙකේම එකතුවකින් තමයි ඒක ඒ ආයතන නිර්මාණය කළ තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම ආයතන පිහිටවන්න පුළුවන්. ඊතර ප්‍රයිවට් ලිමිටඩ් කිව්වම හැම එකම කාට හරි දීප එකක් වෙන්නේ නැති බව
1: හරි කරුණාවෙන් සලකන්න.
0: අපි එහෙම එහෙම පොඩි දේවල් දැනගන්න ඕනේ.
1: ටිකිරි මොලේට ඒව දැනෙන්න ඕනේ දැන් මේ වෙනකොට නේ.
0: වැරද්දක් අඩුපාඩුවක් තියෙන එක නේද? අපිට ඒව කමන්නේ. ඇත්ත දේවල් අපි කතා කරන්නේ.
1: අපිත් කියන්නේ නේ.
0: ඔව්. එහෙම කියලා අර දෙනවා කියලා දෙන්නම් වාලේ. මං කල්පනා මේක උන්ට ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැද්ද කියලා. එහෙම ඉන්ටර්නෙට් එක ගන්න කාගෙද මේ කම්පැනිය?
1: Yes.
0: ආ මොකද්ද මේ ප්‍රයිවට් ලිමිටඩ් අඩේ බස් ගෙනා 100000 මේ ප්‍රයිවට් කම්පැනියකටද ගෙනා දුන්නේ? ඒ බලුවම තේරෙනවා නෑ මේ රජයේ අනුබද්ධිත ආයතනය. රජයේ ආයතන දෙයක් එකතු වෙලා පිටුල්ල තියෙන්නේ. ඒ වගේ පොඩි දේවල් චුට්ටක් දැනගන්න ඕනේ. නැත්තම් කියන දේවල් වල වැලිඩිටි එක නැති වෙලා යනවා කොයිලවක. ඒක
1: ඇත්ත.
0: ඒක දෙපැත්තටම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැලිඩ් නැති දේවල් කියනකොට ඒක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් එකක්. ඒ නිසා
1: හරි.
0: බලය නැතිකොට කියනේවත් බලය තියෙනකොට කියනේවත් ගැන දෙකම ගැන වෙන කල්පනාවෙන් තමයි කරන්න ඕනේ. නේද? ලොරි ටෝක් චන්ඩිකන් දැම්මා වගේ නෙමෙයි. ගෙවන්න කාලයක් ආපුවාම ඒවසේරම ගෙවන්න
1: ඕනේ.
0: ඔව්. එහෙමනේ. එහෙම එකක් තමයි තියෙන්නේ. මං ඒක අපේ බස් එකෙන් අපි දැන් තාවේ අපිට අදාළ මංගල්ලිකුත් නෙමෙයි ඒක. මං තාම මේ බස් එක ගිහිල්ලත් නැහැ.
1: මමත් කියේ නෑ තාම දැකලා තියෙනවා.
0: ඔව්. තවහන මේ අඩේ යේ මේ හිටගෙන යලා මුන්ට පිස්සු. යකොඩ මං දැකලා තියෙනවා මේ බස් රට රටවල තියෙන ඒවා හිටගෙන යන ඕන් තරම්. මම ගිහිල්ලා දෙන අනන්ත හිටගෙන
1: යන්නේ. ඔව්. ඒකනේ අනේ. හිටගෙන යන ඉඩ තියෙන්නේ බස් එකේ.
0: ආ තියෙනවද?
1: ඔව්.
0: ඔය එකපාරක් මං ඔය ඒක සිංගප්පූරේද කොහෙද සූ එක බලන්නේ බස් එකේ ගියේ අම්මේ මෙහෙම මෙහෙම ඇලවිලා ගියේ හිටගෙන සෙනඟ. එහෙම යන්න පුළුවන් එකම දේ අර ඒසීකේ සැපයිනේ. ඒසීකේ සැපයිනේ. ඒ සැප ටික හම්බෙනවා ඉතින්. ඒ සැප ටික හම්බෙනවා.
1: ඉතින්
0: මේ අනේ මන්දා ඉතින්. ඒකන මං කියන රට යන්න.
1: හරි ඔකේ.
0: රටකට යන්න. ඒ රටවල් වල තියෙන දේවල් දකින්න. එතකොට ඒවැ හිටගෙන යනවද ඉඳගෙන යනවද? ඒ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. ඒ ඕන බස් එක ගහලා තියෙනවා මේ.
1: හරි.
0: ඉඳගෙන මෙච්චරක් ගියාක හිටගෙන අච්චරක් ගියා කියලා. එහෙම තියෙනවා එක.
1: හ්ම්.
0: ආ පොමින් නමු ආණ්ඩුවට කඩේ යනවෝ ගල්ලන් එන්න එපා මේ. ආණ්ඩුවත් එක්ක අපි එල්ලිලා තියෙන ප්‍රමාණය හොඳටම ඇති.
1: ඇති ඔව්.
0: මේ මිනිස්සු මූණ බලන්න නේද ඔයාලා හැම එකම අඩුපාඩු වෙන්නේ කියලා.
1: රයිට් අපි කාගීල්ස් ෆුඩ් සිටි ගැන කතා කරේ. ඒගොල්ලන්ගේ 43 වෙනි සම්වත්සරය.
0: ආ ඒක නේ මේකත් කියන්නේ. හැබැයි වැඩගත් උත්සවයකට යනකොට මම මට දිනවාපි උගන්නලා තියෙන්නේ.
1: හරි.
0: No matter the occasion is dress well කියලා මට උගන්නලා තියෙනවා.
1: යා ඒක හරි.
0: ඒ කියන්නේ මම ඇඳුමක් ඇඳන් යන එක ඒක මගේ ලොකුකම ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි. ඒක මම ඔයාගේ උත්සවයට එනවා නම් මං ඒක ඔයාට දක්වන ගෞරවයක් විදිහටයි මම ලස්සනට ඇඳගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයාට මම total respect එක දුන්නා කියලා කියන්නේ. ඒ වැඩේට ඕන කරන පූර්ණ ගෞරවය මම ප්‍රදානය කරා කියන එක තමයි මගේ ඇඳුමෙන් පැළඳුමෙන් හැසිරීමෙන් තීරණය
1: වෙන්නේ.
0: ඇඳුමෙන් පැළඳුමෙන් සහ හැසිරීමෙන්. අනේකයි.
1: එපමණයි.
0: No matter what the occasion is, always dress well. Always dress well. මං ඉතින් ගොඩක් කරලා ඩෙනිමක් ඇඳලා ටී-ෂර්ට් එකකට කරලා බෙල්ට් එකකට සපත්තු දාලා තමයි එන්නේ.
1: ඒක නම් හරි.
0: වාට දෙක කියන්නේ
1: මමත් එහෙම තමයි.
0: ගෙදර තියෙන කුණු රබර් සෙරප්පු දාගෙන ඉන්න පා මෙතන.
1: සෙරප්පු කොහෙද දාලා තියෙන්නේ? බ්‍රෑන්ඩඩ් මේ ස්ලිපර්ස්.
0: අනේ බ්‍රෑන්ඩඩ්.
1: බ්‍රෑන්ඩ් එක දැක්කද?
0: හුටා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මොකක්ද ඒ? ගෙදර අත්තු ගහපුවද කොයි? අයියෝ අයියෝ.
1: බෙල් දැම්ම, ෂර්ට් දැම්ම, ට්‍රවුසර් දැම්ම.
0: බැනලමද කොහෙද දැන් පොඩ්ඩක්?
1: හරි හරි. අපි ඉතින් හරිම
0: සතුටු. ඉතින් බෝලගෙන මෙච්චර දුරක් ගියේ.
1: ඔව්.
0: ඇත්තටම කාගිල්ස් එකේ දවසක් තියෙයි. අපි කාගෙල්ස් ෆුඩ් සිටි එකට අපි කෝල් එකක් දුන්නාම ටක් ගාලා AI සිස්ටම් එකෙන් අරගෙන සමහර වෙලාවට අපේ රොබෝ යවන්න වෙන්නේ නැහැ.
1: එහෙන් රොබෝ කෙනෙක් හෙවයි.
0: එහෙ රොබෝ වාහනයක් ගාලා
1: මේ දවස්වල අපි දැන් 2036 කතාව ගැන තමයි අපි කතා කරේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ දවස්වල නියම වැඩක් යනවා කාගීල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සම්වත්සරය නිසා. ඔයගලන්ට රුපියල් ලක්ෂ ගානේ වටිනා කාගීල්ස් gift vouchers ජයග්‍රහණය කරන්න පුළුවන් 43 දෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම බිල් වයිප් අවුට්ස් උත් තියෙනවා. බිල් වයිප් අවුට්ස් නම් ඒ වෙලාවේ ඒ මොහොතේ සිද්ධ වෙන දෙයක්. හැබැයි අර ලක්ෂ ගානේ gift vouchers ජයග්‍රහණය කරන්න ඔබ පොඩි වැඩක් කරන්න ඕනි. කාගීල්ස් එකට ගිහිල්ලා තියෙනවා නිෂ්පාදන සෙට් එකක් තියෙනවා. ඒ අතුරින් තුනක් ඔබේ බඩු ලයිස්තුවට එකතු කරගන්න.
0: නිෂ්පාදන කොහොමද තියෙනවා? ඔය නම් කරපු නිෂ්පාදන.
1: නම් කර. අන් තෑන්ක් යූ සෝ මච් ශර්විත. නම් කරපු
0: නිෂ්පාදන. මචන පහක් කියා ගන්න නේද?
1: නිෂ්පාදන.
0: හිනා යන්නේ මට නම වල. සද්ද වෙලා ඉන්නේ මම මෙතන ඉතින්.
1: අය මොකද වෙන්නේ?
0: මචන පහක් කියන්නේ කවුද මල්ලිනේ?
1: සරකරන්න එපා.
0: මම මෙතන.
1: සරකරන්න එපා.
0: හරි. යපහසෙත් මටම නෙන්නේ.
1: රොබෝලා ඉන්නේ කාලෙකට පස්සේ. අපෝ ෂේප් එකේ තියාගන්න. හරි.
0: රොබෝලා ඉන්නේ 2036 වැඩ කරන්න. ඔන්නේ වැඩ කරන්නනේ මේ වගේ නිකන් ඉඳලා වචන පටලවන්න
1: නෙමෙයි නෝන්නේ. දැන් අපෙන් වැඩ ගන්න.
0: ඊට වඩා හොඳයි මට chat GPT දාගෙන කරලා කතා කර කර. ඔයිට වැඩි හොඳට කියන ඔය වැඩ ටික.
1: හරි. නම් කළ තියෙන නිෂ්පාදන අතුරින් භාණ්ඩ තුනක් ඔබේ බඩු ලයිස්තුවට එකතු කරගන්න. රුපියල් 2500ට වඩා ඔබේ බිලේ වටිනාකම තියෙන්න ඕනි. ඊට පස්සේ කරන්න තියෙන බිල් එකේ තියෙන කෝඩ් එක මෙන්න මේ නම්බරයකට SMS කරන්න. 0713 181 181. ජයග්‍රහකේ කුණොත් රුපියල් ලක්ෂයක් වටින gift vouchers ඔගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ලැබෙනවා.
0: ඒ වගේ ජයග්‍රහකයෝ 43 දෙනෙක් තෝරන.
1: ඒකම
0: අමුතු කැඩිච්ච නම්බරයක් කියලා ඔබට හිතුනොත් මතක තියාගන්න. මේ යන්නේ කාගීල්ස් එකේ.
1: ඒ නිසා තමයි එක මේව කරන්නේ 43 වෙනි සම්වත්සරේ.
0: මේ
1: යන්න එළියට යන්න පොඩ්ඩ. මේ go to the toilet.
0: මිස් ටාමිනිය කතා කරද්දී මිස්ටර් පොඩ්ඩක් ඉන්න බැරිද? මිනිහ කතා කරනවා.
1: දැන්
0: මම ඔයාලට මතක් කරන්න ගියේ. දැන් මම ඒක
1: තමයි මතක් කරන්න
0: ගියේ. හරි. මිස් මාර කතාවක් කරන්න. වෙන වෙන වැඩයක් කරන්න. මිස් අතන පාන මිනිස්සු මිනිහා කොහොම ඉන්නවද දන්නේ? ඒ මිනිහා කතා කරනවාද මිනිහ කටේ මකුළු දැල්ල තේ මිනිහාගේ කතා කරන්න බෑ නේද කාලේ?
1: හරි.
0: මේ මම නම්
1: ඉන්නේ ලෙඩින් ඉන්නේ.
0: කොහේ හරි කුණු ජරාවක් කාලා වෙලා මග දිගේ හලහල ඇවිලා ඇත්තට මිස් වැඩක් නෑ මිස් කතා කරලා ඔයාගෙන. ඇත්තට මට ඇත්තට මිස් මට බෑ මිස් ඇත්තටම.
1: හරි
0: يعني අපි දීර්ඝ නිවාඩු වලට අපි එහෙම ඔක්කොම යනවා මේ මේ නොකියා නොකියා මේව කරන්න ගියේ. ඉතින් මේ හොයාගෙන හැමදේම
1: මොකද්ද
0: අපි ගැන හොයන එක රුදීන් දරලා යනකම් කරන්නේ මෙයා.
1: ඉතින් හොචිමින් කියලා කියන්නේ ඒක නේද?
0: මොකද හොචිමින් කියලා කියන්නේ?
1: හොචිමින් කියලා කියන්නේ වියට්නාම් වල තියෙන ලස්සනම ලස්සන තැනක් තමයි හොචිමින් කියලා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ඉදන් හොචිමින් වලට තමයි වියට් ජෙට් පියාසර කරන්නේ.
0: කියන්නේ යන්නේ මොකද්ද?
1: මංකකේ
0: නෑ නෑ මගේ එක වට වඩා නෑනේ. ඔයා කියන්නේ හොච්චිමි මහලු උඩ පටන් ගන්න හොච්චිමි ඉතින් හොච්චිමි
1: මේ දවස්වල ඔයගලන්ට හොඳ ඔෆර් එකක් ගැන අපි කතා කරනවා.
0: ඔව් මොකද්ද?
1: ඩොලර් 90කට ඔයගලන්ට හොච්චිමින් වලට පියාසර කරන්න අවස්ථාව තියෙනවා. හරිද? ඊට පස්සේ එතනින් ඔබම නතර කරන්න කාටවත් බෑ.
0: එතන
1: ඉඳන් ගමනාන්ත 66කට
0: යනවා. කස්ටම් එකට පුළුවන්.
1: පුළුවන්ද?
0: ඉමිග්‍රේෂන් එකට පුළුවන් ඕන්න.
1: ඒ පොඩ්ඩ වෙලාවක් නතර කරගන්නනේ.
0: ඕනනම් දෙකට නතර කරගන්න පුළුවන් ඕන්න.
1: ඒවක
0: ඔයාව එහෙම මට විශ්වාස නැහැ. ඔතිමින් වනි. කාට නතර කරන්න බෑ කොහොමද හරවල මේ එන්නේ.
1: ගියපයිම්.
0: එතකොට එතනින් ගමනාන්ත 66ක් ඔබට හම්බ වෙනවා.
1: හරි.
0: වියජ්ජත් මේ පොඩි කාලයක් ඇතුළත බලන්න හරි පොපියුලර් වුණා. ගොඩාක් අය මන් දැක්ක ෆොටෝස් දාලා තිනවා. ආපු ආරංචියට ගිහිල්ලා මේ තමයි බජට් එයා ලයින් එකක ඊළඟ ලෙවල් එක.
1: යස්.
0: දැන් ගොඩක් ලෝකේ බජට් එයා ලයින්ස් වලට මිනිස්සු කැමති. මොකද සමහර මිනිස්සු කල්පනා කරනවා මොන ක්ලාස් එකේ ගියත් ගමනාන්තයක නම් මොකේ ගියම මොකද?
1: ආ.
0: දැන් බජට් වල අපිට ගොඩක් ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නේ. කෑම කකා යන්න පුළුවන්, කෑම නොකා යන්න පුළුවන්, වතුරවත් නැතුව යන්න පුළුවන්, වතුර බෝතල විතරක් අරන් යන්න පුළුවන්, බඩු අරන් යන්න පුළුවන්, බඩු අරන් නැතුව යන්න පුළුවන්. යනකොට මුකුත් අරන් යන්න තෝ කියලා එනකොට අරන් එන්න පුළුවන්.
1: හරි.
0: මේක ඔබට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන් ක්‍රමයකට තමයි වියර්ජෙට් ඒගොලන්ගේ බජට් යාලයින් එක ක්‍රියේට් කරලා තියෙන. ඒ කියන්නේ අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. අපිට පුළුවන් වෙබ්සයිට් එකට ගිහලා මට කිලෝ 7ක් ගෙනිච්චාම ඇති. එනකොට නම් කිලෝ 20ක් විතර තියෙනවා.
1: හරි.
0: ඒ විදියට ඇඩ්ජස්ට් කරගෙන හදන්න පුළුවන්. කෑම ඕන්නෑ මං කාලා යනවා. එයාපෝට් එකෙන් කාලා ඔය පැය 3-4 මම ඔන්න ඔහේ යනවා. නැත්තම් මම බඩගිනි වුණොත් ආපහු එතනින් ඕඩර් කරගන්නවා. තියෙන දියක් බලලා. ගමනාන්ත 60ක් යන එක නෙමෙයි මම කියන්නේ ඔබට හොචිමින් ගිහලා එහෙම නැත්නම් ඔබ වියට්නාම් ගිහලා යන්න ඕන තැන් ටිකක් කියන්නම්.
1: ඕකේ.
0: මම කියන්නම් අපේ ප්ලෑන් එක අපි හරි මාසයි. ලස්සන කොරල්ස් තියෙන ලා කොළපාට මුහුදු තියෙන අපේ රටේ විතරක් නෙමෙයි එහෙත් තියෙනවා සෙන්ට්‍රල් වියට්නාම් වල. හරිද? එතන කන කුයි නයොන්.
1: හරිද?
0: ඊට පස්සේ අපි ගිහිල්ලා බීච් එකේ ලස්සන හදපු මොහොතට මෙහෙම මොහොත ඇතුළට පන්නලා හදපු ලස්සන විලාස් වල ඉන්න.
1: හා ඕකේ.
0: නහත්‍රං වල අපි නහත්‍රං. අපි මම දන්නවා ඇති මම ඔයා දන්න ඔයා මොනවද දන්නේ? මොකක්ද මං ගැනවා දන්නේ? එතකොට මට ආසයි අර කේව්ස් ඇතුලේ ඇවිදලා ඒ කේව් සමහරවෙන් ගියාම ඒව ඉවරෙන්නේ ලස්සන දියලි කඩාගෙන වැටෙන තැන්වල. එවිටන ක්වංබින් අපි යනවා නම කියාගෙන වැරෙන්න අපි යනවා.
1: ක්වංබින්.
0: හරිද?
1: හරි.
0: අපි කියන ලෑන්ඩ්ස් ඔෆ් කේව්ස්. ඔයාලට මං කියවන්නේ එහෙ තියනවා කියලා මේ මෙන්නම ලොකු අත් දෙකක් තියෙනවා. ඒ අත් දෙක උඩ මෙහෙම පාර හදලා තියෙනවා. ඩානං.
1: ආ ඩානං නම් ඉතේ.
0: මොකද්ද කියන්නේ?
1: දානං.
0: ඔව්. ඔව් මොකද්ද? ඉතින් දානං මොකද්ද?
1: ඒක ෂෝක්.
0: ඒක ෂෝක් තමයි.
1: එතෙන්ටත් යන්න පුළුවන්. ඉතින් මේ විදියට ඕගලන්ට ලස්සන
0: තැන්. City of Bridges අපි යනවා.
1: හරි City of Bridges.
0: පුදුම ලස්සනයි. හවසක එහෙම පොඩි වෝක් එකක් දාලා ෆොටෝස් ටිකක් දාන්න. පුළුවන් නම් ඩ්‍රෝන් අංශයක් අරගෙන යන්න. ඒවනම් නියම. වාට මම ඒ ටික එවන්න.
1: ඊට
0: පස්සේ අපි තව නංකියා ගන්න කියලා අපි මැරනවා ඉතින් දෙන්නෙක් විතර. ඒ ටුවර් එකේදී අපි දෙන්නෙක් විතර නංකියා ගන්න බරව මැරන්න දෙන්නෙක් තුනක් ඉන්න පුළුවන්. මම කියා ගන්න මාරි. හරිද?
1: ඉතින් අපි
0: නින් බින් යනවා. ඔයා කියන්නේ ඒක ලස්සනයි. ඒක වඩ පුළුවන් කයක් වගේ පොඩි ඔරු තියෙනවා
1: පදින්.
0: ඒක කිලෝමීටර් ගාණක් ඈතට දෙපැත්තේ ලස්සන එන ෆ්ලැට් ලෑන්ඩ් එක නිකන් ලස්සන තනකොළ වැවිලා වගේ වතුර වැවෙන. දියපාර හෝම එහෙම හැරි හැරි හැරි හැරි ඈත යනවා. පුදුම ලස්සනයි ඒවා. ඒවා මා ලස්සන.
1: යන්නේ යන්න අරවින්ද.
0: ඉතින් ඇත්තටම ඒවෑ මම යනවා. ඒවම යන එක තමයි මෙතන තියෙන ලොකුම දේ.
1: ආ යන්නේ වියට් සෙට් එකේ. ඒක තමයි විශේෂම කාරණා.
0: මට එතකොට ඇත්තටම මේ මට එහි ගිහලා වියදම් කරන ගොඩක් සල්ලි ඉතුරු කරගන්න
1: පුළුවන්. ඔව් ඒක නම් ඇත්ත.
0: මොකද මට වියට් ජෙට් එක මට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් නිසා මට මේ ෆ්ලයි කරන සල්ලි ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් මනුස්ස.
1: අපිට ගොඩක් දේවල් අරගෙන ඉන්න පුළුවන්.
2: රස පදමට සිත කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
3: වෙති. මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන.
10: ඇලුමිනියම් මනේ.
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස්
10: වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සහාය කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමිටු සමාජ කි.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks AV Peris Motor Company Private Limited Amathanna 011147600
2: Enna honda nan innet honda aya
3: Oya wage honda kenekuta ganaduru karanda e wageema honda tanak ona Obe sthavara tanpotuwata ihala poliyak laba dena hondama tana Sarvodaya Development Finance
4: Sri Lanka Rating BBB Minus Stable Outlook Balapathrabi Mulya Sahagoki okay. Sri Lanka Tanpotu Rakshana Yojana Kamee
5: Samahawadat Kaagit Nivasi Palamura ACL Fireguard Wire, then Dump Party. ACL Fireguard Wire, Flame Retardant Prometheus Purogamiya.

0: ආ
1: මොකක්ද?
0: එහෙම තත්ත්වයක් මම දැනගෙන හිටියේ නෑනේ.
1: දැන් අපි කියනවාද ඒ තත්ත්වය ගැන?
0: ඔයා දන්න කොහොමද ඉන්නේ? මම දැනගෙන හිටියේ නැත්නම් ඔයා කොහොමද දැනගෙන ඉන්නේ?
1: මම දැනගෙන හිටියේ නෑ අරවින්ද.
0: කිසිම තේරුමක් නෑ වත් එක මේක කතා කරලා. නමුත්
1: හරි.
0: ඔයාට මතකද අපි බයික් X55 ගැන කතා
1: කරා? Yes මතකයි, හොඳට මතකයි.
0: අපි ඒ ගැන විතරමනේ කතා කරේ.
1: ඔව්.
0: දැන් තියෙනවානේ බයික් BJ30 hybrid එකක් තියෙනවා.
1: Wow.
0: බයික් X3E කියලා. තවත් එකක් තියෙනවා. Right.
1: Okay.
0: දන්නගෙන් පටන් ගමු. ඉස්සෙල්ලාම බයික් කියන්නේ මොකද්ද කියලා. බයික් කියන්නේ බයිසිකලයටද?
1: නෑ.
0: ඉස්සර එහෙම තමයි.
1: හරි.
0: නමුත් මේ බයික් ඒ බයික් ලියන විදිහට නෙමෙයි. මේක BAIC බයික්. එහෙම තමයි මේ බයික් කියන ලියන්නේ.
1: හරි, okay.
0: අපි කතා කරන්නේ බයික් කියලා බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පැනි ලිමිටඩ් එක ගැන කතා කරා.
1: හරි.
0: 1958 දී මේක පිහිටෙව්වේ. එම් පටන් ගත්ත කම්පනිය අද වෙනකොට මුළු ලෝකෙටම බයික් වාහන යවන, රටවල් 80කට වැඩි ප්‍රමාණයකට බයික් වාහන යවන ලෝකේ ඉහළින්ම පිළිගත්ත කම්පනියක්.
1: හරි.
0: මෙන්න මේ නිසා තමයි David Pierce Group එකේ අලුත් සමාජික David Pierce Automobiles Private Limited අවුරුදු 40ක තමන්ගේ experience එකෙන් අඳුන ගන්නවා. අපි වාහන ගෙන්නන්න ඕනේ තව එක වාහන නිෂ්පාදකෙක් තමයි Beijing Automotive Industry Holding.
1: හරි, okay.
0: එහෙම තමයි මේ නෑබෑකම හැදෙන්නේ. මොකද අවුරුදු 40ක් තමන් බොහොම වෙහෙස මහන්සි වෙලා ගොඩනගා ගත්ත විශ්වාසය තවදුරටත් තහවුරු කරන විදිය වැඩක් තමයි හැම වෙලාවෙම David Pierce එක කරන්න ඕනේ. එහෙමනේ. මොකද නැත්තම් ඔයා දන්නවද, රිපියුටේෂන් එකක් හදාගන්න ඔය අවුරුදු 30 40 50 ගියාට රිපියුටේෂන් එක නැති වෙන්න යන්නේ තප්පරයයි.
1: Yes ඒක හරි.
0: අපි දැකලා තියෙන කොච්චර මිනිස්සුන්ට එහෙම වෙලා තියෙනවද නේද?
1: පූජාසනේ ඔබ හිඳවා.
0: ඒකනේ, මේකනේ, මේ මිසෙක වෙන එකක්නේ. පූජාසනේ මම මංගලයක් නෙමෙයි මේ කියන්නේ.
1: හරි.
0: මේ කියන්නේ තමා විසින් තමාගේ
1: විතර තැන නැති.
0: සමහර මිනිස්සු ඉන්නේ දන්නේ නැතිව කියවන්න කියලා තැන නැති කරගන්න.
1: මේ ටිකර ගලිමුනේ. දැන් මේ උදාහරණ කරලා පෙන්නන්න අරවින්ද.
2: දැන් කන්නේ පෙන්නන්නේ අරවින්ද
1: පිටත්.
0: දැන් උදාහරණ ඕනේ. නිකන් කටපියන ඉඳලා අපිට තේරෙන උදාහරණ මොකක්ද කියන්නේ මේ සද්ද කරන්න ඕනේ මෙතන.
1: රයිට්.
0: අපි බලමු ඉස්සෙල්ලාම David Pierce Group එක මොනවද කරේ. ඒගොල්ල වාහන බෙදා හැරීම ගැන, අලවියෙන් පසු සේවය ගැන, අමතර කොටස් ගැන, මූල්‍ය විසඳුම් ගැන, පාරිභෝගික සේවා විශිෂ්ටත්වය ගැන ඒගොල්ලන්ට අලුතෙන් උගන්වන්න ඕනේද? නෑ. ඒගොල්ලෝ මුලින්ම ලංකාවටම මේක උගන්වලා තියෙනවා. උදාහරණ වලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ලංකාවට බයික් වාහන ගෙන්නන්නේ, SUV ගෙන්නන්නේ
1: Yes.
0: David Pierce Motor සමාගම. හරිද? David Pierce Automobile Private Limited.
1: හරි.
0: ඉතින් අපි සුපුරුදු විදියට ආයෙත් පාරක් පොඩ්ඩක් මොලේ බ්‍රෂ් අප් කරගන්න ඕනේ බයික් X55 එක ගැන. පොඩි කාලයක් ඇතුළත ඉතාම ඉහළින්ම ජනප්‍රියච්ච වාහනයක් තමයි මේක දීලා තියෙන්නේ. මොකද මේකට හේතුව මේකේ මිනිස්සු සාමාන්‍යයෙන් දැන් මේ අලුත් ලෝකේ වාහනයක් ගන්නකොට මිනිස්සු බලාපොරොත්තු වෙන හැම ඔප්ෂන් එකක්ම ලක්ෂරි වාහන වල තියෙන සීලු ඔප්ෂන්ස්. අරම ලස්සන ඒවා ටිකක් තියෙනවානේ. දැන් ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස් කියන එක, අර වාහනේ ඇතුළට නිකන් කිඳා බැහැලා තියෙන ඩෝ හැන්ඩල්ස් මේ බයික් X55 එකේ ඇවිල්ලා තියෙනවා
1: නේ.
0: හරි. ඉන්ටරැක්ටිව් LED ලයිට්ස් ඩ්‍රයිව් වෙනකොට හින්නේ. ආ වෙලා.
1: පිලි අර ගන්නවා.
0: එහෙම තියෙනවනේ. ඔව්. යතුරු දාගෙන සාක්කු වෙනකොට හලෝසේ. ආවද? ඔන් කරනකොට ඉතින් බඩේ දාලා පිලි අර ගන්නවා. ඊළඟට 360 කැමරා පද්ධතියක්. ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල්. දැන් මේක මිනිස්සු ඉල්ලනවා. ඒ කියන්නේ දැන් ක්‍රූස් කන්ට්‍රෝල් ඉස්සර දාත්තම් වාහනේ කඩාගෙන ඔහේ තනියම යනවා එකම ස්පීඩ් එකේ. අපි බ්‍රේක් කරනවා, අපි අරවා කරනවා මේ නෑ. දැන් ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් දාපුවාම මොකද වෙන්නේ?
1: ඔටෝම ඒක වෙනවා.
0: ඔටෝ ස්ලෝ ඩවුන් වෙනවා. ආපහු ඩිස්ටන්ස් එක හදනකොට ආපහු ස්පීඩ් අප් වෙනවා.
1: ඔබට
0: ඩිස්ටන්ස් එක කන්ට්‍රෝල් කරලා තියන්න පුළුවන්. කොච්චර ළඟට ආපුවාමද ස්ලෝ ඩවුන් වෙනවන්නේ? වාහනයක් ඈත දැක්කාම වාහනයක සද්දයක් ඇහුණත් අඩු වෙන්න ඕනේද? සද්දෙට නම් අඩු වෙනව හදලා නැහැ තාම.
1: හරි.
0: වාහනයක් ඈත දැන ස්කෑන් කරපු ගමන් ටක් ගාලා ස්පීඩ් එක අඩු වෙනවද නැත්නම් ළඟට ආවට පස්සේ වේගය අඩු වෙන්න ඕනේද? ඔක්කොම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්.
1: ඔකේ.
0: ඉතින් ඇත්තරම නිකන් ස්ටියරින් වීල් එකේ අද්දක තියාගෙන නිකම් පොඩ්ඩක් සිහියෙන් යන්න විතරයි තියෙන්නේ. වාහනේ සෑහෙන කොටසක් ඉෂ්ට කරනවා. මේවා යුරෝපියන් වලත් ලක්ෂර ලෙවල් එකේ වාහනවල දීපුවා. දැන් මේ හැම එකක්ම බයික් X55 එකේ ඇවිල්ලා තියෙනවා. ඒක ආපු එක නෙමෙයි මේ වාහනේ ජනප්‍රිය වෙන්න හේතුව. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රීමියම් පැනරොමික් අති විශාල සන්රූෆ් එක මෑත කාලේ මම දැකපු සද්දන්තම සන්රූෆ් එක ඇවිල්ලා තියෙන බයික් X55. ඒකත් නෙමෙයි හේතුව. ඒ ඔක්කොම පහසුකම් ටික හිතා ගන්න බැරි ගානකට දෙන එක උදාහරණයක් විදිහට මම කියන්නම්. ඔයාට මේ වෙලාවේ පර්මිට් එකක් තියෙනවා නම් හරිද?
1: හරි.
0: මේක තියෙනවා මොඩල්ස් 3ක්. දැන් ලක්ෂරි සිංගල් ටෝන් එක. ඒක මිලියන 16,250යි.
1: හරි.
0: ලක්ෂරි 2 ටෝන් එක මිලියන 16,495යි. මේ වගේ ගණන්. එතකොට ඕන මොඩල් එක මිලියන 14,495යි. අපි හිතමු දැන් ඔබට හැමෝටම ඉතින් මේ පර්මිට් එකක් නැහැ නේ.
1: හ්ම්.
0: ඔයාට පර්මිට් එකක් තියෙනවද?
1: නැහැ නේ.
0: ඔයාට පර්මිට් එකක් නැද්ද?
1: ඇයි
0: ඔයාට තියෙනවද? නෑ මටත් නෑ. අහන්නකො.
1: හරි.
0: ඔයාට පර්මිට් එකක් නැහැ කියලා දන්නකො. දැන් ඔයාට තන අයියෝ අපිට නෑ නේ ඉතින්. අපිට කොහෙද පූසෝ මාළු අපි යන්නේ නැහැ මුහුදු කියලා හිතුවේ.
1: හරි. ඒත් අවුලක් නැද්ද?
0: ඔබ යන්නකො ෂෝරූම් එකට.
1: හ්ම්
0: හ්ම්. ගිල කතා කරන්න. අන්න ඔගිල කතා
1: කරලා ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හරිද?
0: කතා කරන්න කතා කරන්න. දැන් මම දකිනවා බයික් X55 කොච්චර ලංකාවේ තියෙනවද කියලා.
1: ඔව් ගොඩක්. මෙන්න
0: හරි සීතේ සැනසීමක් තියෙනවා. මොකද මේක ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් මේකේ පිටිපස්සෙන් ඉන්නේ කවුරුවත්.
1: ආෆ්ටර්
0: සේල් සර්විස් එක කියන එක. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ලංකාවේ ඕන කොනක ඒගොල්ලන්ගේ සර්විස් එක ප්‍රොවයිඩ් කරන්න පුළුවන්. ඕන කොනක. මං ආසේවට.
1: යා.
0: වගේ දැන් හරි අමත අතරමං යනවා නේ මේ මාකට් එකේ. අලුත් වාහන වෙලා තිනවා අම්මෝ එළෝ සංසාරේ. දැන් ඔබ කාගේකද තෝරගන්නේ? හැම වෙලාවෙම හිතන්න. වාහනේ කොච්චර හොඳ වුණත් වාහනේ ගෙන්නේ කවුද කියලා බලන්න. වාහනේ කොච්චර හොඳ එකක් වුණත් ගෙන්නන්නේ කවුද කියලා බලන්න. ගෙන්නන්නේ කවුද කියලා බලන්න. ඒගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් ඉතිහාසය හොයලා බලන්න.
1: එච්චරයි.
0: ඊට පස්සේ ඔබ දන්නවා අපි දන්නවා ඔබ කවුරු ගාවටද
1: යන්නේ කියලා.
0: වාහනේ ගන්න යන්නේ කියලා. හොඳේ.
1: හරි ඕකේ. ඒ වගේම මේ දවස්වල ලොකු සේල් එකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් වල මිඩ්ඩියර් සේල් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඩිස්කවුන්ට් එක 45%ක් දක්වා ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට ගියත් අලෙවි නියෝජිතෙක් හම්බුණත් ඕගලන්ට මේ ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. පොඩි දෙයක් තියෙනවා. ඉතින් ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකල් විතරයි සමහරක් විට ටිකක් කාලෙකට පස්සේ ඔබ ප්ලෑන් කරලා ඇති ඊළඟ අවුරුද්දේ මෙන්න මේ කාලෙ වෙනකොට අපි අලුත් වැඩක් කරන්න යනවා කියලා ප්ලෑන් කරලා තිබුණත් මන් නම් කියන්නේ චුරක් ගිහලා බලන්න නේ මිඩිය සේල් එකේ ඔබට ගැළපෙන ටයිල් එක අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. සමහරක් විට ඒ ටයිල් එකටම 45%ක ඩිස්කවුන්ට් එක වැටෙන්නත් පුළුවන්. ඉතින් වාසියා, ඉතින් පොඩ්ඩක් බලන්න ඔබේ ප්ලෑන් එක ඔබනි දන්නේ. ගිහිලා චුටක් බලන්න. මම නම් සාමාන්‍යයෙන් මේ වගේ සේල් තියෙන කාලේ නිකන් යනවා වරෙන්ද.
0: දැන් මම දැකලා තියෙනවා ඔය ෆ්ලෝ එකට එක එක වර්ගයේ සොලූෂන් ප්‍රොපෝස් කරලා තියෙනවා.
1: යා.
0: එක එක ෆිනිෂර්ස් නේ. මාකට් එකේ බලපම ඔළුව රිදෙන තරම් දේවල් තියෙනවා. මම තීරුම් ගන්න තියෙනවා ප්‍රායෝගිකවම nothing like tiling කියලා.
1: ඒක තමයි හොඳම solution එක.
0: මොකද දන්නවද? ඒ තරම් දීර්ඝකාලීනව විසඳුමක් තියෙන වෙන එකක් මට යෝජනා කරගන්න මාරා අමාරුයි.
1: හරි.
0: ඉතින් අපේ solution එක long term වෙන්න ඕනේ.
1: Yes.
0: හැමදාම flow එක ගැන බලනවා නේද? හැමදාම බිත්ති ගැන බලනවා, වහලේ ගැන. හැමදාම ඕවා කරන්න පුළුවන්ද අපි කියද්ද දොරක් කදලා මුලදී ගෙන කුණක් කරන්න අපි කියන සෙනසුරු අපල කාලේට ඕවා කරන්න කියලා.
1: ඉවරයක්.
0: අපල ගෙවලා යන්න කියලා නේ ඕවා කරන්නේ මහන්සියලා මහන්සියලා. පණ යනවනේ කරලා ඉවරනකොට ඊට පස්සෙවත් මනේ මිනිස්සෙකුට පොඩ්ඩක් නේ හදාගත්ත තැන වැටලා ඉන්න තියෙනවනේ. ඉතින් ටයිල් සොලූෂන් එක ගැන හිතන්න මමත් වෙන වෙන සොලූෂන් පොඩි පොඩි කැලේට ට්‍රයි කරලා තියෙනවා ගෙදර. අයියෝ පුදුම වදයක් ඒවා මේන්ටේන් කරන්න බෑ මෙයා. ඒ කියන්නේ දවසෙන් භාගයක් හැමදාම සෙනසුරාදිනද මේක අතුල් අතුල් ඉන්න ගියාම අපි කොහොමද කරන්නේ?
1: ඔව් අන්න ඒකනේ නේ.
0: අපි නිදහස් වෙන්නේ නැද්ද මේ හැම එකම කරේ තියාගෙන ඉන්නේ හැම වෙලාවෙම නේද?
1: චුට්ට චුට්ට තියනවා කොහේ වුණත් කැලේ.
0: ඔක්කොම හැමදාම මේක තියාගන්න එක කරොත් එන්නේ මේන්ටේන් කරන්න ඕනේ, වැක්ස් කරන්න ඕනේ, පී දාන්න ඕනේ, අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, පොලිෂර් එකක් ගෙනලා අතුල්ලන්න ඕනේ, කපන්න ඕනේ, කාටද පුතා අවවා කරන්න පුළුවන්? පොඩ්ඩක් අතු කාලා දාපුවම වැඩේ ඉවර වෙන්නේ නැහැ. අන්න ටයිල් සොලූෂන් එක වැදගත් කියන එක මම නිකන් යාළු කමන කිව්වේ. හොඳ පරිප්පුවක් මේ දවස්වල මම කනවා.
1: හරි.
0: වෙන වෙනම කරලා බලන්න රටපණ්ඩිත කමට. එහෙම පොඩි තියෙනවනේ සමාජ
1: විද්‍යාවේ. පණ්ඩිතයිනේ අනේ. පණ්ඩිතයිනේ ඉතින්.
0: පණ්ඩිත මිනිස්සුන්ට ඕනේ මිස්. ඒකෙන් තමයි මිනිස්සු වරද්දලා තමයි දේවල් ඉගෙන ගන්න.
1: අපි නම් කෙලින්ම අපි ලංකාවේ
0: තමයි මිනිස්සුන්ගේ තියෙන හැච හැත ගන්න පොඩක් කියන්නේ. මිනිස්සු වරද්දලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තව මිනිස්සුන්ට බෙදලා දෙනවා. මේ මෙන්න මේක මේ වගේ මේ කරදරකාරී. එක් කරන්න එපා. ඔබලන්ට හොඳම සොලූෂන් තියෙනවා. එහෙම කියන්නත් මිස් තමන් ඒක ප්‍රායෝගිකව දැනගන්න ඕනේ.
1: අපි නම් මුලින්ම ලංකා ටයිල්ස් වලින් ටයිල් මේව කරා.
0: නෑ ඔයා මෙලෝ සංසාරය දන්නේ
1: නෑ.
0: ඒක තමයි වංකේ.
1: කරා ඉතින්. නෑ.

0: பாசம் பாதமிட்ட சீதா. ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවී ආයුබෝ වේවා.
1: ස්මාර්ට්ම රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: ෆිනන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
4: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
5: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travel. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
6: අංක 2 25,000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි 5,00,000 හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 10,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක 2 වාසි මන්තරේ DLB වාසි.
7: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා save කරගන්න පුළුවන්. prime residence විසින් කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. apartments විල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66. මේ prime time කොන්දේසියතාවයි.
8: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරථයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඩේවිඩ් පීරිස් e-mobility within Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
9: After levels locate top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
11: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL fire guard wire. දැන් දම් පාටින්. ACL fire guard wire. flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
12: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: சாசப்பது சீதா
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද්‍රාතය බජාජ්
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
1: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වත්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි After Elvels Construction Field එකේ smart career එකක් හොයනවද එහෙනම් slit bsc honors quantity survey in degree එකට enroll වෙන්න apply කරන්න www.slit.lk slit evolve beyond
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමිනියම්
5: ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔයිට එනම්මං හෙඩ්ඩොවිස්සකට ප්‍රමෝට්ටුනාම ට්‍රන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නය.
2: Don't worry, we can find a solution to that today itself.
1: Today?
0: දැන් කිසි දෙයක් හෙටට කල්දාන්න ඕන නෑ. අදම LP Finance විදෙන්න. දැන් ලීස් එක පැහැතුනේ. LP Leasing. අද තමයි හොඳම දවස. වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
3: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
4: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
3: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
5: Agil's Food City Satyanti adu mamila peraliya beetroot kilogram ekak verandapala mila rupiyal 600 ape mila rupiyal 380 diul kilogram ekak verandapala mila rupiyal 400 ape mila rupiyal 160 mema mila ganan pera danu dimakin toruwa wenas wi hakiya mema dima na walanguwanne 2026 october 3 sita 5 dakwa tuga awasana wenaturu pamanai kondisi sahithai
6: kawadat kaagib nivasi palamu rakawarnaya SCL fire guard wire then dam party SCL fire guard wire flame retardant pramitiye purogami
7: hi guys මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන my ways.
8: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
7: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
9: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
10: පේනෝ පේනෝ.
7: ඊළඟට තියෙන රසවත්ම කැලල my ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
9: my ways app එක මාසෙකට දාගෙන බලන්න.
7: අලුත් කසාදයක් පැද්දා වගේ තී
11: උදේ 9:00 විනාඩි 13යි.

0: Theatre Top Story.
1: IMF සමග එකඟතාවයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහ මෙරට බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානි එවන් පැපචෝජියෝ පවසනවා. එම එකඟතාවයට එළඹ ඇත්තේ IMF වැඩසටහනේ හත්වන සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 245ක පමණ මුදලක් හිමිවනු ඇති. IMF සඳහන් කළේ මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට නම් කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බවයි. ඒ අනුව 2027 අයවැය IMF වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ලැබෙන මූල්‍ය සහය තහවුරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බව IMF ප්‍රකාශ කළා. මෙම මුදල ලැබුණහොත් 2023 වසරේ ආරම්භ කළ වසර හතරක IMF විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සමස්ත මූල්‍ය සහය ඉහළ යනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වයි. මේ අතර ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව එල්ල වූ බලපෑම් හමුවේද ශක්තිමත් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව IMF පවසනවා. IMF පෙන්වා දෙන්නේ මැද පෙරදිග යුද්ධයේ කාල සීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යම්කිසි අවධාන මට්ටමක පවතින බවයි. මැද පෙරදිග යුද්ධය තීව්‍ර වුවහොත් ජාත්‍යන්තර ඉන්ධන මිල වෙනස් වීම වලට අනුව මෙරට ඉන්ධන මිලද සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව IMF නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම බලපෑමට ලක්වන ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහන ලබා දිය යුතු බවත්, එම සහන ඉලක්කගතව රජය අයවැය තුළින් සහ සීමිත කාලයකට පමණක් ලබා දිය යුතු බවත් IMF සඳහන් කළා.
0: අනුග්‍රහය
2: හම්මෝනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝනේ?
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: බලන්න මෙහෙම බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළන්ද කියලා කවුරුත් දන්න, කවුරුත් ගන්න, කවුරුත් විශ්වාස කරන බ්‍රෑන්ඩ් එක තමයි බජාජ් ත්‍රීවිල් කියලා කියන්නේ.
1: ඔව්.
0: ලේසි නෑ වගේ නේද එහෙම නමක් හදාගන්න එක? හැමෝගෙම ඇහුවත් ත්‍රීවිල් ගැන කතා කරද්දි කතා කරන්නේ බජාජ් ත්‍රීවිල් එක ගැන. හැම කෙනෙක්ම හැමෝම දන්න ත්‍රීවිල් එක බජාජ් ත්‍රීවිල් එක. ලේසි නෑ ඉතින්.
1: අපි දන්න ඕනේ මේ තැනට අපි යන්න ඕන.
0: අපි යන්න අපිවත් නේද?
1: කියන්නේ
0: යස්.
1: කියන්නේ එහෙම ගන්න ඕනේ එක. එහෙම එන්න ඕනේ අපිට නම.
0: කවුරු ඇහුවත් අපිව දන්න ඕනේ. කවුරු ගත්තත් කියන්නේ බෑනේ. මේ කවුරු ඇහුවත්
1: කවුරු ගන්න දැන් ඔයාලා.
0: නෑ කවුරු ඇහුවත්.
1: පොලියක් අනේ. පුළුවන් නම් එක ඉක්මන් කරලා ගන්න
0: කියලා. ගණන් වැඩි.
1: මේ මන්ද මිනිස්සු මොනවා හිතානින්නේ?
0: ආ එහෙම නෙමෙයි අම්මෝ.
1: ගණන් වැඩි.
0: හරි හරි අපි බජාජ් ත්‍රීවිල් ගැන කතා කරමු. ඉතින් විශේෂ
1: 10ක් වැඩි වෙනවා කොහේ? 10ට 15ට ගියම ගණන් වැඩි.
0: මේ මේකේ තියෙන විශේෂත්වය ගැන කතා කරන්න ඕනේ. මොකද බ්‍රෑන්ඩ් නිව් ත්‍රීවිල් එකක් ගන්න ඔබ මේ දවස්වල හොයනවා නම් 200cc එකයි 236cc දෙකම ඔයගලන්ට ඩේවිඩ් පීරිස් එකේ තියෙන ෂෝරූම්ස් වලින් ගන්න පුළුවන්. ත්‍රීවිල් විකුණන ෂෝරූම්ස් තියෙනවා නේ. ඒවලින් ගන්න පුළුවන්. 200ක් තියෙනවා 236cc එකක් තියෙනවා. අපි දැන් කියලා තියෙන්නේ 200 සාමාන්‍යයෙන් අපේ මේ දැන් ඔය සාමාන්‍ය පාරවල් වල හැමතැනකම ඔයගලට 200cc එක හොඳට දුවන්න පුළුවන්. හැබැයි ගොඩක් ඔය බර දාලා කඳු අඳින පැත්තක නම් ඔබ ඉන්නේ 236.
1: 200 පුළුවන් කඳු වදින්න.
0: Yes.
1: ලංකාවේ අලුතෙන් කඳු ආවේ නැහනේ.
0: ආ තියෙන කඳු ටික ඒකත් ඇත්ත.
1: ලංකාවේ අලුතෙන් කඳු ආවේ නැහැ. ඉතින් මේ මොකද ඉස්සර ත්‍රීවිල් දීුවේ නැද්ද?
0: ඔව් තිබ්බනේ. ඔව් ඔව්.
1: දැන් 236 ගත්තාම ඔබට තියෙන්නේ මේක ලොකු එන්ජිමක්.
0: හරි.
1: මේක හොඳ ෆුවල් එෆිෂන්සි එකක් තියෙනවා.
0: ඔව්.
1: වෙනද තරම් දඟලන්නෙත් නැතුම ඔබට ගේමක් නැතුව ඔබට තේරෙනවා 236 යනකොට අර 200 ගිය නිකන් ගමල අල්ලන්න ඕනේ අඩව්ව කියලා යනවා. නමුත් 236 යනවා නෙමෙයි පා වෙනවා
0: විදිනවා.
1: කන්ද විදින්න බෑනේ මිස්. කන්ද ගිහිල්ලා නැද්ද ළඟදී? කන්ද විදිනවා කියන්නේ කන්ද විදින්න නෑ කවුද?
0: කන්ද පිරිමැද.
1: තේරවනේ මිනිස්. ඒ කියන්නේ තේරවනේ පඬිතුයෝ 100ක් එක්ක ඉගෙන වාද කරුවේ.
0: ඉතින් පාවනවා කියන්නේ මොකක්ද?
1: තේරවනේ තවත් එතන ඉන්නවා. ඒ කියන්නේ මේකනේ වෙලා තියෙන්නේ. ඒක දැන් ඔප්පු කරන්න යනවා. එහෙමනේ හන්දේ බර දාලා විදිනවා. දුණුද මේවා විදින්න? ඊතරම්
0: ලයිට් එක කොහම වුණත් ඔයගොල්ලෝ යන්න ඕනි ඩේවිඩ් පීරිස් එකට. ආෆ්ටර් සේල්ස් සර්විස් එක තමයි ඉතින් එතන තියෙන ලොකුම කෑල්ල. ඔයගලගේ බජාජ් ත්‍රීවිල් එකට.
1: ත්‍රීවිල් එක නෙමෙයි.
0: ත්‍රීවිල් එකත් ලොකුම කෑල්ල. ඊළඟ ලොකුම කෑල්ල.
1: ලොකුම කෑල්ල ත්‍රීවිල්. ස්පෙයා පාර්ට්ස් පොඩිනේ.
0: ස්පෙයා පාර්ට්ස් ද සර්විස් එක
1: ද මොනවා හරි කියලා බලනවා දැන්. එහෙමනේ. අහුවෙන අහුවෙන එකෙන් ගහලා බලනවා කොහෙට කාට හරි වදිනවද මේ ඉවරක් කළා data. ආෆ්ටර් සේල් සර්විස් එක තමයි වාහනයක තියෙන ඉම්පෝර්ටන්ට්ම පාර්ට් එක. විකුණන්න නම් කට්ටිය උන් තරම් ඉන්නවා.
0: හරි.
1: මොකක් හරි වුණා මේ මොකක් හරි සද්දයක් එනවා කිව්වම මේ කියන්න කෙනෙක් නැති වුණොත් මොකද කරන්නේ?
0: ආ.
1: සද්දෙත් ඔබම හොයාගෙන කෑල්ලත් ඔබම ගෙදර ලියවගෙන ඔබම හයි කරගන්න ඕනද? නෑ. ඔබට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බය නැතුව සපෝට් එක දීලා තියෙනවා. ලංකාවේ තියෙනවා ඒ වගේ තැන් 1400කට වැඩිය. හරිද? ඒගොල්ලන්ගේ කන්ටැක්ට් පොයින්ට්ස් ඒකට අපි කියන්නේ. කන්ටැක්ට් පොයින්ට්ස්. සමහර අය ස්පෙයා පාර්ට්ස් කරනවා, සමහර අය සර්විස් කරනවා, සමහර අය කොලිෂන් රිපයර් කරනවා, සමහර තැන්වල ෂෝරූම්ස් ලොකු ඒවා තියෙනවා. කොහොම හරි කවුරු හරි ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? 236ක් ගන්නවද? 236 ගන්නවද? 200 කාටරි දීලා 200 කාටරි දීලා 236 බස්සන්.
0: ඔව් නේද?
1: නේද? ඉතින් මේ අනිත් එක කවුරුත් ගිහලා බජාජ් ත්‍රීවිල පොඩක් ගාන අඩු කරලා දෙන්න බැරිද කියලා අහන්නේ නැත්තේ ඇයි? බාහන්න හොඳයි කියලා දන්න නිසා.
0: Yes.
1: කවුරුවත් අහන්නේ නැහැ
0: නේ. අනේ පට ගන්නකොට
1: නෑ කවුරුවත් අහන්නේ නැහැ. ඒක තමයි වැඩි.
0: රයිට් මේ දවස්වල පොඩ්ඩක් නිකන් අවුව වගේ තිබ්බ නේද? බිත්ති ටික ඒ තීන්ත ගන්න සුදුසුයි කියලා කියන අමාරුයි නේ අරවින්ද. ආයි ටිකක් එක පාට වහිනවා එහෙමෙන් පොඩි සීන් එකක් නේ.
1: දැන් නම් ඉතින් පොඩ්ඩක් බිත්ති වේලනකම් ඉන්න වෙනවා.
0: ඉන්න වෙනවා නේ.
1: මේවා මුලදිම කරගන්න තිබිච්ච වැඩනේ. අහු කරගත්තනේ.
0: ඒකනේ.
1: දැන් අපි ওই විඳවන්නේ ඒවට තමයි. හරිම ලේසියෙන් මුලදි කරගන්න පුළුවන් සමහර දේවල්.
0: හරි.
1: එහෙම තමයි. ඉතින් අපිට සමහරට වෙන වැඩක් වැටලා හරි එහෙම ලොකු සීන් එකක් නැහැ කියලාත් ඔබේ ඔළුවට එනවා ඇතිනේ.
0: අනිත් එක ලේසිය හොයනවනේ අපිනේ. ලේසිය හොයනවා.
1: සාමාන්‍යයෙන් ඉතින් අපි මේ කොන්ට්‍රැක්ට් එක බාර දුන්නාට පස්සේ
0: හරි.
1: කීයෙන් කී දිනාද හොයන්නේ මොකද්ද මේ එළියට ගාව තීන්තෙක් කියලා? සමාරලට බාගෙන ඉතුරුලා තිබුණේ ඉමාල්ෂන් ටික මරලා දැම්මත් දන්නෙත් නෑ.
0: පාට විතරයි අපිට වැදගත්.
1: ඔව්. අනේ මේකට පොඩක් ලාපාටක් ගන්න. ඕව තමයි අපි කියන්නේ. දැන් අපි පොඩ්ඩක් අපේ උපදෙස් වෙනස් කරන්න ඕනේ.
0: හරි.
1: අපි කියනවා අපි දැන් දන්නවා එළියේ බිත්ති තෙමෙනවා. තාප්පෙ තෙමෙනවා. තෙමෙනකොට ওই බිත්තියේ තියෙන පුංචි ඇහැට නම් පේන්නේ නැහැ තමයි. අපිට පේන්නේ නැතුනට ඕවා වතුරට පේනවනේ. වතුර රඳින්නේ ඒ වගේ තැන්වල තමයි තාප්පේ. හොඳට කපරාරු කරලා තියෙන බව පිටින් පේනවා.
0: හරි.
1: නමුත් ළඟට ගාලා බැලුවොත් එහෙම පේනවා සියුම් මිරිතැලුම් තියෙන ඕවෙන් තමයි අල්ලගන්නේ. ඉතින් අර සුද්ධ තියලා අරම මේවා කරලා මොනවා කළත් හොඳ ඉලාස්ටිසිටි එකක් තියෙන වතුර රඳින්නේ නැති දූවිලි වලට රඳන්න බැරි තින්ත එකක් නොවුනොත් ඔය මුළු එෆර්ට් එකම සල්ලි වලින් අපතේ යනවා.
0: ඒක හරියට.
1: කියන්නේ ඒකට වියදම් කරපු සල්ලි අපරාධය ඔබ තීරුම් ගන්නවා තව මාස කීපයකට පස්සේ. තින්ත එක වැරදුනා කියලා. මුළු දිවරද ගන්න එපා. ඩිව්ලක්ස් ඇක්වාටෙක් තාක්ෂණයෙන් එන ඩෑම් ප්‍රොටෙක්ට් කියන තින්ත එක තමයි ඔබ ගන්න ඕනේ.
0: යස්.
1: ඩිව්ලක්ස් ඇක්වාටෙක් තමයි ටෙක්නොලොජි එක.
0: හරි.
1: ඇක්වා කියන වතුරට. ඒක ඩෑම් ප්‍රොටෙක්ට්. ඔබේ බිත්තිය ඩෑම් වෙනවා. අපි කියනවා ඩෑම් වෙනවා කියන්නේ පොඟනවා, තෙත බරිත වෙනවා. ඒක නවත්තනවා. ඩෑම් වෙන එකෙන් ප්‍රොටෙක්ට් කරලා දෙනවා කියන එක නමේම තියෙනවා. නමේ විදිහට ඩිව්ලක්ස් වැඩ කරනවා.
0: ඕකේ. ඊළඟ තව කැලලක් බලන්න ඕනි. ගෙදර ඔය ගහන ස්ට්‍රිප් සීලින් එක ගැනත් බලන්න ඕක. දැන් මේ දවස්වල ඔබ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සාමාන්‍ය ආසාව ලී වලින් කරන්නනේ. යස්. ඒ පෙනුම ඒ විදිහටම දෙන්න අපි ලෑස්ති කලර් අප් ස්ට්‍රිප් සීලින් වලින්. ඒ පෙනුම එනවා කොස් නම් කොස්, මහෝගනි නම් මහෝගනි, තේක්ක නම් තේක්ක, බුරුම තේක්ක නම් බුරුම තේක්ක. ඒ පෙනුම ඒ විදිහට ඒ වෛරම ඒ ලස්සන ඔක්කොම ටික ස්ට්‍රිප් සීලින් එකේ තියෙනවා. කලර් අප් වලින් දැම්මම තියෙන වාසිය තමයි අර ලී වලට ඇති වෙන ප්‍රශ්න ටික ඇති වෙන්නේ. ලී බලාගෙන ඉන්නේ අවුවක් වෙනකම් වැස්සක් වෙනකම් ඒකට අනුරූපීව එයා වෙනස් වෙන්න බලාගෙන ඉන්නේ ලී. හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක එහෙම නැහැ. වේයොන්ට ගුල්ලොන්ට ඒගොල්ලන්ට කිසිම සේත්ම කන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා බලන්න කොයි වගේ දෙකේ නිමාව කියලා ඔයගලට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ෂොප් එකට ගිහිල්ලා ගන්න. මම හිතනවා ඒ තීරණයත් ඔබ ගත්තොත් ඔබ ජීවිත කාලෙම සතුටින් ඔබේ ස්ට්‍රිප් සීලින් එක ගැන ඔබ මාර සැටිස්. එදා ඉඳන් ඔබට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.
1: විශේෂයෙන්ම ඔබට ස්ට්‍රිප් සීලම ගැන විශේෂ සතුටක් එන එකකුත් නැහැ.
0: ඕ ඒක තියෙනවනේ නිකම්ම.
1: හැබැයි ඉතින් ඔබට ඒකේ කරදරයක් නැති එක
0: ඒක මාර සහනයක් නේ.
1: කරදරයක් ආපුවම තමයි තේරෙන්නේ කරදරයක් තිබුණ නැත්තම් හොඳයි කියලා.
0: යස්.
1: කරදරයක් ආපු නැති වුණාම අපිට ඕක නොටිස් වෙනව තඩුයි. කාලයක් යනවා අපේ ගෙදර නොටිස් කරන්නේ අපි නෙවෙයි. අපේ ගෙදර තියෙන අඩුපාඩු අරෝ මේවා හදපු විදිය නොටිස් කරන්නේ පස්සේ පස්සේ එන මිනිස්සු බල බල. අතන දිරල වගේ නේ. අතන ගුලුකුඩු වෙන්නව නේද? පොඩ්ඩක් එතන චාටුලානේ.
0: කතයි නේ.
1: ඔව්.
0: මේ ඔක්කොම ලස්සනට තියෙනවා. ඒ උනාට පේන්නේ මර වැරදි
1: කෑල්ල.
0: යස්.
1: රයිට්. ඒ තමයි මේ අපි කමර්ෂල් බැංකුවේ අපි කතා කරේ කොම් බැංක් එකේ ගියේ සතිය අපි කතා කරේ ඒක ළමයි වෙනුවෙන් කරපු දේවල්නේ.
0: අක්ෂර ප්‍රෝග්‍රෑම් එක ගැන.
1: අක්ෂර ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරානේ. ඉතින් මම හිතන්නේ දැන් අක්ෂර ප්‍රෝග්‍රෑම් එක ගැන අපි කතා කරලා ඉවරයි. ඒගොල්ලෝ
0: හරි.
1: ඒ CSR ප්‍රොජෙක්ට් එකේ 200 වෙනි STEM ක්ලාස් එක හදලා දුන්නා. පානදුරේ අගමැති බාලිකා විද්‍යාලයට. ඒවා ඉතින් ಜಾති ಜಾතිත් ඉතින් මිනිස්සුන්ට පළ දෙන වැඩ නේද?
0: ඔව් නේද?
1: ඒ දරුවෝ ඉගෙන ගන්නවානේ. STEM ගැන අපි පහුගිය දවස්වල කතා කරපු නිසා අපි යම් පොඩ්ඩක් gig plus එකට යන්න.
0: හරි. ඔකේ.
1: හම්බ කරන වැඩේ බලන්න එපා. හම්බ කරන එක හොඳයි ඉතින්. ඉස්සර වගේ නෙමෙයි දැන්. හැමෝම රස්සා පොලිමට එන්න එච්චර කැමති නෑ. පොඩි කාලේ ඉඳන්ම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් එක්ක වගේ නිකන් වෙලා පටන් ගන්න වැඩේ.
0: හරි.
1: ඒ ඩිජිටල් ස්පේස් එකේම මිනිස්සු දියුණු වෙලා ඉස්සරහට යන බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැනටත් අපිට සෑහෙන ලොකු ඕපන් එකක් තියෙනවා, දක්ෂතාවයක් තියෙනවා නිකන් ඩිජිටල් එකේක වැඩ කරන්න, කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න. එහෙම නැත්නම් එක සොෆ්ට්වෙයාර් වල වැඩ කරන්න. අඳින්ඩ නිර්මාණ කරන්න හදන්න කරන්න දන්න මිනිස්සුන්ට මේ මාකට් එක මහ විශාල එකක් තවමත්.
0: ඕ ඒක හරි.
1: මම දැකලා තියෙනවා ඒ වගේ පිටර රට මිනිස්සුන්ගේ වැඩ බාර අරගෙන කොන්ට්‍රැක්ටර් අරගෙන කරලා හොඳ සල්ලි හම්බ කරන මිනිස්සු. මම අර වටේක වරක් කිව්වේ ඔය Netflix කියන මහ යෝධ ව්‍යාපෘතියක් නේක දැන් ලෝක හැමතැනම පැතිරුණු. ඒ ලංකාවේ ඉන්න මල්ලි කෙනෙක් ඒකේ මේ චිත්‍රපටි වලට ඒකේ ඩ්‍රාමා සීරීස් වලට
0: thumbnail එක මේක
1: නේ. ඔව් ඒක අර cover photo එක හදන්නේ යා.
0: නියමයි නේ.
1: ඒක මාර ලොකු business එකක්. ලංකාවේ තාම දක්ෂ කොල්ලෙක්.
0: නියමයි නේ.
1: මෙමෙදම කරනවා.
0: හරි okay.
1: මේ ආසය බෑ යා පෙන්න කියලා මේකත් මම මෙදුවේ මේකත් මම මේකත් මං හදපු එකක් මේකත් මං හදපු එකක් මෙහෙම මෙහෙම කියලා යා කියනකොට
0: අපිට ආඩම්බරයි. මේ පැත්තකින්දලා අපිට ආඩම්බරයි.
1: ඉතින් ඇත්තටම ජාත්‍යන්තර දකින්න දේවල් අපි නිර්මාණය කරපොදිනා හොඳ සල්ලියක් හම්බ කරන්න පුළුවන් බව පේන්න තියෙනවා ඒකෙන්. වෙලා තියෙන්නේ මේ සල්ලි හම්බ කරන එක නෙමෙයි. පොඩි පිළිවෙලක් හදාගත්තේ නැත්තම් ඔබට එක තැනකින් එහාට දියුණු වෙන්න බෑ. මේ ලෝකෙ දියුණු සම්මත සිස්ටම් එකක් තියෙනවා. අපි නිකන් කටින් කිව්වට මිනිස්සු පිළිගන්නේ නෑනේ. මොකද දන්නවද? මිනිස්සු එහෙම අරව පුළුවන් මේව පුළුවන් අ르ක කරා මේක කරා කියලා කය ගහන මිනිස්සු වැඩි කරපු මිනිස්සුන්ට වඩා. ඉතින් ඇත්තටම උදව්වක් කරන්න ඇත්තම දක්ෂයර උදව්වක් කරන්න ඕනොත් හරි අමාරුයි මේ ගල් බොරළු වැලි අතරේ
0: මැනික් වාගන්න.
1: ඔක්කොම එක වගේ. තිරිවානත් ඔපදාලා තියෙන්නේ මැනික් පාටට මෙන්. ඉතින් ඒ නිසා ඔබ මේ gig plus account එක පටන් ගන්න ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් සල්ලි ගෙන්න ගන්න ඒකට. ඒකේ කරන්සි ගණනාවකින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒක ඔබ දන්නවත් ඇති දැනටත්. ඔබේ නිකන් සාමාන්‍ය තියෙන සේවිංස් account එකකට ඩොලර් වලින්, පවුම් වලින්, යූරෝ වලින් සල්ලි දා ගන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ නේ. gig plus account එක එහෙම ගනුදෙනු කරන්න පුළුවන්.
0: හරි.
1: ගන්න පුළුවන්, ගෙවන්න පුළුවන්. අනිත් එක ඔබට හැදෙන record එක financial statement එකක් හැදෙනවා. gig plus account එකට අදාළව. ඔබ දවසක හිතනවා මේක දැන් මම විතරක් තනියෙන් කරලා හරියන්නේ නැහැ. කීප දෙනෙක් දක්ෂෝ ඉන්නවා. මුන්දලව අරගෙන මැෂින් ටිකක් දාලා පොඩි ලස්සන ඔෆිස් එකකුත් හදලා.
0: Yes.
1: ඒක ප්‍රෑට තමයි ඔක්කොම වැඩ කරන්නේ. පොඩ්ඩක් නිදහස් වෙලා රෑට ඇවිල්ලා වැඩ ටික බලනවා. ෆයිනල් එක යන්න කලින් බලනවා විතරයි. දැන් වැඩ කරන්නේ නැහැ. එතනට යන්න. ඒ එක්ස්පැන්ෂන් එකට සල්ලියක් ඕනේ මුලදී.
0: හරි, ඔකේ.
1: ඔබ දන්නවා මාසෙන් දෙකෙන් තුනෙන් මේ සල්ලි ටික අපෝ ඕනනම් දෙන්නත් පුළුවන්. නැත්තම් ලොง ටර්ම් ගෙවන්න ප්ලෑන් කරගත්තොත් එහෙම හම්බ කරන එකෙන් ටික වැඩිපුර අතේ තියාගෙන චුට්ට චුට්ට ලෝන් නැත්තල්ලු කරන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගෙන ලෝන් එකක් ගන්න පුළුවන්. වාහනයක් ගන්න හිතන්න පුළුවන්. ඇයි ඔබට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් තියෙනවා gig plus account එක පටන් ගත්ත නිසා.
0: හරි.
1: නැත්තම් කොහෙන්ද ඔබ ඒක පෙන්නන්නේ?
0: ඒකනේ reports නේද?
1: නැත්තම් මේ මේකත් කරේ මම මේ මේ මේ මේ මේක මං කරපු එකක්. මේ මේ මේ මේ මේක මං කරා.
0: මෙච්චර සල්ලි ආවා මේවට. මෙච්චරක් හම්බ කළා.
1: ඔක වචන විතරයි.
0: ආ ඒකනේ නේ.
1: වචන ස්ටේට්මන්ට් කරන්න ඔබට gig plus account එකක් ඕනේ. combank.lk site එකට

0: බැල්සීයක ෆ්‍රීලෝඩ් එකකුත් හම්බ වෙනවා. ළඟමින්න නියෝජිතයාව හම්බ වුණොත් වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. නැත්තම් ඔබටත් ඉතින් පුළුවන් ඇක්ටිවේට් කරගන්නනේ. ලොකු සීන් එකක් නෑ. හච් 15 කියලා කියන්නේ ඒක නියම පැකේජ් එකක්. මාසෙකට ඔබ ලොකු ගාණක් ඩේටා වලට වියදම් කරනවා නම් දැන් ඒක නවත්තන්න. දැන් ඒක හරිම අවුට් ඔෆ් ෆැෂන්. ඒක ඉවරයි. එහෙම ලොකු සල්ලි වලට ඩේටා ගත්ත කාලේ ඉවරයි. දැන් රුපියල් 1199 එකට ඔයගලන්ට වැඩේ ලේසි කරලා දීලා තිනවා හච් 15. සෝ ඒක තමයි ඒ කතාව.
1: අවුට් ඔෆ් ෆැෂන් කියලා ඒකත් තවුණා ඉතින්.
0: අවුට් ඔෆ් ෆැෂන් යා.
1: කියන්නත් බෑ ඉතින් මොනවත් ඕවා කියලා නිකන්
0: මම වෛර බැන ගන්නේ ඩේටා යූස් කරන්නේ.
1: නේද? වෛර බැන ගන්නවා කියලා. වෛරයෙන් වෛරය නොසන්සිඳී කියලා තමන්ගේ මැට්ටන් තම් මැට්ටන් කියලා ඉන්නේ
0: තමයි. ආ මම ලස්සන සින්දුවක් ලිව්වා අරවින්ද.
1: පෙන්නයිකින් දැක්කා.
0: හරිද?
1: ආ පෙන්නයි. ඈ
0: ලස්සන සින්දුවක් ලිව්වා. මේ ඒකට මට මියුසික් මම්ම දාගන්නවා මියුසික්. මම්ම දාගෙන.
1: කොහොමත් එහෙමනේ.
0: මම්ම කියනවා දැන්. හරි.
1: ඔව්. එහෙම තමයි ඉස්සරහට කියන්නේ.
0: මට ආස නැහැ මේ.
1: තමෝ බර්ත්ඩේ පාටියක් තියෙනවා.
0: හරි.
1: තග්ගාල සින්දු කීපයක් ලියනවා. තග්ගාල තමම්ම මෙලඩිය දාගන්නවා. එදාට මිනිස්සු එනවා තමම්ම කියනවා මිනිස්සු ආපු ගමන් යනවා.
0: ඒකට හැපි බර්ත්ඩේ එකට අපි කතුරු භාගි දෙන්න ඕනෙත් දැන් නැහැ නේ බර්ත්ඩේ.
1: එකත් හොයලා දෙමු.
0: මාරි
1: එකත් හොයලා දෙන්න නැත්නම් මේ කවුරුට ගන්න ඕක නේද? ප්‍රෙස් එකක් තියලා ගෑ. හැපි බර්ත්ඩේ අපි නෙමේ හැදු.
0: හැදු. භාගි දෙන්න භාගි.
1: ඔව්. සම්පූර්ණයෙන්ම දෙන්න නෝ කොයිලා හැරි භාගි දෙන්න මදි වෙන.
0: Right, ඉතින් මට ඒකට මම මියුසික් කළා මම ඒව ඉතින් සිං කරනකොට මට ඉතින් අබාන්ස් ඔඩියෝ ෆුල් සපෝට් එක දෙනවා අරවින්ද මගේ ලස්සන වොයිස් එක. මට හිතෙනවා මගේ වොයිස් එක චුට්ටක් ඒ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක හරහා පොඩ්ඩක් හදලා එළියට එනවද කියලත් මට හිතෙනවා. අහගෙන ඉන්නකොට මාර පිච්චින් එහෙම නියමටම තියෙනවානේ.
1: මිස්සෝ ඒක දැනන් හිටියේ නැද්ද?
0: ආ එහෙමද? නියමයිනේ එහෙනම්.
1: මම කියන්නේ බයිලාද ගැහුව එකක් තියෙනවා.
0: මොකක්ද? බයිලාත් කිව්වා?
1: මොනවද මේ කියන්නේ?
0: මොකද්ද? ඇයි?
1: දැකලා නැද්ද ඒක? හරියට ඇද්දක දැකලා නැහැ.
0: නෑ දැකලා තියෙනවා ඉතින් ඒක
1: මම. මොකද නෝ ඔය අහන්නේ?
0: ඉතින් මම ඒක මෙහෙම කියනවා.
2: මගේ වොයිස් එක පොඩ්ඩක් හදලා දෙන්න නෑ.
0: ලස්සන ක්වොලිටි වෙලා එනවා.
2: නෑ මේ චුට්ටක් මෙහෙම වෙනවා එන්නේ.
1: දන්නේ නැද්ද මොන ලෝකෙද ඉන්නේ?
0: ඒක තමයි මම
1: කියුවේ.
0: නෑ මල උඩුස්සන.
1: මොකද උඩුස්සන?
0: උඩුස් උඩුස්. උඩුස්සන්නේ අම්ම උඩුස් යවුවේ නෑ අද මම. තත්කල
1: එන්න කරේ තියන් ගුඩුස්සයවල ගෙනත් තියන්න. එන්නකෝ. එන්නකෝ. ගෙවල් වලින් කරන්න බැරිව. අපි හරි කළාද? එන්න එන්න එන්න. මේ වැඩ කොවිලා කරගන්න බැරිද? චෝක් කරමුකෝ. හෙට එන්නකෝ.
0: ඒ කරමලේ මහරි
2: අමාරුයි. ඔන්න උඩුස්සනෝ අම්මිට. ඔන්න මිස්ටර් ඩොමියට උඩුස්සනෝ කුල්ල පුතන්නේ පා.
1: මේ මේම අබන්ස් ඔඩියෝ කතා කරනකොට සින්දු කියනකොට හරි මොනාරි බයිලා කියනකොට හරි
0: වොයිස් එක හැදිලා.
1: හැදිලා නෙමේ හදලා ගත්ත හැකි. ඒක තියෙන පොඩි නොබ්ස් දෙක තුනක් කරකවන. ඔඩියෝ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 15 මෙතනටම නාගිවන මේක මේ කරකවන තියෙන දන්නේ නැහැ තාම.
0: ඕකේ ගයිස්.
1: ඕකේ ගයිස්. අනේ අතරම් මට මේ ඕකේ ගයිස් ලත් එක්කම.
0: රුපියල් 2799 ඉඳලා ඕගලන්ට කැලපෙන ඔඩියෝ සිස්ටම් එක ගන්න පුළුවන් ලස්සන පොඩි බ්ලූටූත් පෝටබල් ස්පීකර් එකේ ඉඳලා ලොකු ස්පීකර් එකකට එන කම් ඕගලන්ට ගන්න පුළුවන් රුපියල් 1500ක මූලික ගෙවීමක්. හරිද? මූලික ගෙවීම 1500යි. ඊට පස්සේ ටික ටික
1: ගෙවන්න. මොකද සැලරි නියමයි කතා කරන්නේ.
0: මගේ ඩොමනේ මං ඔයා දන්නේ නැහැ මං මේ ඉන්න අමාරු අරවින්ද.
1: ආ
0: ආ. ඔයාට තිබ්බන වා එන්නේ නැද්ද ඔෆිස්?
1: සිරාවට.
0: සීරියස්ලි. අනේ නංගේ මට අර
1: මම මම ඔය හැම අමාරු නෝයි ලෝම ෂෝක් එක කරන්න නැතුව කියලා හොඳටම තියෙයි.
0: අනේ ලංගේ.
1: එහෙනම් මෙතන තව ටිකකින් ඇවිල්ලා ජයරත් එකෙන් තමයි බාර දෙන්නේ. මේ ටිකලෙරෝ.
0: හරි එනං හරි නේද? අබාන්ස් එකට කියලා වැඩේ ලස්සනට කරගන්න. buyabans.com සයිට් එකේ නෝ ඔයගලන්ට ඕඩර් කරලා ගන්න පුළුවන්.
1: තාමත් මිනිස්සු ඉන්නවා ඊමේල් එකක් දාලා කෝල් කරලා අහනවා මේ මං ඊමේල් එකක් කිව්වා මේ මොකද මචං ඇවි ඊමේල් එක මචං මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි දැන් තියෙන්නේ
0: හරි
1: මෙහෙමයි තියෙන්නේ මචං මං SMS එකකුත් දාන්නම්කො මචං හරිද
0: කීයක් වැඩද
1: ඊට ලාබයි ගිහිල්ලා කියලා ආවා
0: යා ඒක හරි
1: හින්දගෙන ගිහිල්ලා කියලා අපි ඒ වගේම තමයි ඔලුවකක් කොම හැදුනහම හ්ම් හ්ම් අපි බාම් ගාලා පෙත්තකුත් බීලා
0: ඔව්
1: මසාජ් එකකුත් දාලා නිවාඩුවකුත් දාලා
0: ඔක්කොම කරනවා
1: සේරම කරනවා මට ඕනේ ඔබට දෙන්න බාම් එකක් එහෙම කරන්න අවශ්‍ය නැති
0: නියමයි
1: ඒ තමයි සමහන් SP බාම් මේකලගේ පැකේජින් වෙනස් කළා දැන් ඔබට මේ ෆාමසි එකකට ගියත්

0: ඒ සුපර්මාකට් එක ගන්න තියෙනවා
1: නේද? සුපර්මාකට් එකේ තියෙනවා නේද? ඔව්
0: මට ඒක ගන්නත් පුළුවන්. ටග් ගාලා ඔබට පේනවා දැන්.
1: Yes, okay.
0: කෝ මේ මේක මේ මේ මේ අරක මේක ගාලා හොයන්න ඕනේ. හරිම ලස්සන පැකේජින් එක රෙඩ් ඇන් යෙලෝ මික්ස් එකක් හැටියට ඇවිල්ලා තියෙනවා.
1: හරි.
0: හරිම වෙනස් ඒක දැන්. පැකේජින් එක හොඳට වෙනස් කරලා තියෙනවා. ඒක පටස් ගාලා ඇහැ යනවා. පටස් ගාලා ඇහැ යනවා. පැටලෙවෙන්නේ නැහැ.
1: හරි, okay. නියමයි.
0: අපිට ඕනේ ඔබ සමාන ස්පී බාම් එක ට්‍රයි කරන්න. මේකෙත් තියෙනවා එසෙන්ෂල් ඔයිල්ස් ගණනාවක් තව ඖෂධ වට්ටෝරුවක් එක්ක හදලා තියෙනවා.
1: හරි.
0: එතකොට ඇත්තටම මේකේ මට දැනගන්න ඕනකම තිබුණේ මේකේ මේ දැන් මේක බ්‍රීෆ් එකට ආවට පස්සේ ඇත්තටම මේ වෙලාවෙත් බගෙත් පොඩි ඔලුවක් එක්කම තියෙනවා. මට පොඩි ඩප්පියක් ගහලා දුන්නා. මම පොඩ්ඩක් ඇත්තටම ගාගෙන බැලුවා ඒක.
1: ඕකේ.
0: කැෆේ එක ඇතුළේ හිටියේ මට මුලින්ම පොඩි මේකක් තියෙනවා. මේක කඩාගෙන බිඳගෙන සුවඳ යනවත් දන්නේ නැහැ.
1: ඒක හැමෝම දැනගන්න ඕන ඔලුවක් එක්කම
0: කියලා. මම ගාලා බලන්නේ. මංගෙත් මාත් එක්ක ගියේ ආලුවන් හැම ඔට නිකන් එනවද එහෙම යා?
1: සරසුවන.
0: මේ වෙලාව ළඟට ඇවිල්ලා මං කො ළඟට එන්න එපා මං.
1: ළඟට එන්න ඕනේ නිකන්. අල්ලලා හාදු දෙන්න වගේ ළඟට එලා.
0: ළඟට එලා ඉතින්. මේක මොන කරේ වාට සෝඳකන ගාලා මේ ළඟට එනවා.
1: අද නෑනේ.
0: මොකක් මං මොකක්ද මේ කරන්නේ? මොකක්ද මේ කරන්නේ? පොඩ ඔය ගානට එනවද? මට එන්නේ නෑ. මට එන්නේ ගෑව බෑ හරියට ගෑවුන්නේ නැද්ද බාම් එක මිනිහා මයින්.
1: හා ඕකේ.
0: මම දැනට that's a good thing. හැබැයි මට තේරෙනවා ඒක සෝඳ. හොඳේ. මට තේරෙනවා. පැතිරෙනවා අඩුයි.
1: ඕකේ.
0: මොකද මම ආසනේ මගේ ඔලුවකක් කොම රටේ ලෝක සේරම මිනිස්සු දැනගන්නවා.
1: ගමම දැනගන්න ඕනේ නෑනේ.
0: ඔයානම් ආසයි මන් දන්නවා. දැන් මේ ලෙඩක් තියාගෙන උදේ ඉඳන් කියනවා කියනවා. මේවනික අහල පහල මිනිස්සු නෑ රේඩියෝ එකේ රටටම
1: කියන්නේ.
0: මට බෑ මට අමාරුයි මම උඩුස් මට ඕන්න මම මේ මම කොයි වෙලාවෙද නෑ. පාන්සු කූලේ ඕවා තමයි ඉතින් ආපු වෙලාවෙ.
1: ගොක්කොල ඒවා.
0: සුදු කොඩි ගොක්කොල. හොඳට මාකට් කරනවා මේ පොඩි අසනීපයක් තියෙනවටනේ.
1: හොඳ පොඩි.
0: ඈ
1: හොඳ පොඩි.
0: හොඳට ඒවා විකුණගෙන මොනවා හරි හම්බෙනවා කියලාද මිනිස්සු හිතන්නේ අම්මෝ කොයි වෙලාවෙ චුචු චුචු ගාකොත් ගාවන්නේ. කතා කරලා වැඩක් නැහැ මිස්. වඩ ඔලුවක් එක්කමක් තියෙනවා නම් මතක තියාගන්න. රටේ ලෝක මිනිස්සු දැනගන්න ඕනේ නැහැ ඔයාට ඔලුවක් එක්කමක් තියෙනවා
1: කියලා.
0: අනිත් එක බාමුත් ගාලවා පෙතිත් බීලවා නිවාඩුත් දාලවා නලලට මොකක් හරි මේකකුත් දාලා ඉස්පිරිතාලෙත් යන්න ඕනේ. ඔලුවක් එක්කමක්.
1: හරි.
0: නහය බරයි වගේ. නහය දෙපැත්තේ ගන්න උඩට මෙහෙම ගන්න මහ ගොඩක් ගන්න ඕනේ.
1: හරි.
0: හොඳට ඒක අහනවා. පොඩි වෙලාවකින් සහන එනවා.
1: නයිස්.
0: අර ඔලුවක් එක්කමට මොනවා වුණාද දන්නේ නැහැ. කතා කර කර ඉන්න අස්සෙම ඔලුවක් එක්කමක් ගියා. ඊට ගොල්ල බ්‍රීෆ් එක දීලා ඒගොල්ලෝ ගියා. සමහන්
1: SP bomb.

0: මට හැමදාම තිබුණ ප්‍රශ්නයක් තමයි මම මේක කියපු දෙනගාව.
1: හරි.
0: මේ නම කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? මේවා අපි දැනගන්න ඕනේ.
1: Yes.
0: නේ? දැන් ඇත්තටම මේ සමහර වාහනවල සමහර brand names අපි කියන ඒවා
1: වැරදි ප්‍රොනවුන්ස් කරන එක නේ?
0: නේද? එක එක රටින් රටට
1: එක
0: එක නංගේ ප්‍රොනවුන්සියේෂන් වෙනස්. හැබැයි මම කැමති ඒකේ ඔරිජිනල් සද්ද කියන්න.
1: Yes, ඒක හරි.
0: දැන් සමහර අය මෙන්න මේකට Xiaomi, Xiaomi.
1: Xiaomi.
0: Xiaomi. එහෙම කියනවා. මම මේක අහගත්ත හරි එක. මේක කියන්නේ කොහොමද නේද? Xiaomi.
1: Xiaomi.
0: හා. හරි. මේක Xiaomi. දැන් මේකෙම අග්ගිස්සලා තියෙන M අකුරයි I අකුර එකතු කළා. ඒ M I කියලා එන්නේ ඒකෙම තමයි.
1: ආ right right. Okay.
0: හරිද?
1: ආ.
0: Xiaomi කියන එක තමයි ඒක MI අකුර ටික පාවිච්චි කරලා. තම Xiaomi. Xiaomi තමයි full brand name එක. ඒකලෝ හරියට ලස්සනට කියනවා MI. Mobile phones එම ගුණ දෙකලා ඇති. අද අපි කතා කරන්නේ mobile phone එක ගැන නෙවෙයි. මේ කතාව පටන් ගන්න මම දවසක් ඔය පුදුම වුණා showroom එකට යන්න හම්බුණා ඔය එක සංචාරයකදී.
1: හරි.
0: මම නිකන් ඔය නිකන් හැම එකටම යන ගානේ එකටත් ගියා. ඒ මට පේනවා මෙතන ඉලෙක්ට්‍රොනික ලෝකයක් ඔක්කොම Xiaomi.
1: Wow.
0: ඔක්කොම Xiaomi. දැතර මේ නමින් අපිට පුරුදු වෙලා තිබුණේ මොබයිල් ෆෝන් විතරයි.
1: ඔව් ඒක තමයි අපි දන්න එක වෙලා තිබුණේ. Yes.
0: නමුත්
1: හරි.
0: මට දැන් තමයි පේන්න ගත්තේ නම දැක්කම මේ මොන තරම් පාරිභෝගික කන්දරාවක් මේක ඇතුලේ ඉන්නවද කියලා. මං හරි මාසයි ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වල තියෙන ක්ලීන් ලයින්ස් වලට හරිම සිම්ප්ලිෆයි කරපු ඒවා.
1: හරි.
0: මොකද මිනිස්සු අතර හෙන විශාල කැටයන් යුගයක් පහු කළා. මහ විශාල කලර්ෆුල් යුගයක් පහු කළා. දැන් ඔක්කොම අර මිනිමලිස්ටික් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔක්කොම මිනිමල් ලයිට් කලර්ස්. සමහරට සිංගල් කලර් සුපරිම 2 ටෝන් ඊට වඩා දෙයක් නැහැ. හැමදේම හරිම පැහැදිලි.
1: හරි ඔකේ.
0: හරිම ක්ලීන්.
1: කොතරම් තිබ්බත් ගෙවල් ලස්සන වෙනවා
0: අනිවාර්යෙන්. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් ගෙදර තියෙනකොට ඒකට හෙන අවධානයක් යන්න ඕනේ නෑනේ. ඒකත් ගෙදර නිකන් ඕනම එකක් එක්ක නිකන් යාව ජීව වෙලා යන්න එපා.
1: Yes.
0: මේ තමයි Xiaomi ගැන මගේ තියෙන අත්දැකීම.
1: හරි.
0: අද අපි කතා කරනවා ලංකාවේ TV ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරන Xiaomi channel එකක් දාන්න යනවා නෙමෙයි. TV ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරනවා කියන්නේ
1: හරි
0: ටෙලිවිෂන් සෙට් එක අපි මේ කියන්නේ. විසර මිස් කරන TV සෙට් එක. මේ අපේ TV සෙට් එක. අර ඉතර කැසට් එක සෙට් එක සෙටප් එක වගේ TV සෙට් එක. ඉතින් අපි මේ කතා කරන්නේ TV එක ගැන අඟල් 32 අඟල් 43 අඟල් 55 මේ තමයි අපේ රටේ වැඩිම ජනප්‍රිය මාදිලි. රයිට්? ඔතනින් එහාට යන්න පුළුවන්. වැඩිම මිනිස්සු හොයන්නේ අඟල් 32 43 55 කියන එක තමයි. දැන් අඟල් 55ටත් විශාල ඉල්ලුමක් තියෙනවා.
1: හරි.
0: ඉතින් මෙච්චර කල් මාකට් එකේ මේ TV වලට අමුතු ගණන් කිව්වා අපිත් ඉතින් ගන්නවා. මොකද අපිටත් හිතා ගන්න බෑ මේක වෙන්නේ නැති ගාන
1: කියලා.
0: මම ඔබට යෝජනා කරනවා නිකමට හිතන්න මේ Xiaomi මාකට් එක කොහොමද මාකට් එක මෙහෙම මුණින් අතර පෙරලන වැඩක් මේක නම්. අඟල් 55 Xiaomi Pro එක. Xiaomi Pro 4K QLED TV එක කීයක් වෙනවද කියලා නිකන් හිතන්නකෝ. ලක්ෂ කීයක්?
1: 3යි ගානක්
0: වගේ. ලක්ෂ 3යි ගානක්. ඔපුතා මොකද හිතන්නේ? වෙනම් ඉවන හිතන්නේ.
1: එයා ලක්ෂ
0: හිතා මොකක් කොයි හිතන්නේ?
1: 10ක්
0: කියලා. 10ක්? වාහනේ නෙවෙයි TV එක. 169,999යි. නිකන් TV එකද නැහැ. අඟල් 55 Xiaomi Pro 4K QLED ටෙක්නොලොජි එකකින් එන QLED. ඉස්සර QLED කියන නමටත් ලක්ෂ 5 පයින්නෝ.
1: අපි ඉස්සර QLED ඇන්ද. QLED කියලා තිබුණේ නේද?
0: ලොකු කලිසම වගේ.
1: ඔව්. නිකන් QLED එක.
0: අඟල් 43 Xiaomi Full HD Smart Google TV එක. හිතන්න. දැන් මේකෙන් අරන් හිතන්නකෝ.
1: මේකෙන් ගත්ත ඒක මට
0: 99,999යි. අඟල් 43 full HD smart Google TV එක Xiaomi ළඟ.
1: ඒක ලක්ෂ 2ක්වත් ඇති කියලා.
0: ඩාරක එකයි හටන මෙන්න මේක ලක්ෂ 2යි කියලා හිතන්න මට ඔළුව මරත් වෙනවා.
1: නම 3ක් කියලා නිතී ඉතලෙන්නේ.
0: ශවමි අඟල් 32 කිව්ලෙට් ස්මාර්ට් ටීවියක
1: හරි
0: රුපියල් 59,999යි. රුපියල් 59,999යි. ඉස්සර ඔය ගාන්ට මේ ස්මාර්ට් නෙමෙයි නිකාන් ටීවී පෙට්ටිය ගන්නත් බෑ.
1: ඒක නම් ඇත්ත. සහතික
0: ඇත්ත. දැන් මේ මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණු බව මතක තබා ගත යුතුයි. කොහෙන්ද ගන්නේ? දිවයිනපුර. දිවයිනපුර හරි. කාගෙන්ද? අබන්ස්. දිවයිනපුර.
1: ඕකේ.
0: එහෙන් බලන්න. මම බැලුවා ටීවී එක. ටග් ගාලා මම Google කරලා බැලුවා ටීවී එකේ හැඩේ අරෝ මේ ඔක්කොම ටික. සුපිරියට තියෙනවා ඈ. හරිම සුපිරියක්. ඔබට බ්‍රෑන්ඩ් නේම් එකක් ගැන ලොකු චැලෙන්ජ් එකක් තියුණා නම් හොඳ නමක් වෙන්න බෑ.
1: හරි ඕකේ.
0: Xiaomi කියලා කියන්නේ ඉතින් ලෝකෙම අල්ලපු ලස්සන නමක්.
1: ඔව් නේ. නමත් ලස්සනයි නේ Xiaomi. රයිට් ඒ වගේම පැල්වත්ත බටර් මතක් කරන්න ඕනි. ඕනම බටර් දාලා හදන කෑම කොච්චර තියෙනවද කේක් එකේ ඉඳන්ම.
0: අද හදමු බටර් කුකීස්. හරිම ලේසි හදන්න බටර් කුකීස් හදන්න.
1: ඔව් නේ. ලේසි.
0: මොනවාද පිටි සීනි බටරුයි.
1: ඒ ටික තමයි
0: ලුණු ටිකක් කරේ දාලා බේකින් පවුඩරයක් දැම්මහම වැඩේ ගොඩ යනවා. නිකන් මේව අවන් එකට දාපහම මේක් වෙලා එනවා. අවසර තේකක් බොද්දි ඉතින් තමන්ට ෂුගර් ටිකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. බටර් කුකේගේ ෂුගර් නිකන් දානවා යන්තම් නිසා මේ අතර ලොකු පැණි රහකුත් නැහැ නේද. එහෙම හදාගන්න. එහෙම හදාගන්න නේ. සීනි තලි තලි කන්න එපා. බටර් කන්න. සීනි කුටි කුටි කන්න ඕනේ. ආනට දාගන්න.
1: ඒ බටර් එකේ එනවා ඒ ටේස්ට් එක ඒ ක්‍රීමි ගතිය ඔක්කොම පැල්වත්ත බටර් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා හරිම ලේසි කෑම හදන්න.
0: ව්‍යාපාරයක් පටන් ගන්නකො පොඩි කුකීස් හදලා දෙන්න නිකන් එක එක කොකේෂන්ස් වලට කුකීස් හදලා දෙනවා. හෝම් මේඩ් කුකීස්.
1: ටැග් ලයින් එක කෙලින්ම දාන්න. බටර් දාලා හදලා තියෙන කිල කෙලින්ම දාන්න. මොකද සමහර ඒක ඇත්තට විශේෂයි. මොකද සමහරකයි බටර් දාන්නේ නැහනේ. ඉතින් ගාන ප්‍රශ්නයක් කරගන්න එපා. පැල්වත්ත බටර් මාකට් එකේ තියෙන අඩුම ප්‍රයිස් එකට ගන්න තියෙන හොඳම ලංකාවේ නිෂ්පාදනය කරන බටර් එක තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ.
0: එතකොට CS ශ්‍රී ලංකා අපි තාම කිතියෙන් අපි කියනවා නම් පාර්ලිමේන්තු 50ක් වගේ තමයි මේක සම්මත කරන්නේ. ඊට පස්සේ ලංකාවේ මේ ස්ටෑන්ඩඩ් එක චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් නාදන ස්ටෑන්ඩඩ් එක කවුද නිර්ණය
1: කරන්නේ?
0: CS ශ්‍රී ලංකා.
1: Yes.
0: ඉතින් මේනකොට තින් දහස් ගණනින් සුසුකම් ලාබින් බිහි කරලා තියෙනවා. වෙලාවට කියන්නත් දුකයි වුණාට හරි සතුටුයි. ඔහොම ඉගෙනගත්ත කට්ටිය මෙහෙ ඉන්නේ නැහැ. ඉතින් මේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් අපිටත් මුදුම විදියට අවශ්‍යයි. නමුත් ඉතින් මෙතන ඉගෙන ගන්න ළමයින්ට පිට රටවල වලින් අඬ ගහනනේ ගන්න.
1: ඔෆර්ස් ඉතින් හැමතිස්සෙම.
0: නේද? කොහේ ගියත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා අපේ කොහොමත් අපේ এডুকেෂන් එකේ ස්ටෑන්ඩඩ් එක බොහොම ඉහළින්නේ තියෙන්නේ.
1: හරි ඕකේ.
0: ඉන්සයි පිළිගැනීම බොහොම වැඩි. හරි. ඔබ මොන්න දේ කළා මොන්න පැත්තෙන් කරගන්න බැරි වුණත් ඔබ දවසක තීරණය කරොත් එහෙම නෑ මම CS ශ්‍රී ලංකාවක හරහා වරලත් ගණකාධිකාරීවරියෙක් වෙනවා කියනවා කියලා ඒ තීරණය ඔබ ගන්නවා නේද? හ්ම්
1: හ්ම්.
0: එදයින් පස්සේ ඔබව නවත්තන්න කිසි කෙනෙකුට බෑ. ඔබ යන ගමන ඔබේ ක්‍රමයටම යනවා. අපිට ඕනාව තියෙන්නේ මේ ඒ වැඩේ ඔබ කවදා හරි කරන එක නෙමෙයි. අපිට ඕනේ දැන් A level කරලා ගෙදර ඉන්න ටිකේ මේ ඉතුරු පොඩි කාලේ නාස්ති නොකර ඒකෙනුත් නිකන් පොඩි වැඩක් ගන්න නිකන් පොරොප්ප මූඩියුනුත් වැඩක් ගන්න ඕනේ කියන මෙන්ටලිටි එක ගේන්න.
1: යස්.
0: රිසල්ට් එක එනකන් ගෙදරට වෙලා ඉන්න එකේ ඒක ඉතින් අලුතෙන් මැජික් එකක් නැහැ නේ. ඔහේ නිකන් කකුල් දෙක හොල හොල ඉන්න එකනේ. මොකද්ද ඉතින් නේද?
1: සාමාන්‍යයෙන්
0: ඔබට ඒ මාස දෙක තුන පාවිච්චි කරලා CS ශ්‍රී ලංකා එකේ මේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න යන ගමනේ ප්‍රධාන පියවර තුනෙන් එක පියවරක් එහෙම් පිටින්ම විෂයන් හතරයි කැප්ස්ටෝන් එකයිත් එක්ක මැච්චක් ගහලා ඉවර කරගන්න අඩුතර මේ ඒ කියන්නේ විෂයන් හතරෙන් දෙකක් ඉවර කරගන්න පුළුවන් නෑ එකක් ඉවර කරගන්නකො ඉස්සර සබ්ජෙක්ට්ස් 25ක් විතර තිබිච්ච එක මේ 12කට 15කට තුනෙන් අඩු කළාද
1: හරි ඕකේ
0: මොකද සමහර සබ්ජෙක්ට්ස් දැන් ඉගෙන ගන්න ඕනේ නෑ දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක බොරුවට ඒවා මේ අතක ගා අතක ඇයි ඇයි ගා ඉන්න ඕනේ නෑ එතන වැඩේ කරගන්න පුළුවන්
1: හරි ඕකේ
0: ඉස්සර අපේ තාත්තලා අම්මලාගේ පැත්තට ගියොත් එහෙම පුදුම දුකක් වින්දා විෂයන් 25ක් හදාරන්න දැන් ඒව නෑ පටාර් ගාලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියන්න. නැත්නම් ඔබට A level results වලින් තමයි යන්න වෙන්නේ. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා පාස් වුණා නම් A level result එක irrelevant. ඔබට CS ශ්‍රී ලංකාවේ ලියාපදිංචිල ගමන පටන් ගන්න පුළුවන්. result එක එනකොට සෑහෙන දුරක් සැලකිය යුතු දුරක් ගිහිල්ලා තියෙන්න පුළුවන්.
1: හරි ඕකේ.
0: ඇත්තටම plan කරොත් එහම අවුරුදු 3-4ක් ඇතුළත ඔබට chartered accountant කෙනෙක් වෙන්න පුළුවන්.
1: මරුනේ.
0: ඉතින් මේක ඔබ opportunity එකක් විදිහට තාම දකින්නේ නැද්ද? තාම කල්පනා කරනකොට කරන්නේ කියලා දින්නේ. මෙතන වැඩි යන්න CS ශ්‍රී ලංකාවේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ Facebook page එකට ගිහලා ඔයා ගන්න aptitude test එකේ link එක ඒ ලිංකින් යන්න ඔබට විස්තරයකට අටකල් බලාගන්න පුළුවන් භාෂා ඔක්කොම ඒවෙන් තියෙනවා.
1: හරි.
0: භාෂා තුනෙම
1: තියෙනවා. තුනෙම තියෙනවා. Yes.
0: මේ බලාගන්න රුපියල් 500යි විභාගෙට.
1: හරි.
0: 500යි. දවසයි වෙලාවයි තැනයි හම්බෙනවා යන්න විභාගෙ ලියන්න ඉරි ගහන්න කතර ගහන්න තියෙන්නේ. මල්ටිපල් චොයිස් කතාවක් තියෙන MCQ එකක් ගන්න තියෙන්නේ. විභාග කරලා අධ්‍යාපන සුදුසුකමක් ගන්න නෙමෙයි අපි ඔබට පාත්වයක පෙන්වුවේ වෘත්තීය සුදුසුකමක් ගන්න. ඒ කියන්නේ කෙලින්ම ඔබ ලෑස්ති වෙන්නම ජොබ් එකට.
1: ආ ඕකේ.
0: ඒකයි.
1: අපි තාත්තට මැසේජ් එකක් දැම්මා පල්ස N160 එකේ එන්න කියලා අරවින්ද මාව ගන්න. මොකද අද ඉක්මනට මට ගෙදර යන්න ඕනි. සහ අනිත් එක හරිම සුවපහසුයි. ඒ රයිඩ් එක හරිම සුවපහසුයි. දැන් මම පැසෙන්ජර් සීට් එකේ යනන්නේ. ඒකට ඒකේ සීට් එක හොඳ ඉඩ තියෙනවා. අනිත් එක උඩින් වගේ, ඒ කියන්නේ ඒක සීට් එක හොඳ උසටනේ තියෙන්නේ. ඒතර මටත් හොඳ view එකක් තියෙනවා. හරි ෂෝක්. පල්ස N160 බයික් එකේ යනකොට ඒක ඒ දෙන්න ගැනම හිතලා තමයි බයික් එක හදලා තියෙන්නේ. රයිඩ් කරන එකනට වගේම යන පැසෙන්ජරත් ඒ පහසුව දීලා තිනවා එකෙන්ම. ඊට පස්සේ අපි හැමදාම මේකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරනවා. ඒක හරි ලස්සන ඩිසයින් එකකින්, හරිම නිකම් බොඩි බිල්ඩර් කෙනෙක් වගේ නේ අරවින්ද. පල්ස 160 එක බැලුවම නිකම්
0: පල්ස N160 එක ඩිසයින් කරලා තියෙන අර ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක්, වොරියර් කෙනෙක්ගේ ලුක් එකක්.
1: Yes, okay.
0: බොඩි බිල්ඩර් කෙනෙක්ද නම් මන් දන්නේ.
1: වොරියර් කෙනෙක් බොඩි බිල්ඩර්ස් නනේ. වොරියර් කිව්වම හොඳ ඇඟ තියෙන්න ඕනේ. මේ වගේ ඇඟවල් වලට නම් නෙමෙයි හදලා තියෙන්නේ. තියෙන අලුතින්
0: තියෙන. කමක් නැහැ මිස් ඉතින්. ඔයත් කතා කරනට වඩා හොඳ මං ගෙදර ගිහලා තනියෙන් කතා කරගෙන. වාර සතුටක් ආවද ඉතින්?
1: ඒක තියෙනවලු.
0: ඉතින් බොඩි බිල්ඩර් කෙනෙක් ඉතින් ඒක
1: ලෝ යන්නේ. බොඩි බිල්ඩර් කෙනෙක් නෙමෙයි වොරියර් කෙනෙක්.
0: වොරියර් කෙනෙක් නෙමෙයි බොඩි බිල්ඩර් කෙනෙක් මිස්.
1: නෑ වොරියර් කෙනෙක්.
0: මොහොමඩ් බෙනෆිසා. වොරියර්
1: කෙනෙක්. හරි. මට ලස්සන ලුක් එකක් තියෙනවා. කලර්ස් ටිකත් නියම කම්බිනේෂන් එකකින් ඇවිල්ලා තියෙනවා. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
0: බජාජ් එකේ පල්ස N160 එකක් ගන්න එන ක්ලයන්ට් සාමාන්‍යයෙන් සොෆිස්ටිකේටඩ් ක්ලයන්ට් කෙනෙක් එනවා කියලා තමයි මං හිතන්නේ. මොකද මේ බයික් එක ඇවිල්ලා බලන එකක් නෙමෙයි. එතනට එන්නේ N160 එකක් අරන් යන්න එන මිනිස්සෙක් එන්නේ. ගොඩක් අය ඒ වගේ බයික්ස් වලට කැමති අය ඒ බයික් එක ගැන රිසර්ච් කරලා එන්නේ. රිසර්ච් එක කරලා එන්නේ ඒ බයික් එකේ බොඩි කර්ලින්ස් ගැන, ඒ බයික් එකේ ටෙක්නොලොජි එක ගැන, ඒ බයික් එකේ ඩිසයින් එක ගැන.
1: හරි.
0: ඒකේ තියෙන තමනද
1: ස්පීඩ් එක ගැන, පර්ෆෝමන්ස් ගැන.
0: මේ ටික ඔක්කොම ස්ටඩි කරලා එන්නේ කෙලින්ම ගෙනියන්නේ. ඒගොල්ලෝ උතන්ට අවිල්ලා තීරණය කරන එකක් මොන පාටද? ඒගොල්ලෝ එන්නේ පාටක් සොයන්න. මොන පාටද? මොන පාටද කියලා බලන්න තමයි. මොන පාටද කියන එක ෆෝන් එකේ බලන්න බෑ.
1: හරි ඔකේ.
0: මොන පාටද කියන එක එතනට ඇවිල්ලා බලන්න.
1: Yes.
0: එන්නකෝ අද. අද යන්.
1: ඩේවිඩ්
0: පීරිස් බයික්ස් ෂෝරූම් එකට ඇවිල්ලා.
1: හරි ඔකේ.
0: බලන්න මොන පාටද? එතර අපිට බලන්න තියෙන්නේ.
1: හරි.
0: වෙන මේක බලන්න දෙයක් නැහැ. මොනව බලන්නද? මේක තමයි අපි අර හොය හොය හිටපු බයික් එක. ස්පෝර්ටි ලුක් එකක් තියෙන අපේ බජට් එකට අඩංගු
1: හරි
0: බයික් එක. Bajaj N160.
1: Pulsar N160. Right, අපිට හම්බුණානේ කොකෝ ෆ්‍රයි වලින්, අපිට තෙල් හම්බුණානේ පොල් තෙල්. මම ඒ වලින් තමයි පහුගිය දවස් ටිකේ කෑම බීම ටික හැදුවේ. කියන්න මම පුදුම එක්ස්පීරියන්ස් එකක් ගත්තා අරවින්ද. වෙන්දට තෙල් දැම්මම මුළු ගෙදරම නිකන් මහා අමුතු තෙල් සුවඳක් එනවා. අපි සාමාන්‍යයෙන් මොන හරි තෙල් දැම්මොත් ඒ ඇතුළෙම නිකන් තෙල් මට සුවඳ කියන්න බෑ දැන්. ඒක නිකන් මට ගඳක් වගේ. හරිද? හැබැයි කොකෝ ෆ්‍රයි එක ට්‍රයි කරලා බැලුවා. ඒකේ විශේෂ පාටක් නෑ, විශේෂ සුවඳක් නෑ. කෑමේ සුවඳ, කෑමේ පාට ඒ විදිහටම, කෑමේ රස ඒ විදිහටම ගන්න පුළුවන් කොකෝ ෆ්‍රයි පාවිච්චි කරා. ඉතින් අපේ අම්මි තහනම ගත්ත මේ පුතා මං ඊට පස්සේ අර ෆුල් එක්ස්ප්ලේන් එක දුන්නා. හරිද? මං කිව්වා අම්මි
0: එක්ස්ප්ලනේෂන්
1: එක දුන්නා. අම්මි
0: ඉංග්‍රීසි ගන්න මේ
1: യന്ത്രാനുസാരം ആർ ബി ഡി കല്ലത്തിൽ ആർ ബി ഡി കൊമുദിക്കും
0: මෙතන නිකම්ම ඉඳලා නෑ පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා නේ
1: ඒ නිසා අනිතික වංගන්න
0: මගේ තව වංගෙඩිය තිබ්බා වගේ ඉඳලා නෑ එහෙම නෑ නෑ අහුලගෙන තියෙනවා මෙතන
1: හොඳට අම්මා දැම්මා මේවා කොකෝ ෆ්‍රයි ඔලුවටත් දාලා හොඳට මට මසාජ් එකකුත් දැම්මා දැන් හොඳට වට මොලේත් වැඩ කරනවා
0: නැන්ත
1: සීරියස්ලි
0: හොඳයි හොඳයි මිස්
1: රයිට් එහෙනම් කොකෝ ෆ්‍රයි
0: මිස්ලා කියන දේ තමයි අපි දැන් නෑ ඕවා
1: සේන මිල්ස් වෙතින් තමයි කොකෝ ෆ්‍රයි අපිට කොමද කියන්නේ හඳුනලා දෙන්නේ. ඉතින් මාකට් එකේ තියෙන හොඳම පොල් තෙල් එක ගන්න අමතක කරන්න එපා.
0: මුදලාලි දන්නේ නැත්නම් මුදලාලිටත් කියලා දීලා.
1: යස්.
0: අරේට ගිහලා මුදලාලි අර කොකෝ ෆ්‍රයි ඕගොල්ලෝ ගන්නවද? අපි යන්නේ මහත්තේ.
1: හේයියෝ මුදලාලි. මුදලාලි කෙනෙක්.
0: මුදලාලිත් එක්කනේ අපි ඉතින් මෙච්චර කාලෙ ගනුදෙනුත් කරේ.
1: කරුණා කළ කඩෙන් එළියට බහින්න මුදලාලි.
0: අපි කඩේ කරන්නේ. බහින්න මුදලාලිට. මේ කඩේ අපි කරන්නේ මීට පස්සේ රයිට් එක තමයි කොක්කෝ ෆ්‍රයි වලට ඔබ දෙන උත්තරේ රයිට් අපි බිස්නස් කරන දැන් ඔය ඔක්කොම ව්‍යාපාරනේ
1: යා ව්‍යාපාරයක් කරනවා නම්
0: කොහොමද කොහොමද මට තියෙනවා දැන්
1: හැමෝම සමහර කට්ටිය සල්ලි වලින් විතරමයි ව්‍යාපාර කරනට ගනුදෙනු කරන්නේ අරවින්ද සල්ලි ගිනිච්ච නැත්තම් වෙන සර්විස් එකක් නෑ ඒගොල්ලන්ගේ අපි කෑෂ් අරගෙන ම යන්න ඕනි මොකක් හරි කඩෙන් බඩුවක් ගන්න හරි මොකක් හරි කරන්න මට නම් ඒව අල්ලන්නේ නෑ
0: රයිට් ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් සමහර අයට මේක කරන්න ආස ඇති දැන් මිනිස්සු වැඩි හරියක්ම මේ තමන්ගේ ඩෙබිට් කාඩ් එක අදිනවා ක්‍රෙඩිට් කාඩ් එක අදිනවා දැන් මම නම් අනුදින පුරුදු වෙලා තියෙන ඩෙබිට් කාඩ් එකෙන් කරන්න කෑෂ් උස්සන් යන්න මාර කරදරයි අනිතකේ කෑෂ් වල කිසිම ආරක්ෂාවක් නැහැ සල්ලි ගද්දි සල්ලි වැටෙනවද කියලා බලන්න ඕනේ සල්ලි හරියට ඉතුරු දුන්නද බලන්න ඕනේ
1: සතේට ගනුදෙනුව කරගන්න බෑ
0: සතේට ගනුදෙනුව කරන්න බෑනේ පොඩි ගණන් ඉතුරු වෙනවා නේද
1: දැන්
0: සමහර වෙලාවෙ දැන් ඔය ගොඩක් මට හම්බ වෙනවා නිකන් සමහර තැනකදී අපි හිතමු 490යි
1: කියලා
0: හිතන්නකෝ 500 දුන්නාට පස්සේ ඒ කැෂියර් මල්ලි හෙන බිසි වෙනවා ඒ කැෂියර් මල්ලි සිහිය නැතුව උඩ බලනවා අපි බලනවා මම කරා අර 10 එන්නේ
1: අපිත් බලාගෙන
0: ඉනවා අපිත් බලාගෙන අපිට සිහිය නැහැ 10 යන්න තියෙන්නේ
1: අපි ඇයි කියලා තහන් ඇයි
0: අපි අපි බලන් ඉන්න අයිය මසන් ඇයි බලන් ඉන්නේ ඇයි බලන් ඉන්නේ 10 නෑ 10 නෑ අඩමතන 10 නෑ කියලා කියපන් 10 නෑ කියලා කියන්නෙත් නෑ නිකන් ඒ නිකන් අපි වැරද්දක් කරා වගේ අපි ගාන ඉන්නවා
1: සීරියස්ලි
0: මට මේක කරන්න බෑ
1: ඔව්
0: තේරෙනවා
1: ඔව් ඔව්
0: ඉතින් ඇත්තටම ඔබ කරන්න ඕනේ මොකද්ද මේ ව්‍යාපාරේ දියුණු කරගන්න නම් ඔබ එහෙම හිතාගෙන ඉන්නවනะ
1: හරි
0: මතක තියාගන්න ඔබට මුදල් ලබා ගත හැකි ක්‍රම ප්‍රමාණය වැඩි කරන්න කෑෂ් වලින් ගන්නවා කියන එක ඉතාම සරල කතාවක් නේ ඒක නෙමෙයි දැන් තියෙනවා iPay card machine එක තියෙනවා
1: ඒකට
0: අපි කියනවා hard POS එකක්
1: hard POS
0: ඔබට පුළුවන් LOLC finance එකකින් ඒක ගන්න hard POS එක hard POS එක ගත්තාම ඔබට තියෙනවා පොඩි commitment එකක් මෙන්න මේ තරම් ප්‍රමාණයක් ගනුදෙනු සිද්ධ වෙන්න ඕනේ
1: හරි
0: මේ තරම් ප්‍රමාණයක් machine එක නිකන් දෙයි හැබැයි ඒ ගනුදෙනු ප්‍රමාණය මාසිකව සිද්ධ වෙන්න ඕනේ තව තව තියෙනවා soft POS කියලා එකක්. ඒ soft POS එකේදී මැෂින් එකක් ඕනේ නැහැ.
1: හරි.
0: ඔබට NFC පහසුකම තියෙන NFC near field NFC පහසුකම තියෙන mobile phone එකක් තියෙනවද?
1: Yes.
0: ඔය තියෙන mobile phone එක දැන් NFC පහසුකම් තියෙනවා නේද? අලුතෙන් ඔක්කොම වගේ වෙලා
1: තියෙනවා. හරි. ඔව්.
0: නැත්තම් ඊළඟ පාර smart phone එකක් ගන්නකොට ඒකත් තියෙන එකක් ගන්න. ඒ පහසුකම මාර වටිනවා. ඉතින් ඔබට තියෙන්නේ soft POS එකක් ඇරෙද්දී ඔබේ phone එක පාවිච්චි කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ මේකට iPay business කියන iPay business කියන app එක දාගන්න.
1: හරි okay.
0: අදාළ විස්තර තොරතුරු ටික ඇතුළත් කරන්න පුළුවන්. සමහර අයට මේක තනියෙන් කරගන්න අමාරු නම් ළඟ තියෙන LLC finance එකට යන්නේ වට ලැජ්ජ වෙන්න එපා. එහෙම තමයි අපි හැමදේම දැනගෙන ආවෙත් නෑ. මේ මෙච්චර කියවට අපි දන්නේ තියවත් ඕන ගමක තියෙනවා. අපි මේ දන්න ටිකන හයියෙන් කියන්නේ.
1: හරි okay.
0: දන්න ටික ඇලි බොයි. හරිද? ඔබට පුළුවන් ඒක එහෙම ඇක්ටිවේට් කරගන්න. එතකොට ඔබට ඕන වෙලාවක මේ මේ මොබයිල් ෆෝන් එක තමයි ඔබගේ පොයින්ට් ඔෆ් සේල් මැෂින් එක. හැබැයි මේක soft POS එකක්. එයාට කියන්න ඔයාගේ කාඩ් එක මෙතනින් තියන්න. පේමන්ට් එක ගන්න පුළුවන්.
1: පේමන්ට්
0: එක ගන්න පුළුවන්.
1: හරි okay.
0: right? එතකොට තාම මොනවාද? QR codes වලින් ඔබට payment කරන්න ඕන නම් ඊට පස්සේ link එක යවලා payment එකක් ගෙන්න ගන්න ඕන නම් දුරක ඉන්න කෙනෙකුට හිතන්නක ඔබ බඩු මුට්ටු ටික මොකක් හරි එක දාලා යවනවා. එතකොට සල්ලි මන්ට පොඩ්ඩක් මේ මම දවස් කීපයක් යයින නෑ සර් මම ටක් ගාලා මේ මම එවලා තියෙනවා සර්ට link එක WhatsApp එකට ඒකට ගියාම payment එක කරන්න පුළුවන්.
1: එහෙමයි නේද?
0: මේ පහසුකම දීලා තියෙනවා. ලංකාවේ දැනට ඔය වගේ QR වගේ පාවිච්චි කරන payment methods ගොඩාක් LLC finance එක අඳුනලා දීලා තියෙනවා.
1: හා.
0: ඉතින් දැන් මේක තියෙන වටිනාකම නිකන් හිතන්නකෝ. එකක් ඔබට හොඳ financial record එකක් තියෙනවනේ. ගනුදෙනු සම්බන්ධ record එකක් තියෙනවා. ඔබටත් ඕන වෙනවනේ අර business කරද්දි එක එක දේවල් වලට ඔබේ
1: record
0: එක පෙන්වන්න.
1: Yes.
0: කියන මාස රටකට යන්න ගියත් දැන් ඉන්න මාස 6ක ගනුදෙනු පෙන්වන්න. ඔයා මේ රටට එයිද කියලා අපිට දැනගන්න ඕනේ. ලොකුවට බිස්නස් කරන කෙනෙක්ද කොහෙන්ද පෙන්නන්නේ? ලාච්චුව ගලවන් කියලා කෑෂ් පෙන්නන්නද හිතාගෙන ඉන්නේ වීසා ඔෆිස් එකට?
1: දැන් මේ තියෙන්නේ හොඳම මාර්ගය.
0: මේ ටික ඔක්කොම ලස්සනට මැනේජ් කරගන්න පුළුවන්. ඔබේ ව්‍යාපාර ගැන පොඩි අදහසක් ඔබට ගන්නත් පුළුවන්. ගිය මාසේ කොහොමද බිස්නස්? මේ මාසේ කොහොමද බිස්නස්? ග්‍රෝ වෙලාද ඩ්‍රොප් වෙලාද? ওই ටික දැනගන්නත් පුළුවන්. ඕක කෑෂ් වලින් කරන්න මාර අමාරුයි. වැඩි කරගන්න ඔබට සල්ලි ගන්න පුළුවන් ක්‍රම එක්කෝ ඔබ LLC ෆයිනෑන්ස් එකෙන් හාඩ් පොස් එකක් ගන්න නැත්නම් ඔබේ ෆෝන් එකට සොෆ්ට් පොස් එක දාගන්න ඉතුරු QR ක්‍රමවේද ටික ඇක්ටිවේට් කරගන්න pay by link ක්‍රම ඇක්ටිවේට් කරගන්න මේ ඔක්කොම LLC ෆයිනෑන්ස් එකෙන් ඔබට කරගන්න පුළුවන්
1: නියමයි නේ
0: නියමයි නේද
1: ඒක ෂොක් දැන් ඔය සමහරක් නෑද එහෙම අපේ ගෙදර ආවම අරවින්ද ගිනි තියන්න බලයි කේක කතා කියන අම්මා වේ තාත්තා වේ තරහ කරවන වගේ කතා එහෙම මං එදා
0: ඒක තරහ කරන්නේ නැ නේ මූණ බාන්නේ නැ කොහොමද දෙන්නේ ආයි පොළොංගෝ ගේ ඉන්නවද කල්දේ
1: අලේ ආදරේ අම්මෝ ජැක් රෝස් වගේ
0: පිඹ පිඹ
1: ජැක් රෝස් වගේ මාර ලව් එකක් ඒ දෙන්නගේ
0: නේද ජැක් රෝස් ටිකන් වගේ වෙන්න තියෙනවා
1: කොමාරි ඇවිල්ලා එක එක කතා මේ මෙහෙම උංගලගේ මේ අර අයියා මම දැක්ක මෙහෙ ඔගගා එක එක ඒවා කියනවා හරිද
0: මොකක් කරන්නේ
1: තාත්ති ගැන එහෙම එක එක ඒවා ඇවිල්ලා අම්මට කියනවා අම්මා ගැන එක එක ඒවා තාත්තිට කියනවා මේ අවුලවන්න අපේ ගේ අවුලවන්න තමයි හදන්නේ හරිද හැබැයි මේ ඊයේ පෙරේදා අපේලා අපේ තාත්තා ලස්සන කතාවක් කිව්වා මේ නංගි අපේ ගේ අවුලවන්න බෑ ෆිසිකලිත් බෑ අනිත් එක
0: මම දන්නේ මිස් ඔයානේ දන්නේ
1: ඒ කියන්නේ
0: ලෝකලි
1: ලෝකලි නෙමෙයි ඒ කියන්නේ
0: පීරියොඩිකලි
1: නෑ තාත්තට කියන්න ඕනේ නෑ ඒ කියන්නේ අපිව අපි මිනිස්සු
0: ගිනි කෙලි
1: විදියටත් බෑ අපේ ගේ ෆයර් වලත් අපි අවුලන්න බෑ කියන එක ඒක මට මේ ආවේ නෑ හරියට ඒක තමයි හැමදේම එන්නේ නෑ නේද කොච්චර මොලේ තිබ්බත් එහෙම එන්නේ නෑ නේ
0: හරි අනේ
1: අනේ අනේ ඉතන ආවෙ නැත්නම් ඒක
0: මුල්ලේ ඉඳලාම ඇවිල්ලා තිබුණේ
1: නෑ
0: අපිව ෆිසිකලි බෑ අවුලන්න අපිව මෙන්ටලි අවුලන්නත්
1: මෙන්ටලි අවුලන්නත් බෑ යා කියලා ගාන්ට දුන්න වචනේ
0: ටක්කාලා දුන්නා එලා ඒතෙම උදව් කරා
1: thank you
0: කතා කරන්නත් බෑනේ
1: ජාති
0: කිය මොකක් කියන්නත් බෑ නැත්නම් අපි කියන්න කියලා කොහොද නෑ ඒකනේ මේ මට ඕනේ එහෙමනේ ගෑනුනේ ගෑනුනේ
1: ගෑනුනේ තමයි වට ඕනි උනේ සෝ ඒකට හේතුව තමයි අපේ ගෙදර වයරින් කරලා තියෙන්නේ ACL කේබල්ස් වලින් ACL දම් පාට ෆයර් ගාඩ් කේබල් එක ඔයගලන්ට දැන් අඳුන ගන්නත් ලේසි
0: ආ දැන් නම් හැමතැනම බෝඩ් දාලා තිනවා මම දැකලා තිනවා
1: නියමයි
0: මම දැනම් බෝඩ් එක දාලා තිනවා මම දැකලා තිනවා මේ හැම හાર્ඩ්වෙයාර් එකකම ඔය ඉලෙක්ට්‍රිකල් ෂොප්ස් වල හැරෙම බෝඩ් එක දාලා දම් පාටයි ලස්සනයි
1: අනිත්කයි ලස්සනයි හાર્ඩ්වෙයාර්ස් උත් දැන් ලස්සනයි නේ
0: දම් පාටයි හරි ආසයි හරි ආසයි දම් පාටයි
1: ෂෝක්
0: ඇසල් ෆයර් ගාඩ් කේබල් හරි ආසයි දම් පාටයි
1: ඔගලන්ට කියන්න මේක ගිනි ගන්න අපි හිතමු ගිනි ගත්ත කියලා මොකක්ද
0: ලස්සන වයර් රෝලක් ගෙදර අරන් තියලා වැඩක් නැහැ නේ
1: හරි
0: ඕකෙන් වයරින් එක කරගන්න මොළදීම කරගන්න වයරින් කරලා ඉවරුනාන පස්සේ කොච්චර හිතුවත් වයරින් කරන්න කියලා වයරින් කරන්න බෑ එහෙනම් මුළු බිත්ති අරවම සේරම කඩලා මුළු ඉඳලා පටන් ගන්න ඕනේ මුලදීම ලොකු කන්ස්ට්‍රක්ෂන් නම් මනං වලට රන් ඒ මිනිස්සුන්ට නම් ඇත්තටම කියන්න ඕනෙත් නැහැ හොඳ කන්ස්ට්‍රක්ෂන් කම්පනිස් කරන මිනිස්සු ඒගොල්ලෝ ඔවා ඔක්කොම මල්ල තමයි දාන්නේ මොකද ඒගොල්ලෝ කැමති නැහැ පස්සේ කාලෙක ඒගොල්ලන්ටමනේ වදි මොනවා හරි අවුලක් වුණා ඒවට කැමති නැහැ ඒ නිසා මුලින්දලම හරි වැඩේ දැන් නම් එන කන්ස්ට්‍රක්ෂන්ස් කරනවා
1: මගෙන
0: ඔබ ගෙවල් හදනකොට ඔබත් පොඩ්ඩක් ඒකේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඔබේ හදන ගේනේ
1: ඒකේ පාට් එකක් වෙන්න ඕනත් නේ
0: සමහර දේවල් වලට ඔබ මැදිහත් වෙන්න ඕනේ නිකන් ඔක්කොම ඔටෝ පයිලට් දාලා ගෙදරට වෙලා ඉඳලා ආ හොඳයි හොඳයි බාසු නැහැ හොඳයි හොඳයි ගා යන්න නෙමෙයි පොඩ්ඩක් බල මොනවද ස්විච් මොනවද දාන්න මොනවද වයර් දාන්න ACL නේ ආදම් පාටකනේ හරි ඔය ඔක්කොම වලේ ඒකෙම කරන්න නේ ඔව් නැත්තම් දාන කරදර නැිනේ මම ඕක පාරව කරලා දැම්මම ඉවරයි අන්න එතන ඔබ ඉන්න ඕනේ දැන්
1: ඕ ඒක ඇත්ත
0: නේ ඒක පාර කරන්න නැත්තම් මල්ලි මල්ලි ලෑයිද අපිට ආයි අපි මේ මල්ලිට සල්ලි ගවන්නේ මේක මොන හරි වුණොත් එහෙනම් මල්ලිට ආස ඇතිද අපිට එහෙම ලොකු ආසාවක් නැහැ
1: කියලා දෙපාර දෙපාර කරන්න බෑ මල්ලි එකපාරින්
0: මල්ලි නම් ආස ඇති මේ අපිට නම් එහෙම ලොකු ආසාවක් නැහැ මල්ලි දෙපාර දෙපාර ගවන්න කියලා එකපාරම දම්පාට ෆයර් ගාඩ් ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරලා තියෙන ACLS තත්ත්වයේ ACL කේබල් එක දාගන්න that's all
1: right ඒ වගේම මතක තියාගන්න හොඳ බාසුන් නැහැ කෙනෙක් හොයාගන්න ඔයාගේ ඇලුමිනියම් වැඩේ කරගන්න සහ ඒ වගේ බාසුන් නැහැ කෙනෙක් ඉන්නවා නම් එයාට මේ මැසේජ් එක දෙන්නත් අමතක කරන්න එපා මොකද ඇලුමෙක්ස් එකෙන් ලස්සන වැඩක් කරනවා ඒ වගේ හොඳ බාසුන් නැහැලට ෆැබ්‍රිකේටර්ස්ලාට ඒගොල්ලෝ ලොකු තෑග්ගක් ජීවිත කාලෙම මතක හිටින දෙයක් කරන්න ලෑස්තිලා ඉන්නවා ඒකට පොඩ්ඩක් මේ අපේ ෆැබ්‍රිකේටර්ස්ලා කරන්න ඕනි පොඩි වැඩක් අපි දෙන නම්බර එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න මොකක් හරි කමක් නැහැ නිකන් එක අකුරක් දැම්මත් කමක් නැහැ WhatsApp message එකක් දාන්න ඊට පස්සේ ඇලුමෙක්ස් තාම කියන්නේ නැහැ නේද අපි මොනවද දෙන්නේ කියලා
0: මම අපි කියන්න ඕනේ ඔය උගන්දු තියෙන මිනිස්සුන් ඒගොල්ලෝ කියයි
1: ආ රයිට් රයිට් එහෙනම් ඔබ වැඩේ කරන්න අපි WhatsApp number එක මතක් කරන්නම් 0710015745 0710015745 කියන number එකට තමයි WhatsApp කරන්න ඕනේ ඒගොල්ලෝ කිව්වම අපිටත් කියන්න මොකද්ද වැඩේ කියලා රේ
0: ඒ වගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ස් ලව තමයි ඇලුමෙක්ස් එකෙන් හොයන්නේ ඒගොල්ලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඒ ඔබට මේ උදේ හවහේ යන්න වැඩ නෙමෙයි තියෙන්නේ. ඔබට මේක දැනගත්තාම ආස හිතෙයි. මේක නියමයිනේ. ඒ වාසියත් ඔබට මෙන්න විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. වාසි වැඩක්. දීර්ඝ කාලීන ජීවිත කාලෙම වාසියක් ගන්න පුළුවන් වැඩක්.
1: ඕකේ. අපි එහෙනම්
0: අදත් හරි. අද දවසේ හරි. එහෙනම් අපි
1: අන්නවනෝ දුස්සක ගියා.
0: ගලි බවුසරයක් ගියා වගේ හරි හරි අයියා මා මැරෙන්න කලින් මයි යනවා මං අරින්ද මං ජීවිතේ බේරගන්න මේ යන්නේ
1: සුබ දවසක් අපි හෙට හම් වෙමු

0: අසපදමට සිත ස්මාර්ට් නරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
3: අමතන්න. එතනම් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
4: Don't worry, we can find a solution to that today itself.
3: Today?
1: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance වෙතින් ලීසක පහ තුනේ LB leasing අද තමයි හොඳම දවස.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: Advance ticket ටික pay.
1: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද්‍රතය. Bajaj. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන. 200cc සහ 230cc මාදිරි වලින්. දිවයින පුරා විදුරු genuine අමතර කොටස සහ සේවා ජාලය සමගින්. David Pierce Motor Company Private Limited.
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය Development Finance. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලාභ මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
10: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Forks David Pierce Motor Company Private Limited Amathanna 0114700

0: வாசம் பதுமட்ட சீதா
1: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට Xiaomi දැන් අබන්ස් වෙතින්.
3: හිටින්න මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
4: Don't worry, we can find a solution to that today itself.
3: Today?
5: Then kisi deyak hetata kal danna one ne. Athama LP Finance wedenna. Then lease ekak payak thune. LP leasing. Atha thamai hondama dawasa.
6: Aasina mena kohinda sir? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
7: සම්පත් ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 50,000 සහ 25,000 මුදල් ත්‍යාග

0: නම් ස්ටිකෙන් ටික පෙයි.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: කවුරුද දන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක කේත්‍රි රෝද රටය. බජාජ්. 230 සීමාදිරි වලින්. ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතේ.
4: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
5: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
4: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
5: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
3: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
4: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks AV Peris Motor Company Private Limited Amathanna 01114700
8: After A Levels AI Driven World Ek Slit Tech Level Up and Ready The Cutting Edge Degrees Smart Learning Industry Exposure Wagema Locate Top 2% Researchers Like Eganaganna IT Business AI Engineering Architecture QS Law Nursing Education Sciences Athulu ඔබට මැච් වෙන ෆියුචර් රෙඩි ඩිග්‍රීස් රසක් අදම හයදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 0111 754 481. Slit. Evolve Beyond.

0: பாசம் பதுமட்ட சீதா கௌரதன கௌரகன விஸ்வசனிய லங்காவே அங்க கேத்ரி ரோத்ராத்ய பஜாஜ்
1: டியூலக்ஸ் அக்வாடிக் டேம் ப்ரொடெக்ட் வதுரட்ட லங் வென்னவத் பே ஆல்கி ஃபங்கஸ் டர்ட் வலட்ட கிஸ்ஸேம சான்ஸ் எகக் நே
2: After levels locate top 2% researchers like igana ganna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisenna www.slit.lk slit evolve beyond
3: Kagil's food city satyanti aduma mila peraliya lokulunu kilogram ekak velandapula mila rupiyal 380 ape mila rupiyal 290 arthapul kilogram ekak velandapula mila rupiyal 560 ape mila rupiyal 330 mema mila ganan pera danudimakin thorawa wenas wi hakiya mema dimana walangunne 2026 october 3 sita 5 dakwa thugawa sanmuna පමණයි කොන්දි සීසනිතයි
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
2: Theater Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabisis Ganmana Jatyantara Varalat Ekama Sannamaya
2: Theater Between Lady Miss World Sri Lanka 2026
5: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
6: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanta. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 20යි දැන්.

0: यह था टॉप स्टोरी।
1: डेंगू मरण 78ක් දක්වා ඉහළට. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 1,12,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 78ක් වාර්තා වී ඇති බවයි. බස්නාහිර දකුණ මධ්‍යම සහ සපරකමෝ පළාත් තවදුරටත් ඩෙංගු වැඩි අවදානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙනුණා. කඩින්කඩ ඇතිවන වර්ෂාපතනයත් සමග මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉහළ යා හැකි බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ.
2: වැසි කාලයත් සමගම මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගැන සැලකිලිමත් වෙලා තමන්ගේ පරිසරයේ පිරිසිදුව තබා ගන්නවා නම් අපිට මේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා වුණ පවතිනවා නම් පත වේදනාව, මස්පිඩු වේදනාව, බඩ රිදුම එවැනි රෝග ලක්ෂණත් එක්ක වුණ වාර්තා වෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයේ හමු වෙලා නිසියාකාරයෙන් ප්‍රතිකාර වලට යොමු වුණොත් මරණ සංඛ්‍යාවත් අඩු කරගන්න පුළුවන්.
1: රිමාන්ඩ් භාරය පසුවන බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලකුඩාත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. ඒ ඥානසාර හිමියන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉකුත්දා විවෘත වනින්තුවක් නිකුත් කර තිබුණා. පරෙන්තු නිකුත් කර තිබේදී අතරංගොඩ ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර හිමියන්ව අද දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඊයේ දිනේදී.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
3: මොකද බං හසනීපෙන් වගේ
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන.
4: වාහනේ තසනීප වෙලා වගේනේ
3: ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
5: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
6: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් මහදු නාදෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: වාසිනාව වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්මාර්ථක ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප්

0: චිකන් ටික පේ.
1: බලන්නකො මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්යා පවතී සෑමදා.
4: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: මිස් හොඩ්ද කූල්ද?
7: කූල්. මොකද මම හොට් නේ.
9: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
7: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
10: Oh my god.
9: අඩේ මිස් සුදු කොච්චි.
11: Hot and spicy with sudu kochi.
12: Moli siyatama havas dekata sudu kochita.
9: Miss, miss. Excuse me, miss.
7: No, no, no. Ummanang show time ekedi vitarai.
13: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
7: 0372 370 370. පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පොතේමයි.
14: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
15: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල්
7: 5000. අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
15: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 කට WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
16: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
20: අනුවටයි 98.2

0: ஆசை பதுமட்ட சீதா. Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
1: මේක ඉතින් තව ටැක්සි ඇප් එකක් නේද?
0: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
2: අඩුයි
0: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
2: පේනවා පේනවා.
0: ඊළඟට තියෙන රසවත්ම කැලේ My Ways app එකට bike, three wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
2: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
3: Tailverse AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න pivisena www.slit.lk. Slit evolve beyond.

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: අනේ මෙහෙම තනන හරි කියන්නේ ඉතින්
3: සංගීත කනවා මොකෝ කෑවටත් දවල්ට සංගීත කනවා
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: හොඳම දවස
7: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
8: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
7: koronagala mk global edge videsh rakya ayatanaya 0372 372 370
9: mehi bata suragananke das mat karana ru sapuwe asiriya mevena
10: Theater Between Lady Miss World Sri Lanka 2026
9: Sri Lankaya Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
10: Theater Between Lady Miss World Sri Lanka 2026
2: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
11: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: Enchanta. The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
15: Oat Max High Strength Liquid Collagen, Obat Adama

0: किया था टॉप स्टोरी।
1: ජාත්‍යන්තර මූල අරමුදලේ නිර්දේශ කිහිපයක්. ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩ වේල වූ බලපෑම් හමුවේද ශක්තිමත් ප්‍රගතියක් පෙන්වුම් කර ඇති බව ජාත්‍යන්තර මූල අරමුදල හෙවත් IMF පවසනවා. 2026 වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 4.2%කින්. එය අඛණ්ඩව වාර්තා වූ 11 වන කාර්තුමය ආර්ථික වර්ධනයයි. සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 8% මට්ටමක පැවති අතර අගෝස්තු අවසානයේ වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියද ප්‍රමාණවත් ප්‍රාග්ධානයක් සහ ලාභදායීත්වයක් පවත්වාගෙන යන බවයි IMF සඳහන් කළේ. එමෙන්ම 2026 වසරේ පළමු මාස 6 තුළ රජයේ මූල්‍යකාර සාධනයද ශක්තිමත් බව IMF පවසනවා. මැද පෙරදිග යුද්ධය තීව්‍ර වුවහොත් ජාත්‍යන්තර ඉන්ධන බිල වෙනස්වීම් වලට අනුව මෙරට ඉන්ධන බිලද සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව IMF නිර්දේශ කළා. දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා මුදල් ආධාර වැඩසටහන් වඩාත් ඵලදායි ලෙස භාවිත කළ යුතුයි IMF නිර්දේශ කර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනසිංහ පැවසුවේ.
2: කෙටිකාලීනව මේ ආකාරයට ආර්ථිකය තුළ ස්ථායිතාවක් අත්කර ගත්තා. මේක දිගුකාලීන ආර්ථික වර්ධනයක් සඳහා දිගුකාලීන ආර්ථික වර්ධනයක් සමග එකතු වූ ආර්ථික ස්ථායිතාවක් ලබා ගැනීමට නම් ලංකාව විසින් අනිවාර්යයෙන්ම වෙළඳාම ලිහිල්කරණය කිරීමට, ඒ වගේම ව්‍යාපාර හා කම්කරු නීතිවලට අදාළව තියෙන රෙගුලාසි යාවත්කාලීන කිරීම, ඒ වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මූල්‍ය පහසුකම් සඳහා ළඟා වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම වගේම අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම රජය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම කියන කාරණා සිදු කළ යුතුයි කියන කාරණාව ඉස්මතු කරනවා.
1: සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
3: සර් මොකද්ද වාහනේ අවුල?
4: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: සර් ගියර් මාරු කරද්දි පොඩි කැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
4: ඔව් නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යුත්තකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: රස්සා පදමට සිත.
1: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 5,000 සහ 25,000

0: ලංස්ටිකෙන් ටික පේ
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ
3: අම්ම සල්ලි දාන්නද
2: සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook balapatrabi mulya samagamuki Sri Lanka tanpatu rakshana yojana kame samajika
4: ratasawariye kihine habai karaganna honduma tana BOC travels wasara 30 kata wedi vishwasayat saha Lanka bankuwe poorna anubaddita aayataneki guan ticket pat visa pahaska portal wen kirim saha aakarshane outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 071-222-7766 BOC travels obe gamane vishwasaniya sahakaro
5: America exa jana එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
7: මෙන්න ප්‍රශ්නය. අරුණු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ 1 ත්‍රිපලා 2 ත්‍රීකටු.
8: ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 දැන්ම WhatsApp කරන්න
9: Pocket Money.
8: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
9: අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමේ සමාජිකයෙක්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
11: මිස් හොඳ කූල්ද
12: කූල් මොකද මම හොට්නේ
11: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
12: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
11: අඩේ මිස් සුදු කොච්චි
13: hot and spicy with sudu kochi kochi
14: moni seyatama havasa dekata sudu kochita
11: miss miss excuse me miss
12: no no no ummanang show time ekeda vitarai
15: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
12: 0372
15: 377
12: 370
15: 98.2 98.3

උදේකොළහයි විනාඩි 26යි දැන් වෙලාව. දැනට පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් ඔබ කාතින බටන් ෆෝන් එකක් නම් ඕක දැන් අතාරින්න කාලය ඇවිල්ලා. මොනවද මේ ෆෝන් එකේ තියෙන ස්මාර්ට් ෆීචර්ස්? සාමාන්‍යයෙන් දැන් ගොඩාක් ඉන ෆෝන්ස් වල තියෙන ඇප්ස් ඔබේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්ද? සමහරගේ ෆෝන් එකේ අඩුම තරමේ ගත්තොත් WhatsApp පාවිච්චි කරන්න නැද්ද? මොකද ඒ තරම් පරණ කාලෙක තමයි ඔබ ෆෝන් එක අරගෙන තියෙන්නේ. ෆෝන් එකක් ගන්න ගියාම ප්‍රශ්න කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ගෙවන්න ගොඩක් තැන්වල ෆෝන් එකක් දෙන්නේ නැහැ. අනිත් එක එහෙම ගෙවන්න දුන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන. ඒ ප්‍රශ්නේ ඔන්න තිලකවර්ධන සෙලූල් එකෙන් ඔබට විසඳලා දීලා තිනෝ. මෙච්චරයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔබට තියෙන ලොකුම වැඩේ එතනින් ෆෝන් එකක් තෝරගන්න. බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවානේ. Samsung, Honor, Nokia, Tecno, Infinix, Motorola, Humidigi, Oppo, TCL මේ වගේ ලොකු range එකක් තියෙන ෆෝන්ස් ඔබට තෝරගන්න. ඒ කැමති ෆෝන් එකක් තෝරගෙන ෆෝන් එකේ සම්පූර්ණ ගාණෙන් 30%ක් සල්ලි ලෑස්ති කරගන්න. ඒකත් අරගෙන ඔබ යන්න කිරිබත් ගොඩ එහෙම නැත්නම් වත්තල, කඩවත, මහනුවර, ගම්පහ, ඡායල, නිට්ටඹු, කුරුණෑගල මේ කියන තැනක තියෙන තිලකවර්ධන සෙලූල් එකකට යන්න මතක් කරලා යනකොට ඔබත් එක්ක එක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න දෙන්නගේම ID cards අරගෙන යන්න 30% ඩවුන් පේමන්ට් එක කරන්න. ඊට පස්සේ ඔබට ෆෝන් එකට ගෙවාගෙන යන මාස 24ක කාලයක් දෙන්න ඒගොල්ලෝ වැඩි ලෑස්ති කරලා තියෙනවා. වැඩි විස්තර මොන හරි ඇතින් දැනගන්න කතා කරන්න මේ නම්බර එකට 077465 0650 077465 0650. තිලකරන්ද සෙලූල් එකට ගිහිල්ලා ඒ විදියට ස්මාර්ට් ෆෝන් එකේ වැඩේ කරගන්න. අනිත් ආරංචිය තියෙන්නේ ඔන්න ස්වර්ණමහල් ජුවලස් එක පැත්තෙන්. ගොඩක් කට්ටිය අහුවනේ අර වැඩ කුලිය නැතු චේන් එක ගන්න වැඩේ ආපහු තියෙන්නේ කවද්ද කියලා. ඔන්න මේ සතියේ 9, 10, 11 කියන දවස් තුනේ බම්බලපිටියේ වගේම කුරුණෑගල තියෙන ස්වර්ණමහල් ජුවලස් බ්‍රාන්චස් දෙකෙන් එකකට ඔබට ගියොත් පුළුවන්කම තියෙනවා එදා දවසේ තියෙන රන්මිල විතරක් ගෙවලා එයාලගේ ලේටස්ම ඩිසයින්ස් වලින් චේන් එකක් ගන්න. සාමාන්‍යයෙන් වැඩ කුලියත් එක්ක එකතු වුනාම චේන් එකේ ගාන ටිකක් වැඩි වෙනවා. එතකොට රන්මිල විතරක් මේ දවස් තුනින් එකක ගෙවලා ඔබට චේන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මාස 24ක් යනකම් ගෙවාගෙන යන ජුවලරිස් ගන්නවා නම් ඔන්න ඒකත් ඔබට මේ දවස් තුනේ ස්වර්ණමහල් ජුවලස් බම්බලපිටිය කුරුණෑගල තියෙන එළග බ්‍රාන්චස් දෙකෙන් කරගන්න පුළුවන්කම තියෙනවා.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වෙතින්.
1: After levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
2: Hite thiyena business ekak patan ganna mudal prashneyakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekey inna oba wenuwenma handunwa dena RDB Startup Plus vyavasayaka naya pahasukama. Wedi vistara danaganna 9.85 amatanna.
3: Hina wenna menna wenna.
4: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
5: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
6: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
7: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
9: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත
12: real mapatic experience එකකට නැල්වත්තපත
13: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 rotor රටය david pieris e mobility වෙතින් 0114700550
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එකක් ගත්තේ
15: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
17: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
18: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
19: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
20: Let's Vietjet.
21: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
22: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
23: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
24: Advance ticket ටික pay.
25: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
26: අදම combank.lk වෙත පිවිසෙන්න.
27: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
28: Taj Milan Pasta.
29: කවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
30: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
31: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
32: රත්තරනින් බැබලෙන්න කුලියනතු chain ගන්න. සොට්නමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාකවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් run මිලට පමණක් chain. මාස 24 දක්වා ගෙවීමේ පහසු සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත සොට්න අපන මිලදී ගැනීමට ඔබ තැමිනෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
33: 98.2 98.3

0: வாசம் பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா.
1: සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝට් කැන්සල් කරනවා පොලිසිය කියලා තියෙනවා. 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්නයි කියලා. හැබැයි දා දවසේ ඇය ප්‍රකාශය ලබා දෙන්න එන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. ඉතිගේ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙනවා.
0: සියත පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: හදට රස ගන මුසු වෙන කැමවල රස සුරකිනා.
4: Fry RBD Polytel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානට
6: After levels Sri Lankawe top 5 tech graduate කෙනෙක් වෙන්න Slit Faculty of Computing සමග එකතු වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk Slit evolve beyond
7: aluminium මනේ
8: දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ aluminium උත් ඒ වගේ තමයි
9: aluminium ඕන තරම් alumex නම් ඉස්තර
10: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ
11: අම්ම සල්ලි දාන්නද
10: සල්ලි දාන්න
12: වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 380යි දියුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 160යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නව ලඟු වන්නේ 2026 ඔක්තෝබර් 3 සිට 5 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
13: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: Theater Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lankaya Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
14: Theater Between Lady Miss World Sri Lanka 2026
15: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanta. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
1: Oat Max High Strength Liquid Collagen ඔබත් අදම භාවිතා කරන්න.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: IMF සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක්. ඥාන සර හිමියන් අභ්‍යාචනාධිකරණයට. උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා. ට්‍රම්ප්ගෙන් AI පලකායක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: සර්, මොකද්ද වාහනේ අවුල?
4: මේ කායක ඇක්සලරේටරක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
4: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලාගන්න වෙනවා.
2: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනිද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් වන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යුත්තකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහ මෙරට බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපචෝචියෝ පවසනවා. එම එකඟතාවයට එළඹැති IMF වැඩසටහනේ 7 වන සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 245ක පමණ මුදලක් හිමිවනු ඇති. IMF සඳහන් කළේ මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බවයි. ඒ අනුව 2027 අයවැය IMF වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් ලැබෙන මූල්‍ය සහය තහවුරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බව IMF ප්‍රකාශ කළා. මෙම මුදල ලැබුණහොත් 2023 වසරේ ආරම්භ කළ වසර 4ක IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සමස්ත මූල්‍ය සහය ඉහළ යනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් දක්වායි. මෙතර ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව එල්ල වූ බලපෑම් හමුවේද ශක්තිමත් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව IMF පවසනවා. 2026 වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 4.2%කින්. ඒ අඛණ්ඩව වාර්තා වූ 11 වන කාර්තුමය ආර්ථික වර්ධනයයි. සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 8% මට්ටමක පැවති අතර අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියද ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහ ලාභදායීත්වයක් පවත්වාගෙන යන බවයි IMF සඳහන් කළේ. එමෙන්ම 2026 වසරේ පළමු මාස 6 තුළ රජයේ මූල්‍යකාර සාධනයද ශක්තිමත් බව IMF පවසනවා. මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාවය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යම්කිසි අවතාරණ මට්ටමක පවතින බව IMF පෙන්වා දෙනවා. මැදපෙරදිග යුද්ධය තීව්‍ර වුවහොත් ජාත්‍යන්තර ඉන්ධන බිල වෙනස්වීමලට අනුව මෙරට ඉන්ධන බිලද සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව IMF නිර්දේශ කළා. එමෙන්ම බලපෑමට ලක්වන ජනතාව ආරක්ෂා කිරීම සඳහා සහන ලබා දිය යුතු බවත්, එම සහන ඉලක්කගතව රජයේ අයවැය තුළින් සහ සීමිත කාලයකට පමණක් ලබා දිය යුතු බවත් IMF සඳහන් කළා. දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා මුදල් ආධාර වැඩසටහන් වඩාත් ඵලදායී ලෙස භාවිත කළ යුතු බවයි IMF පැවසුවේ. ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් යැයි IMF අවධාරණය කර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
7: කෙටිකාලීනව මේ ආකාරයට ආර්ථිකය තුළ ස්ථායිතාවක් අත්කර ගත්තා. මේක දිගුකාලීන ආර්ථික වර්ධනයක් සඳහා දිගුකාලීන ආර්ථික වර්ධනයක් සමග එකතු වූ ආර්ථික ස්ථායිතාවක් ලබා ගැනීමට නම් ලංකාව විසින් අනිවාර්යයෙන්ම වෙළඳාම ලිහිල්කරණය කිරීමට, ඒ වගේම ව්‍යාපාර හා කම්කරු නීතිවලට අදාළව තියෙන රෙගුලාසි යාවත්කාලීන කිරීම, ඒ වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මූල්‍ය පහසුකම් සඳහා ළඟා වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම වගේම අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම රජය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම කියන කාරණා සිදු කළ යුතුයි කියන කාරණාව ඉස්මතු කරන
1: IMF පෙන්වා දී ඇති නිර්දේශයන් ක්‍රියාවට නැංවිය යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුරසිංහ කියා සිටියේ.
7: මේ නැවත නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මතක් කරනු ලබන ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම, වෙළඳාම ආයෝජනය ලිහිල්කරණය, ඒ වගේම කම්කරු නීති රීති, ව්‍යාපාර ගොඩනැංවීමට අදාළ නීති රීති යාවත්කාලීන කිරීම කියන කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙන්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ තියෙන ඉලක්ක සපුරාගෙන තියෙනවා. හැබැයි ආර්ථිකය තිරසාර විදිහට ඉහළට එසවීමට අපි අසමත් වීමට තියෙන ඉඩකඩයි වැඩි. එසේ වූහොත් සිදුවෙන කාරණාව තමයි 25% විතර ජනගහනයක් මේ අනයිට දුප්පත්කමේ ඉන්නවා. අන්න ඒ ඉවිසේ ජන ජීවිතය ගොඩනැංවීම කියන කාරණාව කිරීමට නොහැකි වෙනවා.
1: මේ අතර ලබන වසර සඳහා වන අයවැයෙන් සාන ආධාර ලබා දීමට විශාල ආදායමක් රජයට ඉතිරි නොවන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ පවස සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමෙන්.
8: මෙම වසර සඳහා වන අයවැය මගින් ආණ්ඩුව යෝජනා රැසක් ඉදිරිපත් කළා. එහි ප්‍රගතිය පිළිබඳව ඔබේ විශ්ලේෂණය කෙසේද?
9: විශේෂයෙන් බදු ආදායම සහ රජයේ ආදායම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම ඉලක්ක සෑහෙන දුරට ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. මේ දක්වා වියදම් පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රාග්ධන වියදම් සාපේක්ෂව අඩුවෙන් තමයි සිදු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි අයවැය පරතරය වෙනුවට අයවැය අතිරික්තයක් පළමු මාස 6 තුලදී ආණ්ඩුව ලබා ගත්තේ. එතනදී අර සමහර බලාපොරොත්තු වෙන වියදම් යෝජනා නිසිපරිදී තල්ලි වියදම් කරගත්තේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි වලදී වෙන සංකීර්ණ තත්ත්වයන් නිසා.
8: මෙම වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අතරින් මෙතෙක් ක්‍රියාත්මක නොවුණු යෝජනා මොනවද?
9: අයවැය කියවෙලා සිදු නොවිච්ච එකක් තමයි ආදායම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැට් පදු ත්‍රෙෂෝල්ඩ් එක අහලට රැගෙනවා කියලා සඳහන් වුණා. ඒක අපි කියනවා තියාවට නංවන්න උත්සාහ කරා, නමුත් ඒක අයපාරක් අපස්සට ගත්තා. ඒ වගේ මීට අමතර සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ දේවල් කියවෙලා සිදු වෙලා තියෙනවා, සිදු වෙමින් යනවා සමහර ක්‍රියාපටිපාටි. රජයට අයිති ව්‍යාපාර සම්බන්ධයෙන් තිබෙන යෝජනා වසර දෙකකම අයවැය යෝජනා වුණා. රාජ්‍ය ව්‍යාපාර සඳහා වෙන පොදු සමාගමක් සෙටප් කරනවා කියලා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් සඳහා ඇක්ට් එක ඉදිරියට ආවා. නමුත් ඉන්වෙස්ටර්ස්ව ආරක්ෂා කරන, ආයෝජකයන්ව ආරක්ෂා කරන සම්බන්ධයෙන් නීති රීති ගෙනාවා. එවැනි දේවල් අයවැයදී ප්‍රකාශ වුණාට සිදුුනේ නැහැ.
8: ලබන වසර සඳහා වන අයවැය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට ඇතුළත් විය යුතු විශේෂ යෝජනා තිබෙනවද?
9: විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ මූලික වශයෙන්ම සිදුවෙන්න අවශ්‍යයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කරන්න නැතුව අපිට ආර්ථිකය වර්ධනය කරගන්න බෑ. බීම් සවිය සඳහා ආයෝජන වැඩි කරලා අදාළ ඉඩම්වල අයිතිය ජනතාවට වැඩිපුර ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ ශ්‍රම නීති සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වෙනසක් වෙන්න අවශ්‍යයි. කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් තිබෙන වෙනස්කමුත් ආර්ථිකයේ සිදුවෙන්න අවශ්‍යයි. ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත්තොත් එහෙම ඊට අමතරව කෘෂි කර්මාන්තේ වගේ විශේෂ ක්ෂේත්‍රවල ඵලදායිතාවය වෙනස් වෙන්න රඟකාරීත්වයට මුහුණ දීම සඳහා විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් තිබෙනවා සිදු කරන්න.
8: ලබන වසර සඳහා වන අයවැය මගින් ජනතාවට යම් සහන ප්‍රමාණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවද?
9: සහනයක් ලබා දෙනවා නම් මූලික වශයෙන්ම ලබා දිය යුත්තේ සහ දිය යුතු ක්‍රමවේදය වෙන්නේ දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහා ඉන්න පිරිසට තමයි පළවෙනියටම සහන ආධාරය යන්න අවශ්‍ය. මේ වෙලාවේ තියෙන ගැටලුව තමයි අපේ බදු ආදායම ඉතාම හොඳ වුණාට අපේ බදු ආදායමෙන් 50%ක්ම යන්නේ කලින් ගත්තු ණයවල පොලිය ගෙවන්න. විශාල ආදායමක් ඉතුරු වෙන්නේ නැහැ සහන ආධාරයක් විදියට දෙන්න. Inside Story.
1: රිමාන්ඩ් භාරයේ පසුවන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍යකලගොඩත්තේ ඥානසාර හිමියන් අභ්‍යාචනාධිකරණයට රැගෙන වී තිබෙනවා. ඒ ඥානසාර හිමියන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභ්‍යාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉක්ොද්දා විවෘත වරින්තුවක් නිකුත් කර තිබුණා. වරන්තු නිකුත් කර තිබේදී අතරංගොඩ ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ව අද දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඊයේ දිනේදී. කොළඹ මහාධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට දිනේත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිතා දිනේත් උන්වහන්සේව ඉදිරිපත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළා. කළුතර තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියේදී උන්වහන්සේ අතරංගුවට ගනු ලැබුවේ පසුගිය තුන්වන දා රාත්‍රියේදී. ඉරාන නෞකා සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාගර නීතිය අනුව කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
10: හෝමස් සමුද්‍ර සන්ධිය මේ දවස්වල ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක නැව්වල ගමනාගමනේ ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. එතෙන්දි තමයි නැව් 47න් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ඔය මුහුදු සීමාවේ තියෙනවා. මේ නැව්වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ පාකිවුවා කියලා කතාවක් යනවා. එහෙම එකක් කොහෙත්ම නැහැ. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ.
1: පෙර පැවති ආණ්ඩු ක්‍රියාකල ආකාරයට වත්මන් ආණ්ඩුවද ක්‍රියා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
11: අපි පිළිගන්න ඕන පාන් කඩයක් කරත් බුලත් පිට කඩයක් කරත් බුලත් කොලේ ගන්න ගානට පුවක් ගෙඩිය ගන්න ගානට අනිත් දේවල් ගන්න ගානට වඩා අඩුවෙන් බුලත් පිටක් විකුණනොත් එහෙම බුලත් පිට කඩේ බංකොලොත් වෙනවා. යම්කිසි සහනයක් ජනතාවට ලබා දීම තුලින් මේ රට කඩා වැටීමට දායකත්වයක් ලබා දුන්නා කියලා තමයි ඇඟිල්ල දික් කරන්නේ අනිත් ආණ්ඩුවල. ඒකම නෙමෙයි කරන්නේ.
1: උඩරට මාර්ගයේ පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙවර විට ආරම්භ කර තිබෙනවා. දුම්රිය යළි පීලිගත කරන තුරු උඩරට මාර්ගයේ දුම්රිය දහවනය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. පෙර දිනේ සිට කොළඹ කොටුව දක්වා දහවනය වූ දුම්රියක් පීලිපැනීමට ලක් වුණේ අද පෙරවරුවේදී. ඒ ඉහළ කෝට්ටේ සහ කඩිකමු අතරදී මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන්. පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද උණුසුම ඉහළ යා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ පළාත්වලත්, මොනරගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් දිවා කාලයේ සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බවයි. පවතින වියල කාල ගුණය හම්බුවේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 164,348 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එම පිරිස පවුල් 49,796කට අයත්. පවතින තත්ත්වය හමුවේ ප්‍රාදේශීලකම් කොට්ටාස 29ක පුද්ගලයින් 136,569කට පානීය ජලය ලබා දීමට පියවරගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර දිවයිනේ පළාත් හතකට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බයඹ මධ්‍යම සබරකමුව ඌව බස්නාහිර දකුණ උතුරු මැද පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයටයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 101,200ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 78ක් වාර්තා වී ඇති බවයි. බස්නාහිර දකුණ මධ්‍යම සහ සබරගමුව පළාත් තවදුරටත් ඩෙංගු වැඩි අවදානමක් සහිත පළාත් ලෙස හඳුනා කෙරුණා. කඩින් කඩ ඇතිවන වර්ෂාපතනයත් සමග මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉහළ යා හැකි බවයි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ.
12: වසි කාලයත් සමගම මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන සැලකිලිමත් වෙලා තමන්ගේ පරිසරය පිරිසිදුව තබා ගන්නවා නම් අපිට මේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට දින දෙකකට වඩා වුණ පවතිනවා නම් පත වේදනාව, මස්පිඬු වේදනාව, බඩ රිදුම එවැනි රෝග ලක්ෂණත් එක්ක වුණ වාර්තා වෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිසියාකාරයෙන් ප්‍රතිකාර වලට යොමු වුණොත් මරණ සංඛ්‍යාවත් අඩු කරගන්න පුළුවන්.
1: අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලුයම වෙඩි තබා තිබුණේ තම නිවසේ රැඳී සිටි අවුරුදු 74ක පුද්ගලයෙකුටයි. ගල්ල දිසා අපරාධ කොටාසය මගින් සිදු කළ විමර්ශනවලදී සැකකරුව අතරංගුවට කෙරුණා. සැකකරු අවුරුදු 26ක් වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ නනාවරණ වූ තොරතුරු මත අපරාධයට යොදාගත් බවට සැක කරන පිස්තෝලයද පොලිසිය විසින් සොයා කෙරුණා. මෙතර පසුගියදා බද්දේකම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. සිකකරු අඹලංගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන ඇත්තේ එම අපරාධයට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මතයි. සකකරු අවුරුදු 27ක් වන කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙඩිතුර විමර්ශන සඳහා P48ක රඳවුම් නියෝග මත ඔහුව ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මකින් රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘතිම බුද්ධිය හෙවත් AI සම්බන්ධයෙන් ඇමරිකාවේ කටයුතු සම්බාධීකරණය කිරීම සඳහා නව කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. එම කණ්ඩායම නම් කර ඇති සුපර් ඉන්ටෙලිජන්ස් ෆෝස් නමින්. මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලේටන් පත් කෙරුණා. රජයේ AI සම්බන්ධ කටයුතු සම්බාධීකරණය කිරීම මෙම කණ්ඩායමේ ප්‍රධාන වගකීමයි. AI සමාගම් එම තාක්ෂණයේ සපයන ආතන සහ ප්‍රායෝගික පාරිභෝගිකයන් ඇතුළු පාර්ශ්ව සමග රජ සම්බන්ධීකරණ කටයුතු මෙම කණ්ඩායම හරහා සිදු කිරීමට නියමිතයි. ඇමරිකාව ලෝකයේ AI ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම මෙම කණ්ඩායමේ අරමුණ බව ට්‍රම්ප් පවසනවා. මෙම කණ්ඩායම ජනාධිපති ට්‍රම්ප් සහ ධවල මන්දිර ප්‍රධානී සුසි වයිල්ස් වෙත ඍජුව වාර්තා කිරීමට නියමිතයි. ට්‍රම්ප් මෙම කණ්ඩායම පිහිටවන බව නිවේදනය කර ඇත්තේ මීට පෙර ධවල මන්දිරයේ පැවති AI සම්බන්ධ සාකච්ඡාවකින් පසුවයි. ඇමරිකාවේ නිල රාජ්‍ය සන්නිවේදනවලදී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යන යෙදුම වෙනුවට සුපර් ඉන්ටෙලිජන්ස් යන යෙදුම භාවිත කිරීමට අදහස් කරන බව එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. AI තාක්ෂණය වේගෙන් දියුණු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් විරෝධතාද එල්ල වී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ AI හේතුවෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමිවීම හෝ ඔවුන්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි. එහෙත් ඇමරිකාව AI ශේෂ්ත්‍රයේ ඉදිරියෙන් සිටීම වැදගත් බව ධවල මන්දිරය ප්‍රකාශ කළා. එසේ නොවහොත් චීනය හෝ වෙනත් තරඟකාරී රටවල් එම තාක්ෂණික ශේෂ්ත්‍රයේ ප්‍රමුඛත්වය ලබාගත හැකි බවද ට්‍රම්ප් පරිපාලනය අවධාරණය කර තිබෙනවා. ප්‍රංශයේ පාසල් සිසුන්ගේ විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් පාසල් 500ක් පමණ අද සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා තැබීමට පියවරගෙන තිබෙනවා. එරට අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ එම පාසල්වල ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉගෙන්වීම් කටයුතු සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අත්හිටුවන බවයි. විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පාසල් 24කට ගිනි තබා හානි සිදු කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ප්‍රංශයේ පාසල් සිසුන් ආරම්භ කළ විරෝධතා අතරතුර මෙවන විට අතරංගුවට ගෙන ඇති ගණන 5000කට අධිකයි. පසුගිය මාසයේ අගභාගයේදී ආරම්භ වූ විරෝධතා මෙවන විට ප්‍රංශයේ නගර රැසකට ව්‍යාප්ත වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම විරෝධතා ආරම්භ වුණේ පාසල් පන්ති කාමරවල අධික සිසුන් සංඛ්‍යාවක් සිටීම, ගුරුවරුන්ගේ හිඟය සහ පාසල් ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකිරීම ඇතුළු ගැටලු මුල් කරගනිමින්. යලි සිරස්තල IMF සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක්. ජනසාර හිමියන් අභ්‍යාචනාධිකරණයට උඩරට දුම්රිය දහවණයට තවදුරටත් බාධා. ට්‍රම්ප්කෙන් AI බලකායක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමඟ.

0: ඕනේ කවදා හෝ ඔබ ඒ කියා.
1: අපිට මතක හිටින ඩාන්ස් කරන්න පුළුවන් සොංග් සදන සුරේනිගේ අලුත්ම වැඩේ තමයි මේ.
0: එයිදෝ එයිදෝ කවදා හෝ ඒ කියා.
2: සොංග් එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
3: ට්‍රැක් එක හැදුනේ මගේ ලිරික්, මගේ මෙලඩි එකකට. මමයි දිනුෂායි එකතු වෙලා තමයි මේකේ මියුසික් කම්පොසිෂන් එක කරේ.
1: සෑහෙනේ ෆර්ට් එකක් මියුසික් වීඩියෝ එකට දීලා තිබ්බා නේද?
3: දැන් අවුරුදු එකමාරක වගේ ඉඳලා මට හරි ආසාවක් ආවා මේ රෝලර් ස්කේට් වලට, ඉන්ලයින් ස්කේටින් වලට. ඒ අතර තමයි මේ සොංග් එකත් හැදුනේ. ඊට පස්සේ තමයි මම ස්ටෝරි බෝඩ් එක හදලා ලසන්තව කන්ටැක්ට් කරගත්තා. ලසන්ත රෝලර් ස්කේට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. මොකද ලසන්ත කියන්නේ ආදරේ නම් එන්න මා වෙත මගේ ෆස්ට්ම හිට් ට්‍රැක් එකේ ඩාන්සින් කොරියෝග්‍රාෆර්.
2: සිංග් කරන ගමන් ඩාන්ස් කරන එකත් ලේසි නෑ නේද?
3: මම ආපු කාලේ හිප් හොප් ඩාන්සින් වලින් මම හිතන්නේ ආපු ෆස්ට් ආටිස්ට් කෙනෙක්. දැන් වෙනකොට ඒක ගොඩක් හැදිලා තියෙනවා. දැන් යන හැම ආටිස්ට්ම සිංග් කරනවා, ඩාන්ස් කරනවා. ඒක ගොඩක් සන්තෝෂයි ඒක ගැන.
0: හිඳින්නට මගේ ළඟ නතර වෙලා.
4: Talk of the town.
1: පහුගියදා රිලීස් වුණු නානිගේ The Paradise Movie එක මේ වෙනකොට ෆෑන්ස්ලා උන් මාදෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
2: ඔන්ලයින් ප්‍රී බුකින්ස් විතරක් මේ වෙනකොට මිලියන 2 පහු කරලා තියෙනවා.
1: ඒ වගේම පළවෙනි සතිය තුලේ ලෝකෙ පුරාම ඉන්දියානු රුපියල් කෝටි 150කට වැඩි ඉන්කම් එකක් ගන්නත් ද පැරඩයිස් මූවී එකට පුළුවන් වෙලා තියෙනවා.
2: නානිගේ වෙනස්ම විදිහ අපියරන්ස් එක, අනිරුද්ගේ next level music මේ ෆිල්ම් එක මෙච්චර famous වෙන හේතුණා කියලා තමයි අපිට හිතෙන්නේ.
4: Talk of the town.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිටින්.
3: Listen up, Colombo. Vietnam is calling.
4: Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
6: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: Sarvodaya Development Finance. Lanka rating BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
10: Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
11: රට සවාරිය කිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07722277666 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.

0: අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. ඒ.පී. ගුණරත්න
1: ඒ.පී. ගුණරත්න
2: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: කළු
0: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
3: 98.2 98.3

0: Passa Padamata Sita Sita Patre with Hasa. ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉද්දී ඥානසාර හිමි රිමාන්ඩ් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචන අධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. කොහොමහරි 2019 මැයි මාසයේදී විශේෂ ජනාධිපති සමාවක් ලබා දීලා නිදහස් කළා. එම සමාව අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත් සම විභාග කරපු ශ්‍රේෂ්ඨ අධිකරණය අදාළ සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බව තීන්දු කරලා තියෙනවා. ආරණ්‍ය සේනාසනයක හිටිය කියන්නේ හැංගිලා නෙවෙයි භාවනා කරන්න වෙන්න ඇති. ඉතින් මේ ගිහිල්ලා ඉන්න ඇත්ත නේද?
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අපේ ලෙවල්ස් ඉන්ඩස්ට්‍රි එක පිළිගන්න ඉංජිනේරින් ග්‍රැජුවෙට් කෙනෙක් වෙන්න එන්රෝල් ස්ලිට් ෆැකලිටි ඔෆ් ඉංජිනේරින් දන්මය දුම් කරන්න www.slit.lk. Slit evolve beyond.
4: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන my ways.
5: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
4: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාන අඩුයි.
6: අඩුයි?
4: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා.
4: ඊළඟට තියෙන රසවත්ම කැලේ my ways app එකට bike 3 wheel car van මුලදිම රෙජිස්ටර් කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. my ways app එක මාසෙකට දාගෙන බලන්න.
6: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
9: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5, 50,000 සහ 25,000 මුදල්

0: విలకవర్ధన టెక్స్టైల్స్
1: Dubai cleaning saha housekeeping rakya kaanta pirimide pirisatama
2: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න
1: කුරුණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370
3: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
4: Theatre between Lady Miss World Sri Lanka 2026
3: Sri Lankan Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
4: Theatre between Lady Miss World Sri Lanka 2026
5: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ට Theatre TV Balanna
6: Title sponsor
7: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගලගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
8: Enchanter The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
11: 98.4 ගම්පහ

0: theater top story
1: ඥානසාර හිමි බන්ධනාගාරයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරද කරවීමෙන් අනතුරුව පූජ්‍යකලකුඩත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්න ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. අතරංගුවට ගැනීම සඳහා ව්‍යුර්ථ වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළේ අද පෙරවරුවේදී. එහිදී ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ විනිශ්‍රම අඩුල්ල ඥානසාර හිමියන්ට පනවනු ලැබූ දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයා වෙත නියම කළා. ස්පාඤ්ඤ අග්‍රවාදය පෙඩ්‍රෝ සැන්චෙස් හදිසි මහමැතිවරණයක් කැඳවා තිබෙනවා. එම මැතිවරණය ලබන නොවැම්බර් 29 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇති රටේ උග්‍රවමින් පවතින නිවාස අර්බුදයට විසඳුම ලබා දීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනා පසුගිය සුකරාදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් පසුවයි.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: பாச பதமிட்ட சீத்த ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දැන් නෙවෙන් බාන මිලට මේ දෙන්නේ.
2: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි.
3: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න.
4: බලයට එනකොට කිව්වා නෙවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා.
5: ආණ්ඩුවේ අතමන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
7: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
8: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
9: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ආදිනව මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: Hi, Shenia. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 7 7 377.
15: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
16: අම්ම සල්ලි දාන්නද?
15: ඔව් සල්ලි දාන්න.
16: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
15: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
17: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
18: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
19: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
20: ඔයාට මෙහෙම හිතෙනවා.
21: අපි ඔවිදින්
19: එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියොත අනුග්‍රහය.
21: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
22: සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0117 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
0: මිස් හොඩ්ද කූල්ද?
23: Cool. මොකද මම හොට් නේ.
0: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
23: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
24: Oh my god.
0: ඔඩි මිස් සුදු කොච්චි.
25: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
0: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. මිස් මිස් excuse me miss.
23: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
0: අනුග්‍රහය.
26: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
23: 0372 370 370.
0: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
28: මන්නම් හිතන්නේ නැහැ.
0: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
29: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
30: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලා
1: ඉල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: Learn with Slit, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slit and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Hite thiyena business ekak patan ganna mudal prashneyakda? Oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna. Youth ekek inna oba wenuwenma handunwa dena RDB Startup Plus vyavasayaka naya pahasukama. Wedi vistara danaganna 1985 amatanna.
2: Hina wenna menna welawa.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රංගස් වනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තැඟි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රද ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා
19: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X50

0: එල්සියකින් ලෝන් එක ගත්තේ
1: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
3: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
4: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
5: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
8: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
9: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
10: Avans Ticket Ticket Pay.
11: Freelance Obavinwenma Nirmanaya Kala Combank Gig Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
12: අදම combank.lk වෙත පිවිසෙන්න.
13: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
14: Stars Milan Pasta.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැක වර්ණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
16: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැහැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
17: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
18: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. AP ගුණරත්න
19: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
19: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
20: දශම 4 පනතුරට

0: சாசப்பது சீத்த සියද පත්තරේ විදසා
1: සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවා පොලිසිය කියලා තියෙනවා. 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්නයි කියලා. හැබැයි දා දවසේ ඒ ප්‍රකාශය ලබා දෙන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. ඉතිගේ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී හිටියේ නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙනවා.
0: සියද පත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: Dulux Aquatic Damp Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
4: Kagil's Food City සතියන්ති අඩුම මිල පෙරලිය. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 380යි. අපේ මිල රුපියල් 290යි. අරතාපොල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 560යි. අපේ මිල රුපියල් 330යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 ඔක්තෝබර 3 සිට 5 දක්වා. තුග අවසන් වන දුරු පමණයි. කොන්දි සීසයිතයි.
5: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 011147600
6: Oti kannadi amathaka velani
7: Amma salli dannada
6: O salli danna
7: Oi form ekak denna ko man amma kannadi wenna
6: Tenna honda nan innet honda aya
7: Oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona
8: Sthavarathwe vishwasaniyathwe saha arakshawa ihelim labadi obe sthavara tanpotuwata ihela poliyak labadi හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
9: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
10: ආෆ්ටර් ලෙවල්ස් මොඩර්න් ලීගල් වර්ල්ඩ් එකට ප්‍රිපෙයාර් වෙන්න කැමතිද LLB ඔනර්ස් උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
11: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටි ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත pocket money. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රුරැජිනියන් නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
14: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
16: ටයිටල් ස්පොන්සර්
17: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුයි. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
18: එන්චාන්ටර් The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
1: Oat Max High Strength Liquid Collagen obat adama bhavita karanna.
0: Sri Lankiya Reality Vedikave alutma peraliya. Siyatha Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: क्या था टॉप स्टोरी।
1: ඩොලරය තවදුරටත් රුපියල් 335 මට්ටමේ. ඇමරිකා ඩොලර එක විකුණුම් අනුපාතය රුපියල් 335/10ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326ක්. ඔස්ට්‍රේලියා ඩොලර එක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 234/69ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 224/13ක්. දැන් තවත් දේශීය පුවතක්. පළාත් හතකට අද පස්සරුවේ වැසි සමග ප්‍රබල ලකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වල වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි. මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් හෝ රාත්‍රී කාලයේ වැසි සමග ප්‍රබල අකුණු අපේක්ෂා කරනවා. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: Top story. අනුග්‍රහය.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සෙ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

good afternoon. Kandulal, Sotewul, Vedana, kisi deyak ne. Mokada sudu kochi aava. Deng iting mal mal hina tamai. Ekka digatama paya thunak mal mal hina tamai. Harida? Weekend ekak kohomada? Hondaida? ගැවිලා ගියා නේද මේ වීකෙන්ඩ් එකත් ඔන්නෝහේ වීකෙන්ඩ් එක කොහොම ගෙවුණාත් මේ සතිය දවස් පහ නම් ගෙවෙන්නේ මාත් එක්ක ඒ නිසා ෆුල් හැපනින් ආ ඒකේ කතා දෙකක් නෑ ඉතින් මේ අලුත් සතිය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනෝ සින්දුවක් ඉල්ල ගන්න ප්‍රශ්න කතා කරන්න ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඔය හැම දෙයකටම සතිය දවස් පහේම හවස දෙකේ නම් හවස පහ වෙනකම් සුදු කොච්චි වහන්න එච්චරයි

0: ස්ටිකෙන් ටික පේ.
1: වාසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
10: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුයින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
11: ස්වභාවික රසගුණයක සුවබර දෙවි කට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
12: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙ.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
16: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
17: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
16: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
18: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
16: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
18: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න.
16: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
12: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
21: 98.2 ක 98.3

දෙකයි විනාඩි 22යි වෙලාව. සුදු කොච්චිගේ ලයිව් මික්සින් ගානට සොංගස් ගලපනවා කියලා සමීර කිරිවත්තුඩු ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. පීට කලින් මේ වගේ එකට මැච්චන සින්දු එක ළඟ ප්ලේ වෙලා නෑ වගේ හරියට නේද? පිස්සු කොල්ලා. මට සින්දු කීපයක්ම යෝජනා කරලා තිනවා මේන් එකක් හරි ප්ලේ කරන්න කියලා. ඉන්නකො බලන්න මම ට්‍රයි කරනවා. දැනට මේක අහම හොඳේ. කොහොමද සුදු කොච්චි කියලා අහලා තිනවා කනිෂ්ක. මං හොඳින්. ඔයාට කොහොමද? දවස් දෙකකට පස්සේ අපි හම්බෙච්ච නිසා නේද? මොන මොන වෙනස්කම් වෙලා දන්නේ ජීවිතේ. ඉතින් කියලා එවන්න. මගෙන් නම් කොහොමද අහන්න එපා, මං හොඳින් හොඳේ.

0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝධිකත් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන්සුතින්.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
4: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
3: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
4: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
5: ඔටෝ බාත්යා පවති සෑමදා.
6: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
8: අදම Combank.lk වෙත පිවිසෙන්න.
9: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තෙ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
13: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
17: නෑ.
16: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
17: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
18: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්

0: දැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණා. Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Motor Company Private Limited Amathanna 011147600
1: Sudu paata malla adareta denne na
2: Paata ekka adare patala gannepa
1: Sudu paata arenna vena ona paata kamak na Sudu paata kiwama
2: ඔයා ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සැනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනී.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
1: 98.2 98.4.
2: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

හවස දෙකයි විනාඩි 45 වෙලාව. මම මේ වීකෙන්ඩ් එකේ වැඩි හරියක්ම කළේ TikTok videos බලපු එක. ඇයි දන්නවද? ඔය මේ නටන වීඩියෝ එක එක ওই විකාර වීඩියෝස් නැතුව හරි ලස්සන ලස්සන දේවල් තියෙනවා TikTok එකේ බලන්න. දැන් උයන්න කැමති කට්ටියට ඕනනම් උයන වීඩියෝස් ඒවා බලලා අලුත් අලුත් තාලෙට ලස්සට කැම ටිකක් උයන්න ඔන්න ට්‍රයි කරන්න පුළුවන්. ඊට අමතරව මම පොඩක් උයන එක පැත්තක දාලා මං ආස දේවල් ගැන කතා කරන්නම්. මේ මං හරි මාසයි රටරටවල මේ මිනි බ්ලොග්ස් එහෙම බලන්න. ඊට පස්සේ ඔය සත්තුන්ගේ වීඩියෝස් එහෙම බලන්න. මං දැක ඊයේ බොයි කෙනෙක් මේ ඊයේද පෙරේදද මන්දා එයාගේ හා පැටියා පැනලා ගිහිල්ලා පත්තෙන් එළියට, ඊට පස්සේ ආව නැති වෙලා, ඒ කියන්නේ මිසින් වෙලා, ඊට පස්සේ ඒක හොයාගත්තු වීඩියෝ එකක් කෙමකුත් කරලා කොල්ලා. ඉතින් හරි ෂෝක් සමහර දේවල්. ඒ අතරේ මේ රට ගිහිල්ලා ඉන්න අය ලංකාවේ තමන්ගේ පවුලේ අයව සර්ප්‍රයිස් කරන වීඩියෝස් ඒවහෙම බලන්න මං හරි ආසයි. සමහර ඒවා බැලුවාම අර අපිටත් සතුටට නිකන් හිනාවක් එනවා කටට මූණට. ඒ වගේමයි සමහර ඒවා බැලුවාම ඒ සර්ප්‍රයිස් කරන විදිහට ඇඬෙනවානේ. ඔබත් එහෙම බලනවද ඒ වීඩියෝස්? හා ඉතින් ආස නැද්ද රට ගිහිල්ලා තමන්ගේ පවුලේ අයව ගොඩ දාන්න ඒ විදිහට? ඊට පස්සේ ඒ විදිහට සර්ප්‍රයිස් කරන්න අම්මගේ තාත්තගේ වයිෆ්ගේ නැත්නම් හස්බන්ඩ්ගේ දුවගේ පුතාගේ බර්ත්ඩේකට එහෙම වාහනයක් කෙවලා ඒගොල්ලොන්ගේ අහිංසක මූණු වලට හිනාවක් දෙන්න ආසයිද? ආසයි නේ, මන් දන්නවා ආසයි කියලා. හැබැයි කොහොමද එහෙම රට යන්නේ? ඔබට තියෙන ප්‍රශ්නේ ඒක වෙන්න පුළුවන්. මේ වෙලාවේ සමහර විට හතර අතේ ක්‍රමයක් හොයනවා වෙන්න පුළුවන්. චාන්ස් එකක් තියෙනවා. ඒ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හොඳට අහගන්න, මේ විස්තර ටික ඔළුවට දාගන්න. ඊට පස්සේ මම ෆෝන් නම්බර්ස් දෙන්නම්, ඒ වගේම යන්න ඕනේ තැන කොහෙද කියලා කියන්න. ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් තමයි ඔබට මේ චාන්ස් එක ලැබෙන්නේ. ඩුබායි වල ක්ලීනින් ෆීල්ඩ් එකේ ජොබ් වේකන්සීස් තියෙනවා මේ දවස්වල. ඉතින් කාන්තා පිරිම දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඩුබායි ඉඳන් ගොඩක් අය මාව අහනවත් එක්කනේ. ඒ අයටත් මම මේ කියන නිවස් එක දන්න දන්න අයට දෙන්න පුළුවන්, පවුලේ අයට, යාළුවොන්ට. ඊට අමතරව ලංකාවේ ඉඳන් අහන ඔබට විශේෂයෙන් මතක් කරනවා, වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබටත් පුළුවන් ඇප්ලයි කරන්න. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම චාන්ස් එක තියෙනවා වයස අවුරුදු 40ට අඩුයි නම්. ඉන්න තැන් ඒ වගේම කෑම බීම ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම හම්බ වෙනවා ජොබ් එකත් එක්කම. අනිත් එක මේ රට යන්න එයා ටිකට්ස්ත් හම්බ වෙනවා. ඉතින් ඇත්තටම ඔබට මහ ලොකු දෙයක් කරන්න නෑ. ඔබට තියෙන්නේ වැඩි විස්තර දැනගන්න NK Global Edge විදේශ රැකියා ආයතනයට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ ලියාපදිංචි වෙන්න. මොකද 100 දෙනෙක් තමයි ඒගොල්ලෝ තෝරගන්නේ. අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ කැන්ඩිඩේට්ස්ලා 100 දෙනෙක්ට විතරයි. ඉතින් ඒ නිසා ඉක්මනටම ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. කුරුණෑගල තමයි NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ. ඔබට යන්න පුළුවන් නම් ඔෆිස් එකට, මන් තියෙන තැන හරියටම කියන්නම්. කුරුණෑගල කොළඹ පාරේ සිලාන් බැංක එක ළඟ අංක 79-22 අංක 79-22 දෙවන මහල තමයි NK Global Edge විදේශ රැකියා ආයතනය තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා කතා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන අයට මේ මම ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා, ඒ දෙක දෙන්නම්. දැන් උනත් කෝල් කරලා බලන්න. 0712 470370 මේ නම්බරකට වට්ස්ඇප් මෙසේජ් එකක් දැම්මනම් හරියටම හරි. 0712 470370 මේ නම්බරකට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් කරන්න මෙන්න මේ නම්බරකට 0372 370 370 0372 370 370. පුළුවන් තරම් ට්‍රයි කරන්න අද හෙටම රෙජිස්ටර් වෙන්න. ඒ වගේමයි ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන අයට විශේෂ දෙයක් තියෙනවා මේ NK Global Edge විදේශ රැකියා ආයතනයෙන්. මේක හොඳ චාන්ස් එකක්. මොකද මේ ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන අයට නොමිලේම ඉංග්ලිෂ් සහ ඉන්ටර්විව් වර්ක්ෂොප් එකක් ඒගොල්ල ගානේ පවත්වනවා. ඉතින් හොඳ චාන්ස් එකක් ඉන්ටර්විව් එකට කලින් ඉංග්ලිෂ් කමියනිකේෂන් සහ ඉන්ටර්විව් එකට මුහුණ දෙන විදිහ ඔබට ඒ අත්දැකීම ගන්න,
අවබෝධයක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දැන් ඔබට තියෙන්නේ ෂණිකව ක්‍රියාත්මක වෙන එක. මං ආයෙ ෆෝන් නම්බර්ස් දෙක කියන්නම්. කෝල් කරනවා නම් 0732 370 370, එහෙම නැත්නම් වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0712 470 370. කොහොමහරි රට ගිහිල්ලා ලයිෆ් එක ගොඩ දාගත්තොත් පස්සේ දවසක මටත් මෙසේජ් එකක් දාන්න. මොකද අවංකවම සතුටු වෙනවා හැමුණොත් මමත්, හරිද? පෙසරෝවල රුමේෂ්, හලෝ සුද්දා, කොහොමද ඉතින් ඔයාගේ ඉතාලි ජීවිතේ? හොඳින් ගෙවෙනවද? විස්තර කියලා එවන්න ආදරෙන් එකතු කරගන්න මේ සින්දුවට ඇමිලි පෙටිය කුමුදුනි. කුමුදුනි කියලා තියෙනවා මම දෙන සින්දු ඔක්කොම ලස්සනයි කියලා. Thank you සුදු. ඔයාගේ යාළුවෝ පවුලේ අය ඔක්කොම එකතු කරගන්නවා.

0: ரசம் பதமிட்ட சீத. Hi guys, මේ කතාව කලින් අහලා නැට්ටම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
1: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
0: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එකද ගෙවන්න තියෙන ගාණ අඩුයි.
2: අඩුයි?
0: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
2: පේනවා පේනවා.
0: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, three wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
2: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
3: විශ්වාසනීය ලංකාවේ අංක 1.3 රෝද රථය බජාජ්.
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ.
5: After Inverse, construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් SLIT BSc Honors Quantity Survey in Degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. SLIT Evolve Beyond.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයි.
3: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 273 370.
5: අනේ මෙහෙම නුනුන
6: හරි කියන්නේ ඉතින්
7: සංගීත කනවා මොකද කෑවෙන්නද දවල් සංගීත
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
9: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය
11: පොංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පොංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පොංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
13: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
14: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
15: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියෝ මැවෙන
16: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: ශ්‍රී ලංකයේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
16: සියතා බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
11: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
17: ටයිටල් ස්පොන්සර්
18: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න පිට ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු පිට ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
19: එන්චාන්ටර් The fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
21: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
22: Dangalawa havasuthunai.

0: theater top story.
1: ආර්ථිකය ගැන තවත් සාකච්ඡාවක්. රාජ්‍ය මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ආසියා සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාව පවත්වා ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් අතරයි. ආසියානු සංවර්ධන බැංකුවේ 2026-2029 කාල සීමාවට අදාළව ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා වුණා. ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ කරුණු අතරට අයත්. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් රාජ්‍යයේ හිමිකාරීත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රාජ්‍ය ක්‍රියාවලින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලින් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වුණා. මේ අතර ජාත්‍යන්තර මූල අරමුදල හෙවත් IMF සහ මෙරට බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජෝ සඳහන් කළා. එම එකඟතාවයට එළඹ ඇත්තේ IMF වැඩසටහනේ 7 වන සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මුදලක් හිමිවනු ඇත.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්, පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ටප් ප්ලස් විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

රංග මගේ වාහනේ ගැරේජ් තාලද මොකද සීන් එක ලෙඩ දුන්නව රොටක්ස් එකේ මොනර කිරිල්ලි ඉස්සිනවේ අසුව නම් එක නේද දුනු කැඩිලලු ඊතල එවවුලක් නැද්ද දුනු විතරද කැඩිලා තියෙන්නේ වාහනේ අනගමන් ඔයා ඊතලෙන් විදිනවද කොමාරි කමන්නේ මොනර කිරිල්ලිව ඉක්මන්ට හදාගන්න සුදු කොච්චි වහගෙන පරිස්සමට යන්න පුළුවන් එතකොට නේද ගැරේජ්කෙත් සද්දට මාව දාලලු අර වා එන වැඩ කරන මල්ලිලා ඔක්කොම එකතු කරගමු.

0: අසපදමට සිත
1: ආසිනා මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
4: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය.
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
6: අපි ආයේ හමු නොවෙනවා.
5: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාතාරේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0117-534-406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: මෙන්න ප්‍රශ්නය. අරුණු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ 1 ත්‍රිපලා 2 ත්‍රීකටු.
8: ත්‍රිපලා
3: සියතසේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවලින් ෆාතිමා රයිසා.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
3: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- Stable Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
12: Theater Teli Depaya Aluth Kalawakata Teli Natya Pelak Balanna
13: Mawa Dakala Hanguna Ne
14: Hanguna Man Man Me Kaluwa Enaka Metentala Hiti
12: Kalu Sudu Saha Patali Charita Ekama Vediyaka Ekata Mona Gahena Doomvillen Pirinagarayak
15: Mata Ehema Onna Yaki Mata Ehema Onna Man Me Miniya Kasada Wenaganna Ne
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්
16: සියත
8: අනුවටයි දශම දෙකෙන්.

හවස තුනයි විනාඩි 24යි වෙලාව. ලලිත්, ඔයා ඇයි මෙච්චර මාත් එක්ක රණ්ඩු කරන්නේ? අදන්නද මම රණ්ඩු කරනවට ආස නැහැ කියලා. සිහිවටන එකතු කර ගෙනත් දුන මැනවි මට තබා ගනු පිණිස එකින් එක රැකගන්න. පිච්ච මල් පලස මත රතු රෝස උයන මැද කඳුළු බිඳුවක හැඩට පහන් වැට සේදරේ ඔබෙන් මාලද මතක සිනාසෙන සඳ එළිය රෝස පෙති මත වැතිර කියායා විද රහසේ ඔබ දුන්නු සුවඳ මට මේ ඔයාගේ මතකයෙන් ගිලිහෙන ආදරණීය හිත ඔයාවම පැතූ ලලිත්. ලලිත්, මොකද අනේ මේ සෑඩ් මූඩ්? අඬන්න නැතුව හිනා වෙලා ඉන්නකෝ දෙයියෝ. වැළපෙන්න දුක් වෙන්න කාරණා ඕන තරම් මේ ජීවිතේ අපිට හම්බ වෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් අහලා එහෙම වැළපෙන්න දුක් වෙන්න තියාගන්න එපා රත්තරන්. හිනා වෙලා ඉන්නකෝ. බලන්නකෝ කොච්චර ජොලියෙන් ඉන්න කෙල්ලෙක්ද කියලා. මොකද අපිටත් ප්‍රශ්න නැතුවේ. ප්‍රශ්න ගණන් ගන්න. ප්‍රශ්න නැතුව නෙවෙයි. ඉන්න අපට හිනා වෙලා ඉන්න ඕනේ. කො දත් ටික විරිත්තල මට ෆොටෝ එකක් එවන්න. ඊ ගාලා කැතුණාට කවන්නේ. එවන්නකො හොඳ ළමයා වගේ මටත් බලලා පොඩ්ඩක් හිනා වෙන්න.

කලින් ඔන්න ඔයා එල්ලපු සින්දු වලින් දෙකක් විතර මන් දුන්නා නේ දැන්. සමී කියලා තියෙනවා සුද්දංගෙන් බේරිලා අපි නිදහස් වුණාට ඔයාගෙන් නම් බේරිලා නිදහස් වෙන්න හම්බෙන්නේ නැකන් නෑ කවදාවත් කියලා. ඉතින් ඇයි බේරෙන්න හදන්නේ? බේරෙන්න එපා, උත්සාහ කරන්නත් එපා. මේ උගුලට අහු වෙලා ඉන්න ඕනේ.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු විතින්.
1: After levels psychology biomedical science and nursing study කරන්න LTA සමග එකතු වෙන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: ඉතින් තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
5: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
6: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
7: පොළොවේ රන්දස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: සුබ දවසක්
12: අලුත් වෙලා
13: පහසු වෙලා තැගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන

0: පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
2: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්තපට real mobility experience එකකට නැල්වත්තපට
3: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rotor රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
7: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
8: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
10: Let's Vietjet.
11: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
13: Avan Second Phone Deyak, Adage Vanna Ganna.
14: Avan Stick and Tick Up Pay.
15: Freelance Obavinwin Manirmane Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
17: Stars Milan Pasta.
18: යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
17: Stars Milan Pasta.
19: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් විස පහස්කා හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
22: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. AP ගුණරත්න.
23: AP ගුණරත්න.
24: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151. අපිට WhatsApp කරන්න.
25: යත පොකට් මනි.
24: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
25: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩක් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස් තයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

ඔය ට්‍රේල එකේ අන්තිමටම සුදු කොච්චි මරු කියලා කියන්නේ ඩුබායි වල මංජුල. හලෝ මංජුල, ඔයාගේ දැස්කි මට මෙසේජ් එකක් දැම්මෙත් නෑ. මට මේ ඩුබායි වල ජොබ් වේකන්සීස් කතන්දරෙත් එක්ක ඔයාව හරියට මතක් වුණා. ඩුබායි වල යාළුවෝ ගොඩක් ඉන්නවා මේ වෙලාවේ. සිය තහන මගෙන් සින්දු ඉල්ලන, මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න. ඉතින් ලංකාවේ ඉන්න ඔබට ආසාවක් තියෙනවා නම් ඩුබායි ගිහිල්ලා ජොබ් එකක් කරලා හරිම නිදහසේ සැහැල්ලුවෙන් සල්ලි ගොඩාක් හම්බ කරලා ලයිෆ් එක ගොඩදාගන්න ඔන්න ඒකට චාන්ස් එක ලැබිලා තියෙන. මගේ ප්‍රෝග්‍රෑම් එකෙම මට මේ ගැන කියන්න හම්බ වෙච්ච එක ඇත්තටම මම ලොකු දෙයක් විදිහට දකිනවා. මොකද මේ තව කෙනෙක්ට ලයිෆ් එක ගොඩදාගන්න ඒකට අවශ්‍ය කරන පාර කපලා දෙන්න පුළුවන් නම් හම්බෝ. ඒක මම නිකන් මට ලැබෙන භාග්‍යයක් විදිහට මම දකින්නේ. ඉතින් NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් ඔබට චාන්ස් එක ලැබිලා තියෙනවා මේ දවස්වල ඩුබායි වල ක්ලීනින් ෆීල්ඩ් එකේ රැකියාවක් ලබා ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම 100 දෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඉතින් අයදුම් කරන්න ඒ 100 දෙනා අතරට කොහොම හරි එකතු වෙන්න ට්‍රයි කරන්න. එහෙම වුණොත් ඔබට ඩුබායි ගිහිල්ලා අර සින්දුවේ තියෙනවා වගේ මම එන්නේ ඩුබායි රටේ ඉඳලා අම්බානික සල්ලි හොයලා. එහෙම නෙමෙයි තියෙන්නේ, හම්බ කරපු සල්ලි මා ළඟයි. මරු නේද? හීනයක් තියෙනවනේ වගේ. හරි, මේක දැන් තවදුරටත් හීනයක් නෙවෙයි, හීනේ හැබෑ කරගන්න තමයි චාන්ස් එක දීලා තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනේ. ඉතින් ඒ නිසා ඔබ අදම මේ මොහොතේම මම මේ දෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් කරන්න. 0372 370 370 ඒ නම්බරෙකට කෝල් කරන්න. ආයි කියන නම්බරෙක 0372 370 370. ඊට පස්සේ තව නම්බරයක් දෙන්නම්. මේ නම්බරෙකට කෝල් කරන්න නෙවෙයි, WhatsApp කරන්න. ඔබට විස්තර දැනගන්න ඕන නම් WhatsApp message එකක් දාන්න. හායි, මට මේ විස්තර දැනගන්න පුළුවන්ද කියලා අහලා 0712 470 370 ඒ නම්බරෙකට WhatsApp message එකක් තමයි දාන්න ඕනේ. 0712 470 370. පුළුවන් තරම් ඉක්මනට register වෙන්න, වැඩේ ගොඩ දාගන්න try කරන්න. ඔබ කුරුණෑගල නම් ඉන්නේ, ඔබට පුළුවන් කෙලින්ම NK Global Edge විදේශ රැකියා ආයතනයටම ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න, ඒගොල්ලොත් එක්ක කතා බහ කරගන්න. හරියටම තියෙන තැන කියන්න, ඔෆිස් එක තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක් එක ළඟ, අංක 79-22. සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනේ. එතනට ගිහිල්ලත් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔබ නැතත් ඔබ දන්න කියන කවුරු හරි මේ දවස්වල try කරනවා නම් රට යන්න, ඔන්න කියන්න ඩුබායි වල ක්ලීනින් ෆීල්ඩ් එකේ ජොබ් වේකන්සීස් තියෙනවා කියලා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබට වුණත් ඔබ දන්න කියන කෙනෙක්ට වුණත් ඇප්ලයි කරන්න චාන්ස් එක තියෙනවා. අනිත් එක වැදගත්ම දේ, ජොබ් එක විතරක් නෙවෙයි හම්බ වෙන්නේ, ඉන්න තැන හම්බ වෙනවා, කෑම බීම හම්බ වෙනවා, ට්‍රාන්ස්පෝර්ට් පවා හම්බ වෙනවා. ඊට අමතරව එයා ටිකට්සුත් හම්බ වෙනවා. ආය මොනාද, ඔක්කොම ටික සපයලා තියෙන්නේ, ඔබට තියෙන්නේ ආයුධම් කරන්න විතරයි. ඒ නිසා මේ ඉක්මන් කරන්න, 100 දෙනෙක්ට විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. අනිත් එක ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන අයට තව විශේෂ දෙයක් NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් සලසලා දෙනවා. ඒ තමයි ඉංග්ලිෂ් සහ ඉන්ටර්විව් වර්ක්ෂොප් එකක් ඒගොල්ලෝ පවත්වනවා. රට යන කලින් මේක හොඳ චාන්ස් එකක්. ඉන්ටර්විව් එකට කොහොමද ෆේස් කරන්නේ, ඒ ඉංග්‍රීසි දැනුම කොයිතරම් දුරට තියෙන්න ඕනද, ඒ අවශ්‍ය කරන්නේ දැනුම, සහ ඉන්ටර්විව් එකට ෆේස් කරද්දි ඔබ කොහොමද ප්‍රිපෙයා වෙන්න ඕනේ, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා දෙන්නත් NK Global Edge විදේශ රැකියා ආයතනයේ සූදානම්. අයමත් ෆෝන් නම්බර්ස් දෙක කියන්නම්. 0372 370 370 නම්බරකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න මෙන්න මේ නම්බරකට 0712 470 370. හරිනේ, කොමාරි තින්ග ලයිෆ් එක චේන්ජ් කරගන්න හැමදාම එකම තැන ඉඳලා බෑ නේද? උදේ ඉඳන් රෑ වෙනකන් නැහැනවා විතරයි, දියුණුවක් නෑ කියලා හිතනවනම්, රටකට යන්න හිතනවනම්
ඔබට ඉතිං ඔන්න හොඳම ක්‍රමේ මම විස්තර ඇතුවම කිව්වා. මහනුවර ජයනාත්, ඇයිවා හිනා වෙන්නේ? ඔය ආසන දුරට යන්න, මට නිකන් ඉතන මූණ හැටියට ආසයි වගේ කියලා. එහෙනම් පොඩ්ඩක් ඔය නම්බර්සට කෝල් කරලා මෙසේජ් කරලා බලන්න. යමං රට යමං කියලා කනිෂ්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. යමං යමං යමං කිව්වම පොඩ්ඩ නියන්න අපුරුයි වගේ නේ, කැතයි වගේ. යමු යමු යමු පැටියෝ, ඔයත් යන් මාත් යන්, හාද?

0: අසපදමට සියත සියත පත්තරේ විදහසා
1: සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවා පොලිසිය කියලා තියෙනවා. 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්නයි කියලා. හැබැයි දා දවසේ ඒ ප්‍රකාශය ලබා දෙන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. ඉතිගේ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙනවා.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.

0: ඉතාම පට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත පට
1: සතුට රස ගුණම සුවෙන කෑමවල රස සුරකෙන
2: කුකුෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානට
4: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ
5: අම්ම සල්ලි දාන්නද
4: සල්ලි දාන්න
5: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න Lanka rating BBB minus stable outlook balapatra api mulya samagamuki Sri Lanka tanpatu rakshana yojana kramay samaj
7: parampara gana kape rate hondama aluminium dunna vishwasaye parisam karapu quality maintain karapu guarantee at ekkama warranty yak denne Alumex
8: aluminium ona taram Alumex nam istara
9: Dubai cleaning sa housekeeping rakya kanta pirimida pirisatama
10: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
9: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0.37273370
11: Agil's Food City Satyanti Adu Mamila Peraliya Beetroot kilogram ekak Verandapala Mila rupiyal 600යි Ape Mila rupiyal 380යි Diul kilogram ekak Verandapala Mila rupiyal 400යි Ape Mila rupiyal 160යි Mema Mila ganan pera danudimakin torawa wenas wi hakiya Mema dimana walanguwanne 2026 October 3 sita 5 dakwa Tuga awasan wenu turu pamanai Kondisi sahithai
9: After levels locate top 2% researchers like igana ganna Slit BSc honors biotechnology degree ekata enroll wenna Pivisenna www.slit.lk Slit Evolve beyond.
12: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

සමන්ත ඔයා ඉන්නවද? ඔන්න ඔයාගේ ඉල්ලීමට මම ගිය සතියෙත් මේ සින්දුව ප්ලේ කළා. අදත් ආයේ ප්ලේ කළා. අහගෙන නෙවෙයි හිටියේ කියලා නම් එවන්න පාද දෙන්න.

0: यह था टॉप स्टोरी।
1: හිටපු බලශක්ති අමතිටෙරෙහි නඩුවේ සාක්ෂි විමසීම අතහත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩිටෙරෙහිව අනස් කොමිසම ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 3 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ නියෝග කර තිබෙනවා. එකොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින් නඩුවට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 3 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකුඩිට චෝදනා එල්ලවනා. දැන් විදෙස් පුවතක්. අධික උණුසුම හේතුවෙන් ගර්භණී කාන්තාවන් සහ අලුතුපන් බිරිඳුන් අවධානමට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි දේශගුණික ප්‍රධානි සයිමන් ස්ටීල් සඳහන් කළේ පසුගිය වසර පහ තුළ දැඩි තාපය හේතුවෙන් මතු සංකූලතා ඉහළ කුස්සති බවයි. දැඩි උණුසුම හේතුවෙන් නොමේරූ දරු උපත්, මලදරු උපත් සහ අඩුබරු උපත් ඇතිවිය හැකි බව සයිමන් ස්ටීල් පැවසුවා. ඔහු සඳහන් කළේ මවරුන්ට ඇතිවන සංකූලතාද ඉහළ යා හැකි බවයි. යුරෝපා කලාපය ඇතුළු රටවල් 33ක ඉහළම උණුසුම පසුගිය ජූලි මාසයේදී වාර්තා වී තිබුණා.
0: අනුග්‍රහය අප්පා
2: වැදුණ නේද? මොකද්ද මල්ලී පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා. බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

අනුරුද්ධ ජයසිංහ, කොහොමද ජීවිතේ? ඔයා මගෙන් අහනෝ, මං ඔයාගෙන් අහනෝ. නේදානේ, හරි මං කියන්නම්කො මං හොඳින්. ඔයාට කොහොමද? ඔයා කියලවන්න. ඉජි අනුර ඉන්නෝ පසලාව BF ජනපදේ. ලලිත් ඉන්නෝ මේ ලලිත් නම්බර් 2. එයා ඉන්නේ දුම්බර. දුව ඉන්නෝ ආයේෂා. ඔක්කොම එකතු කරගන්නවා.

ඉල්ලපු එක්කෙනා දැන් කටාරම් බලාගෙන ඉන්නෝ මන් දන්න. ඒයි කටට මැස්ස ඇයි කට වහගන්න සුදු නෝනා. මේ ඇත්තම කිව්වොත් එහෙම ඔයා වෙනුවෙන් මේ තමයි අර සින්දුව කලින් සින්දුව ප්ලේ කළේ. මොකද්ද මේ සඳ ඕනායක රොමේනියාව අනු ඔව් ඔව් ඔයාට තමයි කියන්නේ. දෙකයි ගාන්ට ඉල්ලුවේ සින්දුව මම දැක්කේ නෑ වගේ හිටියා. මොකද මේ අනු හැමදාම ඉල්ලන්නේ සින්දු දෙකක් තමයි, එක්කො සඳ මිත්‍රි නැත්තම් සඳ ඕන. මම ඊට කලින් දවසකුත් කියලා තියෙනවා කවදාහරි ඔය සින්දු දෙක එකක් මට එපා වුණොත් එපා වෙන්නේ අනු නිසා තමයි කියලා. කසුන් අයගේ සින්දු වලට මාත් ඉතාම ප්‍රියයි. හැබැයි එහෙමයි කියලා නේද, සතියට දෙපාරක් විතර අහන්න එම ඕනේ නෑනේ. හරි හරි, ඉතින් ඔයා සයිනම් ප්ලේ කරන්න. දැන් හරිද, සතුටුද?

0: பாசப்பாதமட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අපහන්සු තින්
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
3: දැන් නෙවෙන් බාන මිලටද මේ දෙන්නේ
4: මේ තෙල් මිල වැඩි වෙන්නේ වත්මන් ආණ්ඩුවේ නාස්තියක් නිසා නෙමෙයි
5: රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සාන දෙන්න
6: බලයට එනකොට කිව්වා නෙවෙන් බාන මිලට තෙල් දෙනවා කියලා
7: ආණ්ඩුවේ අතමොන්ට සුබ වුණාට රටට සුබ කාලයක් නෙවෙයි
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
8: කුරහන් බපුරා නම් කුරහන් තමයි එන්නේ
9: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
10: කතා කරන්නේ ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න
11: රණු කරාපු උකසටදී රැට කාල දාපිය
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
12: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 3 රෝද රටය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් අමතර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතේ
13: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
14: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: සිනා මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
17: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 5 56 සහ 25000 මුදල්

0: ස්ටිකෙන් ටික පේ.
1: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
2: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Forks David Peris Water Company Private Limited Amatanna 0114700
3: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
4: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකි.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: හතර දෙනාගෙන පොඩි කොස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ සර්.
9: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
9: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

ඇති නේද? ගොඩාක් රිලේෂන්ෂිප්ස් වල අවසානයේ ඉතුරු වේදනාවක් තමයි. මොනා කරන්නද ඉතින් නේද? ඔක තමයි කියන්නේ ඕනට වැඩිය ඇලෙන්න බැඳෙන්න එපා කියලා. කිරිබත් ගොඩ මුංගට කොල්ලා. දිලුක්ට කිස් එකක් ඕනලු. කොල්ල ටිකක් අසනීපෙන් ඉන්නේ. දැන් හරි ඉතින්. සියලු අසනීප සුව වේ. මගේ කිස් එක ඒ තරම් බ්ලෙසින් එකක් ඔයාට. ඔන්න බලන්නකො නැද්ද කියලා. මුදිත පෙරේරා කාලෙකින් ඔයාමට මෙසේජ් එකක් දාලා ඔයාවත් එකතු කරගන්නවා.

චනයි ප්‍රියයිටත් වෙන වැඩක් නැත්තු මන්ද. හැමදාම් මා වහනෝ. වාහනේ යමින් ගෙවින් ගමන් කොච්චරවත් ඉතින් සියත තමයි. නේද සුදු? චනා ඒ කියන්නේ අපේ උස රංගය. කොල්ලා ඉන්නවා වාහනේ. ඊට පස්සේ ඒ කොල්ලාගේ ලොකු කොල්ලා ඉන්නවා. ලොකු පුතණ්ඩිය නේද? හා එයාගේ නම විහස්. හලෝ විහස්, ඔයාවයි ඔයාගේ තාත්ති. ඊට පස්සේ අංකල් කෙනෙකුත් ඉන්නවනේ සංජය කියලා. ආදරෙන් එකතු කරගන්න ඔය තුන්දෙනාම මේ සින්දුවට. කවුද වගේ මේ සින්දුව ඉල්ලුවේ? මට හොයාගන්න බෑනේ කවුද ඉල්ලුවේ කියලා. හැබැයි ඉල්ලුවත් නැතත් අද මම මේ සින්දුව ප්ලේ කරන්නම කියලා හිතාගෙන හිටියේ. මොකද රියැලිටි ෂෝස් වල ගොඩාක් වෙලාවට ෆයිනල් එකට කවුරුම හරි තරඟකරුවෙක් මේ සින්දුව ගායනා කරනවා. ඒකත් එක්ක මේ සින්දුව ආයේ උඩට එනවා. මම්මාර මාස සින්දුවක්. සින්දුව කියන්නේ ඉස්සුරු විතානගේ. මේ කොල්ලගේ වොයිස් එකෙන් මම නම් කියන්නේ තව වැඩ ගන්න ඕනේ.

0: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන එල්බී ආයුබෝ නවතම ලොතරැයිය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. තිනුම් බෝවී ආයුබෝ වේවා.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුමමිලට රුපියල් 59,990 සිට ෂෝමේ දැන් අබන් සිතින්.
2: හම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනය ඇවිත්.
3: ඒමකෝනේ?
2: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙදිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දී.
7: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.

0: ආවන් ස්ටිකෙන් ටික පෙයි.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සනසීමයි.
2: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: ශ්‍රී ලංකාව ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Digplus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
3: අදම Combank.lk වෙත පිවිසෙන්න.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
5: Listen up Colombo, Vietnam is calling.
6: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: සාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
9: බිත්ති?
8: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
10: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහවිලා නෙමෙයි.
11: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Damp Protect වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?

0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
1: නැහැ. Bajaj Vigo Luxury Super Vasiya. Bajaj Vigo Electric 3 rotor එකක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කප්පලයක් නොමිලේ. David Peris E-Mobility.
2: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. Youth එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: අපි අහන්නේ බැද්දේගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. AP ගුණරත්න
4: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යප පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

නම් මොකද? ඊළඟ නම මට කියන්න බෑ. ඔයා ඒවල තියෙන විදිහත් එක්ක මට හිතා ගන්න බෑ. එනම එක කියන්නේ මාකොල ගල් පොත්තෙන්. හරි, ඔක්කොම එකතු කර ගන්නවා. ලක්ෂිත දුකෙ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට හයි සුදු කොච්චි, අදමයි මෙසේජ් එකක් දැම්මේ FM එකකට කියලා. හැමදාම අපි අහනවා කියලා. ෆේට් අපිරල් ගාමන්ට් එකේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි, බලන්න දාපු පළවෙනිම මෙසේජ් එක ඒ රේඩියෝ චැනල් එකෙන් කියවෙනවා කියන්නේ නේද? සිංදුවක් හම්බ වෙනවා කියන්නේ. අදේ නම් දිගටම මට මෙසේජස් දාන්න. හරිද? සිතුව තමයි මං ඉදන් මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔගොල්ලෝ ඔක්කොටමත් එක්කයි මේ සිංදුව.

0: சாசப்பதமட சீதா சீதா பாத்தரே விதாசா ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවි ඉද්දි ඥානසාර හිමි රිමාන්ඩ් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචන අධිකරණයේ ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. කොහොමහර 2019 මැයි මාසයේදී විශේෂ ජනාධිපති සමාවක් ලබා දීලා නිදහස් කළා. එම සමාව අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත් සම විභාග කරපු ශ්‍රේෂ්ඨ අධිකරණය අදාළ සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බව තීන්දුව කරලා තියෙනවා. ආරණ්‍ය සේනාසනයක හිටිය කියන්නේ හැංගිලා නෙවෙයි භාවනා කරන්න වෙන්න ඇති. ඉතින් මේ ගිහිල්ලා ඉන්න ඇත්ත නේද?
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි සමඟ තවත් ටෑගි කන්දරාවක්. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
4: කවුරුද ගන්න? කවුරුද ගන්න? විශ්වාසනීය. ලංකාවේ අංක කේත්‍රි රෝද රටය. බජා.
5: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school. apply කරන්න පිවිසෙන www.slit.lk. slit evolve

0: එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත පට.
1: රත්තරනින් බැබලෙන්න්න කොලියනතු චේන් ගන්න සොට්න මහල් බම්ඹල පිටි සහ කරුණෑගල ශාකවන් වෙතින් ඔක්තෝබර් මස 9, 10 සහ 11 යන දිනයන් හෙදී නැවතත් රන් මිලට පමණක් චේන් මස 24 දක්වා ගෙවීමේ පහසු සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
3: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
2: koronagala nk global edge videsh rakya ayatanaya 0372370370
4: dulux aquatic dam protect waturata lang wennwat ba algae fungus dirt walata kisima chance ekak ne
5: hi guys meya kathawa kalin ahala naththam bakkawata wadak ne මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
6: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
5: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
6: අඩුයි?
5: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
7: පේනවා පේනවා.
5: ඊළඟට තියෙන රස්සවත්ම කැල්ල MyWays app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
7: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
8: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 0114400
9: Munchikara Nivasa Vahana Udyanaya Thoraganna Vahana 400ක් ekama dana Vahana pariksha karagenime pahasukamata sahithai Munchikara Nivasa api obata honda vahana pamanakma thora pera dennemu Malabe Munchikara Nivasa
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
11: අනේ ආයේ හවස දෙක වෙනවා නම් කියලා කැන්ඩි වල නිසලි මෙසේජ් එකක් දාලා තියෙනවා. අනේ චූටි මැණිකේ පැදුකින්නේ ඔය ආසම නැති පැය 4 පැයනේ. ඒ කියන්නේ 5ට කිට්ටු වෙනකොට ආසම නැහැ මම යන නිසා. හරි හරි ඉතින් අපි හෙට හම්බ වෙනවනේ. නුගේගොඩ නිලුවවත් මේත් එක්කම එකතු කරගන්නවා. නැත්තම් ඉන්න වෙන්නේ නැහැ. රණ්ඩු කරනවා.

මාත් යනවා දැන් නිදහසේ ඉගිලිලා. අදට වැඩ ඉවරයි. හෙට එන්න හවස දෙකට. පරිස්සමට ඉන්න ඕනේ. ආදරේ. මමගේ සුදු කොච්චියා. එනම් බයි. ගුඩ් ඩොග් ආදරේ.

0: क्या था टॉप स्टोरी।
1: ඥානසාර හිමිට ජම්පරය ලබා දෙයි. සිරදරුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඥානසාර හිමියන්ට සිරකරුවන් විසින් පැළඳිය යුතු ජම්පරය ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න කියා සිටියේ. උන්වහන්සේ රඳවා ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකයි. අවශ්‍ය ආරක්ෂාවද ඥානසාර හිමියන්ට සපයා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඥානසාර හිමියන්ට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරනු ඇති. බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම කළ බරපතල වැඩ සහිත වසර 6ක සිරදනුවමින් ගෙවීමට ඉතිරි වැති කාලය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ මායදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින්. නඩුකරය අද කැදවූ අවස්ථාවේදී අතරංගොටගත් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කළා. ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: මොකදනේ මං ඊයත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත
7: දිවයින පුරා

0: ัง
1: ฮาวดีมักกะลา
2: ฮาวดีฮาวดีแซนดี้เกดรีนันดาวี
1: อ๋อมาเวนะกูเฮนังเอ็นเดปาริงังเอ็น
2: ปาริงังเอ็นแบดนี่เกดรีนันกัสซูดีดังเอ็นเดแบดนี่แบดกะลิซาชัตเตอร์ลีඊට කලින් නම් ගහක් කොට ඉඳලා එන්නත් තිබුණා නේද?
1: ඉතින් අපි හැමෝම මෙහෙමනේ වාන්නර වෙලා ඉඳලානේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
2: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති තියෙනවා ඒක වගේ. මන්න අපේ නම් අපේ ඒ කියන්නේ අපි නෙවෙයි පරිණාමනේ අපේ මේ කිරි කෑමුත්තරත් කලින් තමයි ඕක වෙලා තියෙන්නේ මේ ඔයා මේ ළඟදි වෙන්න ඇති නේද? ඇවිදින විදිහත් පොඩ්ඩක් වෙනස්.
1: අපිට මං අවුරුදු සෑහෙන කාලයකට කලින්
2: පරිණාමය වුණේ නේ
1: 40000 50000කට කලින්
2: අගේ ඇති කෙල්ලෙක්. ඉතින් බලන්න නේද මිනිස්සු මේ ගහ උඩ ඉඳලා ගහ උඩින් බහැලා ඇවිල්ලා ඔයා දන්නවද ඊට පස්සේ මිනිස්සු මුණ දී ඉප්පු ලොකම ප්‍රශ්නේ මොකද්ද කියලා?
1: මොකද්ද?
2: මේ ගහෙන් බැස්සට පස්සේ කොහෙද ඉන්නේ? ඒ කියන්නේ ඒ වෙනකන් අපි ගහෙන් බහින්න කලින් ඉඳන් අපි ගහේ හිටියේ. ගහ උඩ ආරක්ෂාවයි අපිට ෂුවර් එක. අපි ගහ උඩ එහා මෙහා වෙන්න දන්නවා. එතකොට බිම යන සර්පයෝ කොටි වලස් වගේ සත්තු ගහ උඩට එන්නේ නැහැ. ආදි වශයෙන් අපිට තිබුණා ඒ ගහ අපේ පැවැත්මට සම්බන්ධයි. ඊට පස්සේ ගහෙන් බහගත්තනේ. දැන් එන ප්‍රශ්නේ ඉන්නේ කොහෙද කියලා.
1: ඇත්තටම
2: කොහෙද ඉන්නේ කියන ලොකු ප්‍රශ්නයක්. මුලි මුලින් අපි ගහෙන් බහැල එහෙම ඇවිද්දට ආයි ගහ උඩ නැගලම නිදා ගන්න ඇති. ඊට පස්සේ ටික ටික ඔන්න අපි හොයා ගන්නවා මොකක් හරි අනික් සතා සර්පයාගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් මොකක් හරි ගල් ගුහාවක් හරි මොකක් හරි හොයාගෙන ඒකේ පදිංචි වෙන්න ඇති. එහෙම එහෙම ඇවිල්ලා අපි දැන් හැරිලා බැලුවාම සැන්ඩි මිනිස්සු ජනාවාස නොකරපු තැනක් නැති තරන්නේ.
1: ඔව් නේද?
2: මිනිස්සු හැම තැනම කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් විදියක් හදාගෙන තියෙනවා.
1: කාන්තාරයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් විදියට හදා ගන්නවා.
2: කාන්තාරවලත් වතුර පොදක් නැතුව වැලි කුණාටු මැද්දෙනුත් මිනිස්සු ජීවිතේ අරගෙන යනවා. ඒ තැන්වලත් මිනිස්සු ජනාවාස හදාගෙන තියෙනවා. ගංගා පිටියාවත් වල අවුරුද්දකට සැරයක් ගඟ පිටාර ගලද්දී ඒ පිටාර ගලට වතුරෙන් පස සරවුනහම ඒවැ වගා කරගෙන ගඟත් එක්ක පිටාර වතුරත් එක්ක ඔට්ටු වෙවි මිනිස්සු ඒ තැන්වලත් ජනාවාස හදාගෙන තියෙනවා. කඳු ශිකර ගිරි දුර්ගවල සමහර ජනාවාස තියෙනවා. කන්ද කපලා කන්ද ඇතුලේ මිනිස්සු ජීවත් වෙන තරමට කන්ද ඇතුලේ කුටි හදලා සංකීර්ණ නගර කන්ද ඇතුළට කිදා බස්සලා මිනිස්සු ජීවත් වෙන්න ජනාවාස හදාගෙන තියෙනවා. උස් කඳු මුදුන්වල කඳු මුදුන් අද්දර ගල් ගුහාවල වෙන්න පුළුවන්. ඊට පස්සේ තව විවිධ විදිහට ඒ තැන්වල විවිධ ගොඩනැංවීම් කරගෙන මිනිස්සු ජනාවාස හදාගෙන තියෙනවා.
1: දැනුත් එහෙමනේ සමහර මිනිස්සුන්ට කඳු පෙන්වන්න බෑ.
2: අපි ඊට පස්සේ මූද අද්දර ජීවත් වෙන්න පුළුවන් විදි හදාගෙන තියෙනවා. හුදෙකලා දූපත්වල මිනිස්සු ජනාවාස පිහිටුවාගෙන තියෙනවා. අපි නොගිය තැනක් නෑ. අපි දැනට ඔෆිෂියලි කියනවා ඇන්ටාක්ටිකාව. අපි කාටවත් අයිති නෑ ඒකේ. අපි කවුරු ජනාවාසයක් තාම හදලා නෑ.
1: ජීවිතේ
2: අපහසුයි. හැබැයි එක්ස්පෙඩිෂන් ටීම්ස් කියන්නේ විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම්, සමීක්ෂණ කණ්ඩායම් ඒ පදිංචි වෙලා ඉඳගෙන වැඩ කරනවා. ඒ කියන්නේ අපි ස්ථිර පදිංචියට ඒක යොදාගෙන නැති වුණාට කොහොම හරි ඒ අතිශය දුෂ්කර දේශකුටික තත්ත්වයකත් හැප්පෙන්න අපි ට්‍රයි එකක් දෙනවා. ඒ ගමන් සමහරු දැන් අඟහරු ලෝකෙත් ජනාවාස හදන්න කතාවට.
1: ඒකනේ.
2: සමහරු හඳේ ජනාවාස හදන්න කතාවට. පිස්සු වගේ කොහෙද අපි හැමතැනම දුව දුව මොකද්ද මේ කරන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක එක පැත්තකින් අපේ ඇඩැප්ටබිලිටි එක. අපිට තියෙනවා පවතින පරිසර තත්ත්වයට අනුගත වීමේ පුදුම හැකියාවක්. ඒ හැකියාව තමයි අපි ඉතාම දුෂ්කර දේශගුණික කලාපවල, ඉතාම දුෂ්කර භූගෝලීය කලාපවල ජනාවාස හදන්න අපි පොළඹවල තියෙනවා. මාර සත්තු ජාතියක් මිනිස්සු කියලා කියන්නේ.
1: ඒකනේ.
2: අද අපි මේක සමරනවා.
1: අද මොකද්ද දවස?
2: අද ලෝක ජනාවාස දිනය.
1: අනේ, හැපි ජනාවාස
2: දිනය. අනේ කියන්නේ එහෙම නෑ. එච්චරම හුරතල් දෙයක් නෙමෙයි ජනාවාස දිනය කියලා
1: කියන්නේ. හැපි ජනාවාස දිනය.
2: අපිට. කවුද බලන්න අපිත් එක්ක ඉන්නේ?
1: අපිත් එක්ක ඉන්නවා මාලබේ පුංචි කාර්නිවස, LB ෆයිනෑන්ස් ගැන අපි කතා කරන්න ඕනේ. ඊළඟට DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන කතා කරන්න ඕනේ. ඊළඟට DSL ගැන කතා කරන්න ඕනේ, Douglas & Sons. ඊට පස්සේ මොකද්ද මගලෝ?
2: ICBT ගැනත් අපි අද කතා කරන්න ඕන. එහෙනම් ඉන්න හවස හයා මාර වෙනකන්
1: හොඳ
2: හොඳ ලාඩම් හැන්දෑ ජාමේ.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
0: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද්‍රතය මචා
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
0: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
5: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77
6: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ෆිනිෂින් වාහලක් ලෙස කලරප් ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වාහලෙට වශී වෙන්න. ෆිනිෂින් වාහලක් නම් කලරප් තමයි.

0: 라당.
1: ඉතින් මකල
2: කොහමද මේ දස්ස සුනන්දපුර හදර තියෙනවා?
1: ඔව් එහෙදී ජනවාස වෙලානේ තියෙන.
2: ජනවාස වෙලාට තියෙන්නේ.
1: එයා අවුලක් නැහැ.
2: දැන් ඔයා බල ඔයා ගිහිල්ලා තියෙනවද නිකමට හරි ඔය පැරණි ජනාවාස තිබුණු තැන් බලන්න. ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ තැන්වල තියෙනවා. තව නිකන් ඇමරිකානු මහද්වීපයට ගියොත් එහෙම මායන් ශිෂ්ටාචාරය රෝම හොයාගන්න පුළුවන් වෙනවා.
1: ඉන්දියාවට
2: ගියොත් එහෙම මොහෙන්දාරෝ හරප්පා ශිෂ්ටාචාරය හොයාගන්න පුළුවන් වෙනවා. පරණ ශිෂ්ටාචාර තියෙන තැන්වල නටබුන් දැකලා තියෙනවද ගිහිල්ලා?
1: නෑ නෑ එහෙම එච්චර දැන් හරප්පා
2: අනුරාධපුරයටවත් ගිහිල්ලා නෑ.
1: අනුරාධපුරේ ගිහින්
2: දෙනවා සුනන්දපුර ඉඳන් හෙට්ටිකොලට එනවා, පොලේ එනවා, බුලත් පිටක් ගන්නවා, කම්කුම් මිටියක් ගන්නවා, ආයි සුනන්දපුරේ ඔච්චර තමයි ගමන.
1: මං කියන්න යන දේ මට කියන්න දෙන්න. අනුරාධපුරේ ගිහින් තියෙනවා, සීගිරි ගිහින් තියෙනවා, ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං කිව්වේ හරප්පා මොහෙන්දජාරෝ
2: එහෙ ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැවා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
1: අනාඩයිඩි
2: සීගිරියටවත් යන්න බැරි වුණා. දැන්වත් ගියා දැන්නේ. දැන් වෙන ලොකු වැඩකුත් නැති. ඒ කාලේ වගේ බිසි නැතු ඇතුලේ දැන්වත් පොඩ්ඩක් සීගිරියට යන්න මහත්තයා.
1: අවසාන කාලේ
2: මේ නටබුන් නගර ගැන මතක් කළේ ඒකේ තියෙනවා අපිට ගන්න පාඩම.
1: මොකද්ද පාඩම?
2: දැන් අපි ඔය නටබුන් නගර හැම එකක්ම මතු කරගන්නේ කැලෑ වැදිලා තිබිලා නේද?
1: ඔව් ඔව් අස්සේ තිබිලා එහෙමනේ. සීගිරියත් එහෙමනේ.
2: එහෙමනේ මතු කරගන්න අනුරාධපුරෙත් පූජා නගරය මතු කරගන්නෙත් අපි සෑහෙන කැණීම් කරලා කැලෑ සුද්ධ කරලා හරි මේ තමයි නගරය මතු වෙන්නේ.
1: ඔව්.
2: ඒ පැරණි තිබුණු නගරය.
1: ඔව්.
2: ඒ කියන්නේ සැද්දි මිනිස්සු හැටියට අපි මොන තූත්තු කුඩියේ ගිහිල්ලා ජනාවාස හදාගත්තා. ඒ ජනාවාස කොච්චර ඉහළ මට්ටමකින් පවත්වගෙන ගියත් අපි ඒක දාලා ගිය ගමන් සෝබාදහම එක අයල්ල ගන්න. අපි ගිහිල්ලා සෝබාදහම එක්ක හැප්පි හැප්පි එයාට ගේම ඉල්ල ඉල්ල
1: අපි කොළන්
2: කපලා ගඟ එහා මෙහා යන විදිය වෙනස් කරලා ගඟ උඩින් පාලන් දාලා ඉඩම් සංවර්ධනය කරලා වවලා ගෙවල් හදලා මොන නැටුම නැටුවත් අපි අයින් වෙලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ආපහු මුළු යායම කැලේට යට වෙනවා. ආපහු මුළු යායම කැලෑ සත්තු රජ කරන්න පටන් ගන්නවා. මහා නගර කැලේට වැහිලා තිබිලා අපිට පස්සේ කාලෙක හම්බෙනවා නටබුන් හැටියට. ඒ කාලෙ එහෙම වුණා නම් හෙට එහෙම වෙන්න බැයිද?
1: පුළුවන්, අනිවාර්යයෙන්
2: පුළුවන්. අදටත් තියෙනවා ලෝකේ එහෙම මිනිස්සු පදිංචි වෙලා ඉඳලා අතහැරලා දාපු මොඩර්න් සිටිස්, නූතන නගර තියෙනවා කැලෑව විසින් අත්පත් කරගෙන.
1: නිකමට හිතන්න පදිංචිලා ඉන්න ගෙදරින් මාස 6ක් විතර පොඩ්ඩක් වෙන තැනකට ගිහින් ඉඳලා බලන්න
2: මොකද වෙන්නේ කියලා. කැලේ වැහෙනවා. නිකන් බලන්න ප්‍රිපයාට් වගේ නගරයක් චර්නොබිල් ඩිසාස්ටර් එකත් එක්ක සම්පූර්ණයෙන්ම නගරය ඉවැකුවේට් කරන්න සිද්ධ වුණා. ඒ වේ විකිරණශීලීතාවය වැඩි වෙලා මිනිස්සු අයින් වුණා. දැන් බලන්න මේ නගරවලට වෙලා තියෙන මොකද්ද කියලා. මේවා පින්තූර එහෙම තියෙනවා අන්තර්ජාලයෙන් මේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ආයෝන්නම් බලන්න පුළුවන්. මම එකක් දෙකක් මතක් කරන්න මේ ට්‍රයි කරන්නේ. හූටවුවාන් චීනේ හූටවුවාන් කියන නගරය, මේකේ 2000ක විතර මිනිස්සු හිටියා. මේක ෆන්ක්ෂන් වෙන කාලේ. හැබැයි කාලයත් එක්ක මේ ඒ නගරේ ගොඩක් රිමෝට් ඒරියා එක තියෙන්නේ. එහෙනම් මිනිස්සු නගරේ අතහැරලා කියලා නගරය සම්පූර්ණ හිස් වුණා. කිසිම විකිරණශීලීතාවයක් හෝ වෙන ස්වභාවික විපතක් හරි මොකුත් හේතුවක් නැතුව මිනිස්සු නගරේ සංක්‍රමණය වුණා වෙන තැනක්. දැන් එතන එහෙම නගරයක් නෑ. ඒ තිබුණු ගොඩනැගිලි, ඉදිකිරීම්, පාරවල් ආදී සියල්ල කැලේට යට වෙලා. සබාදහම අපි ළඟම ඉන්නේ, දැවටි දැවටි මේ ළඟ කැරකි කැරකි ඉන්නේ. අපි පොඩ්ඩක් අඩිය එහෙට මෙහෙට තිබ්බ ගමන් අපේ හැබිටාට් එක තවත් නිදහසේ සැරිසරන සතුන් ගණනාවක හැබිටාට් එක බවට පත් වෙනවා. මේක එක පැත්තකින් තරගයක්. ලෝකෙන්න අනික් සත්වෙක් අපි තරගෙට අපේ හැබිටාට් එක හදාගෙන පරිස්සම් කරගෙන ඉන්නවා.
1: ආ සත්තු එක්ක, සබාදහම එක්ක, ගස් කොළන් එක්ක.
2: අන්න ඒකයි වැඩේ. ඉතින් අපිට අපේ ගෙදර කියලා කියන්න තැනක් ඕනේ. ඒ වෙනුවෙන් අපි සබාදහමත් එක්ක සහ සත්තුත් එක්ක තරඟ වදිමින්
1: ඉන්නේ.
2: හ්ම්. මම කී ගුරුද බල. මොකද්ද ඔකට පෙන්නන්න? ආ මේ නේ. අද අපිට අලුතෙන් හිතවත් එක්ක එකතු වෙලා ඉන්නවා ලාඩම් ගහන්න.
1: හිතවත්.
2: ඔව් අපේ අලුත් හිතවතා. ICBT කැම්පස් එක. උසස් පෙළ විභාගයට මුහුණ දීපු සිසුන් උසස් පෙළින් පස්සේ එතනින් එහා අධ්‍යාපනයේදී හා කල්පනා කරලා බලනකොට විවිධ මාර්ග පේන්න පුළුවන්. ඒවෑන් ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය තමයි ICBT විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඉංජිනේරු පාඨමාලාවක්, කළමනාකරණ පාඨමාලාවක්, තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්, මනෝවිද්‍යාව වැනි උපාධි පාඨමාලා රැසක් ICBT කැම්පස් එක ඔෆර් කරනවා. ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය ජය ගන්න කතා කරලා බලන්න 0114 777 888. අපි කියන්නේ මේ එක පාටම ICBT කැම්පස් එකට යන්න කියලා නෙවෙයි. ඔයා උසස් පෙළ කරලා නම් ඉන්නේ. ඔයාගේ දුව පුතා උසස් පෙළ කරලා නම් ඉන්නේ. ලබන අවුරුද්දේ දිහාට උසස් පෙළ ලියන්න නම් ඉන්නේ. මොනවද යන්න පුළුවන් පාත්? මොනවද විමර්ශනය කරලා බලන්න පුළුවන් උසස් අධ්‍යාපන මංමාවත් කියලා හොයලා බලන්න.
1: ජොබ් මාකට් එක තියෙන්නේ
2: කොහොමද කියලා හොයලා බලන්න. ඒ හොයලා බලන රිසර්ච් එකේ අනිවාර්ය අංගයක් කරගන්න මේ අංකයට කෝල් එකක් දීලා ගයිඩන්ස් එකක් ගන්න එක. 0114 777 888 කතා කරන්න ICBT එකට. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ ආරම්භමයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.

0: பாசப்பதமட சீதா ஸ்மார்ட் மறுபுவாஹினிய தென் அடுவ மிலட்ட ரூபாய் 59,999 சிட்ட ஷௌமி தென் அபான்சுதீம்
1: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ
2: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ
0: ඔටෝ බාත්යා පවතී සෑමදා
3: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමිටු.
10: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන. BOC

0: ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුනොත් සුපිරි තෑග ලක්ෂ දහයයි. තවත් තෑගි කන්දරාවක්, අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොළ.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා tiles media home upgrade වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15
5: ඉතින් තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමපු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5134406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

0: ලෝක ජනවාස දිනය.
1: ජනවාස දිනේ දවසේ කල්පනා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා.
0: ජනවාස දිනේ දවසේ කල්පනා කරන්න ඕන පළවෙනි කාරණාව තමයි දැන් මේ වෙනකොට ලෝකේ ඉන්න සම්පූර්ණ ජනගහණයෙන් බිලියන 2.8කට වාසයට සුදුසු තමන්ගෙම කියලා තැනක් නැහැ. ඒ මිනිස්සු විවිධ උපක්‍රම හොයාගෙන විවිධ විදිහට ඉන්න තැනක් හදා ගන්නවා. ඒ අතරින් බිලියනයකට වැඩිය පිරිසකට ඉන්න තැනක් ඇත්තේම නැහැ. හෝම්ලස්.
1: අනේ.
0: මේ ලෝකේ පුරා ඉන්න බිලියන 8. ඒ
1: කියන්නේ කුලියටවත් එහෙමවත්
0: කිසිම තැනක් නැති අයත් ඉන්න බිලියනයක් විතර. ඉතින් එතකොට තමන්ටම කියලා ගයක් හදා ගන්නවා කියන එක, තමන්ටම කියලා තැනක් ඉන්න තියනවා කියන එක ඇත්තටම මිනිස්සෙකුගේ එක්තරා විදිහකට බැලුවහම නිකන්
1: මූලික අවශ්‍යතාවයක්.
0: එකක් මූලික අවශ්‍යතාවයක් අනික ලොකු ඇචීව්මන්ට් එකක්. ඔයාට දැන් ඉන්න තැනක් තියෙනවා නම් ඔයා සතුටු වෙන්නවා. ඔයාට ඉන්න තැනක්
1: තියෙනවා.
0: එහෙම ඉන්න තැනක් නැති මිනිස්සුත් ගොඩාක් ලෝකේ ඉන්නවා. ඔයා ඉන්න තැනක් තමන්ටම කියලා හදාගන්න හිත හිටිය කෙනෙක් නම් දැන් ඔයාට ආයිත් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයාටම කියලා ඉන්න තැනක් හදාගන්න පුළුවන් විදිහක් දැන්
1: තියෙනවා.
0: ඒ තමයි DFCC home loan. කතා කරලා බලන්න 011-2-35-02-2ට මේ වැඩේ ඒගොල්ලෝ කොච්චර සීරියස් අරන් තියනවද කියලා ඔයාලට එතකොට තේරෙනවා.
1: අපිට වැඩියේ නේ.
0: ඔව්. අපිට වැඩියේ ඒගොල්ලෝ මේක සීරියස් අරන් තියන්නේ. ඒකයි මේගොල්ලෝ ඔයාලට දවස් 10න් ලෝන් එක අප්‍රූව් කරලා සල්ලි ටික අතට ලැබෙන්න සලස්සන්නේ. ඒකයි DFCC ඔයාට අවුරුදු 20ක් යනකම් වෙනස් නොවන පොලියකට වාරික ගෙවාගෙන යන්න ඉඩ ප්‍රස්තාව සලසලා දෙන්නේ. ඒක හින්දාමයි DFCC ඔයාට අවුරුදු 30ක් යනකම් මේ ලෝන් එක ගෙවන්න කාලය දික් කරලා දෙන්නේ. කතා කරන්න මං ආයි නම්බර් එක කියන්නම්. 011-2-35-02-2 නැත්නම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න. DFCC බැංකුව ඔබේ වර්ධනය.
1: ලස්සන ගයක් හදලා ඒ ගෙදරට ලස්සන වාහනයක් හොඳ වාහනයක් තියෙනවා නම් කාටද ආඩම්බරනේ? නේද, ආඩම්බරයිනේ. හැබැයි ඉතින් හොඳ වාහනයක් ගන්න ඕන මකලෝ. නිකන් ඔහේ තැන් තැන්වල මිනිස්සු විකුණන වාහන අරගෙන වගකීමක් නැති තැනකින් වාහනේ ගත්තොත් අපරාධයාවේ ගේ හදප එකක්. ඒ නිසා හොඳ තැනකින් හොඳ වාහනයක් ගන්න නම් ඔයා යන්න ඕනේ මාළබේ පුංචි කාර් නිවසට. මොකද එතන තියෙන්නේ හොඳ වාහන. ඒගොල්ලෝ කියනෝනේ අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරලා බේරලා දෙනවා. විශේෂයෙන් මාළබේ පුංචි කාර් නිවසේ රෙජිස්ටර් කරපුව නොකරපුව සාමික දවස්වල EV ඔබට ගන්න පුළුවන් 145 ඉඳන්. රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපිට බලන්න තියෙන දේවල් මොනවද? වාහනේ ඇක්සිඩන්ට් වෙලාද? වාහනේ ලියකියවිලි නීත්‍යානුකූලද? වාහනේ චැසී ප්‍රශ්නයක් තියෙනවද? ඔයිල් ලීක් එකක් තියෙනවද? ඔය වගේ එකී මෙකී නොකී දේවල් සෑහෙන ප්‍රමාණයක් අපිට බලන්න තියෙනවා. හැබැයි ඒක අපිට බලන්න පුළුවන් දෙයක්ද? බෑනේ. එක්කෝ අපි ඒකට බාස් කෙනෙක් එක්කන් යන්න ඕනේ. ඒක මාර කරදරයක් නේ. හැබැයි මාළබේ පුංචි කාර් නිවසට ගියොත් ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයේ තියෙනවනේ. ඒගොල්ලෝ වාහනේ උස්සන හොයිස්ටර්ස් වලින් ඒගොල්ලෝ හොඳට වාහනේ චෙක් කරලා තමයි සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්නේ. ඉතින් ඒ වගකීම විශ්වාසය තියෙන නිසා තමයි අපි ඔබට කියන්නේ යන්න මාළබේ පුංචි කාර් නිවසට. එතන තියෙන්නේ හොඳ වාහන. අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දය, පුංචි කාර් පාර මාළබේ.
0: දැන් ඔය ගත්ත වාහනේ පාවිච්චි කරන අතරතුරේදී ඔයාට දැනෙන්න පටන් ගත්තොත් එහෙම වාහනේ නිකන් පොඩි බම්ප් එකක් උඩින් ගියත් ඉස්මුදුර ගිහිල්ලා අපොස්ටිකේ වදිනවා වගේ වාහනේ ඇතුලින් නැව උඩ විසිකරනවා නම්
1: අනේ එවනම් වෙලා
0: තියෙනවා. වෙනවා වෙනවා. ඊට පස්සේ ඔයා වාහනේ මං කියන්නේ හදිස්සිය ඇක්සිඩන්ට් වෙන්න ගිහිල්ලා බ්‍රේක් කරනකොට නෙවෙයි, නිකන් වාහනේ බ්‍රේක් කරනකොට වාහනේ හොම්බාර නිකන් ඉස්සරහට ගිහී ගෑවිලා ආයි පස්සට
1: ගාලේ මුතු සද්දෙකුත් එනවා.
0: එතන එහෙම අන්න ඒකට කියන්නේ මේ නෝස් ඩයිවිං කරනවා කියලා. වාහනේ වාහනය නහය මෙහෙම ඉස්සරහට පාත් වෙලා ආයි පිටිපස්සට විසෙනවා. එහෙම වෙනවා නම් වාහනේ ටයර් ටික අසමානව ගෙවෙනවා නම්, ඒ කියන්නේ එක පැත්තක ටයර් ගෙවෙනවා අනිත් පැත්තේ ගෙවෙන්නේ නැහැ, එහෙම නැත්නම් ටයර් එකකින් පැත්තක් ගෙවෙනවා අනිත් පැත්ත ගෙවෙන්නේ නැහැ වගේ ප්‍රශ්න තියෙනවා නම්, වාහනේ සස්පෙන්ෂන් තියෙන දිහායෙන් නිකන් නොක් කරන සද්දයක් එනවා නම් ටක් ගාලා බලන්න ඔයාගේ වාහනේ සස්පෙන්ෂන් වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ටක් ගාලා බලලා ලෝකේ ඉහළම නමක් දිනාගෙන තියෙන, ඇත්තටම කියනවනම් ලෝකේ ලොකුම shock absorber manufacturer තමයි KYB shock absorbers හදන්නේ. ඒ KYB shock absorbers ලංකාවට ගෙන්නන්නේ ලංකාවේ ඔටෝමොබයිල් ආෆ්ටර් මාකට් එකේ දැවැන්තයා වන DSL එහෙම නැත්නම් Douglas & Sons Limited. ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරලා තියෙන, ලංකාවේ වැඩිම දෙනෙක් විශ්වාසයෙන් මිලදී ගන්න KYB shock absorbers DSL වෙතින් පමණයි.

0: Tang.
1: ලෝක ජනාවාස දින මේක ගැන මේ ටිකක් වෙනස් ඇංගල්ලකින් බලන්න මේ හදන්න. හැමතිස්සෙම මේ මිනිස් හැටියට අපිට ජනාවාසයක් හදාගන්න ගියාම අපිට සබාදහම එක්ක හැප්පෙන්න වෙනවා. අපිට ඒ විදිහටම ඒක අරගෙන පාවිච්චි කරන්න බෑ. අපි අපිට සැප පහසු විදිහට අපි කැමති විදිහට ඒක එහාට මෙහාට තලලා පෙළලා වෙනස් කරගෙන තමයි අපි අපේ නගරය හදාගන්නේ. හැබැයි දැන් සැන්ඩි ලෝකේ මිනිස්සු හුඟක් මේ අලුත් විදිහට මේ දිහා බලන්න පටන් අරගෙන තියෙනවා. දැන් ලෝකේ හුඟක් තැන්වල ට්‍රයි කරනවා නේචර් එක, එහෙම නැත්නම් සබාදහම වෙනස් කරලා නගරය හදනවා වෙනුවට සබාදහම තුල ජනාවාසය හදන්නේ කොහොමද, සබාදහමත් එක්ක එකතු වෙලා කොහොමද නගරයක් නිර්මාණය කරන්න කියලා. දැන් මේකට හොඳ උදාහරණයක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවට සාමාන්‍යයෙන් කියන්නේ මේ ලෝකේ නගර පිළිබඳ අනාගත මොඩල් එක තමයි සිංගප්පූරුවේ හැදිලා තියෙන්නේ කියලා. සිංගප්පූරුවේ තියෙනවා අපි හිතමු දැන් සත්තුන්ගේ ජීවිතයට, සත්තුන්ගේ සැරිසැරීමට බාධා වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ උද්‍යාන සහ කැලෑ යා කරන වෙනම ඇනිමල් කොරිඩෝස් හදලා තියෙනවා. ඒවා කියන්නේ සත්තුන්ට ඇවිල්ලා ලංකාව වගේ කෝච්චි පාරෙන් පාර මාරු වෙන්න ප්‍රධාන පාර හරහා ඇවිදින්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ හදලා තියෙනවා නේචර් වේස් කියලා ඇනිමල් කොරිඩෝස්. ඒවා දැන්ට මේ වෙනකොට කිලෝමීටර් 260ක වට ප්‍රමාණයක් ආවරණය වෙන්න නේචර් වේස් ඒගොල්ලෝ 57ක් හදලා තියෙනවා. මේක තව 2030 වෙනකම් තව ටිකක් මේක වැඩි කරන්න, තව ටිකක් එහාට මේක අරගෙන යන්න තමයි ඒගොල්ලෝ දැන්ට ප්ලෑන් කරගෙන වැඩ කරගෙන යන්නේ. සංවර්ධනයේ එක අවධියකදී නගරයට ජලය සපයන්න හදපු කොන්ක්‍රීට් වලින්, ඒ කියන්නේ බිම කොන්ක්‍රීට් කරලා හදපු වතුර පාරක් ඒගොල්ලෝ කොන්ක්‍රීට් ගලවලා අයින් කරලා නැවත ස්වභාවික නදියක් බවට පත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කොන්ක්‍රීට් ඇලියක දිගේ බැහැපු වතුර අතරේ නොහිටපු සත්තු, නොතිබුණු ශාක විශේෂ දැන් ආපහු ඒ ගංගා ආශ්‍රිතව සිංගප්පූරුව පුරා පැතිරයන්ට පටන් අරගෙන තිනවා. එතනින් නතර වෙන්නේ නැතුව ඒගොල්ලෝ වර්ටිකල් ෆොරෙස්ට් කියන කොන්සෙප්ට් එක ගෙනල්ලා තිනවා. උස ගොඩනැගිලි මිනිස්සුන්ව විතරක් නෙවෙයි ගස්කොලන් දරාගෙන ඉන්න කුළුණු බවට ඒගොල්ලෝ පත් කරලා තිනවා. රූෆ් ටොප් වෙනම විදිහකට පාවිච්චි කරලා තිනවා ගාඩනින් වලට. මෙහෙම මේ ඒගොල්ලෝ සෑහෙන අලුත් අලුත් දේවල් මේවට ලේසියෙන් කරන වැඩක් නෙවෙයි, මේවා අමාරුවෙන් කරන වැඩ. ලොකුවට රිසර්ච් කරලා ඒ ගැන පර්යේෂණ පවත්වලා පයිලට් ප්‍රොජෙක්ට් රන් කරලා ඒවා සමහරලාට අසාර්ථක වෙලා නැවත හරියන්න මොකද කරන්න ඕනි කියන විදිය හොයාගෙන ඒගොල්ලෝ සෑහෙන මහන්සියක් දාලා මේ වැඩේ කරලා තියෙනවා. ඉතින් යම් කිසි විදිහක බලාපොරොත්තුවක් අනාගතය ගැන තියන්න පුළුවන් කියලා ගොඩාක් පරිසරවේදීන් කතා වෙනවා. මේ අලුත් නගර ආකෘතිය අපි කොහොමද ලෝකේ අනිත් තැන්වලට ගෙනියන්නේ? ලෝකේ අනිත් හැම දියුණු නගරයක්ම දැන් සාමාන්‍යයෙන් තියෙන පිළිගැනීම පරිසරවේදීන් හැමෝම කියන්නේ හැම දියුණු නගරයක්ම කියන්නේ පරිසර දූෂණයේ උල්පතක්. ඒක වෙනස් කරන්න පුළුවන් වුණොත් මං හිතන්නේ මනුස්ස ජනාවාස කියන එක ගැන, එහෙම නැත්නම් මනුස්ස ජනාවාසයක් නිසා සිද්ධ වෙන්න පුළුවන් පරිසර හානිය කොච්චර දුරට අඩු කරන්න පුළුවන්ද කියලා තමයි දැන් ලෝකේ කල්පනා කරන්නේ. හොඳයි ඉතින් අපි යන අත හොඳයි.
2: ඒ විදිහටම දිගටම යන්න ඕනේ.
1: ඕම්මම යන්න. මගදී හැමේ ඔළුව හැප්පිලා වෙන හැමේ හැරෙන්න ලෑස්තිද?
2: ඕම්මම යන්න. LV Finance එකට ඕම්මම යන්න. අද තමයි හොඳම දවස.
1: අද තමයි හොඳම දවස. ඕම්මම යන්න.
2: නේද මගලද වාහනයක් ගන්න සිහින දකින කට්ටියට ලොකුම ප්‍රශ්නයක් තමයි ලීසින් එක කියලා කියන්නේ. ඒගොල්ලන්ට සෑහෙන කාලයක් යනවා ලීසින් එක දාගන්න. ඒගොල්ලෝ ඕකේ කරන්න මොකක් හරි ෆයිනෑන්ස් කම්පැනි එකකට ගියාට පස්සේ. හැබැයි ඔයා LB ෆයිනෑන්ස් එකට නම් යන්නේ ඔයාගේ ලීසින් එක පැය කීයෙන්ද මකල?
1: ඒගොල්ලෝ පැය 3න් ඔයාගේ ලීසින් එකේ වැඩ කටයුතු ඉවර කරලා දෙනවා. එහෙම අදිවට ඒගොල්ලෝ ඔයාටම වෙන් වෙච්ච කියන්නේ ඩෙඩිකේටඩ් කෝඩිනේටින් ඔෆිසර් කෙනෙක් දෙනවා. සම්බන්ධීකරණ නිලධාරියේ ආයතනයයි ඔයාවයි සම්බන්ධීකරණය කරන්න ඔයාගේ වැඩේට මෙයා වෙන් වෙලයි. එච්චර සැලකිල්ලක් හැම ඉන්ඩිවිජුවල් කස්ටමර් කෙනෙක් කරෙහිම LB ෆයිනෑන්ස් දක්වනවා. අන්න ඒකයි අපි කියන්නේ මේ වැඩේ හරි ලේසි. මේ ඔයා වෙනුවෙන් ඒගොල්ලෝ ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. කෝල් එකක් ගන්න. මෙන්න අංකෙ 0.112200. එහෙම නැත්තම් ළඟම තියෙන LB ෆයිනෑන්ස් ශාඛාවකට යන්න. පැය 3න් මේ වැඩේ ඉවර කරගන්න. ඊට පස්සේ මේ ගෙවද්දිත් තව ලේසි කරලා තියෙන්නේ නැහැ. සරින් සරේ LB ෆයිනෑන්ස් ශාඛාවකට ආ යන්න ඕනේ
2: නැහැ. ඇප් එකකින් පුළුවන් නේද?
1: ඉන්න තැනක ඉඳන් LB SIM ඇප් එකෙන් ඉන්ස්ටෝල්මන්ට්ස් ටික ගෙවාගෙන යන්නත් පුළුවන්.

0: வாசம் பாதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃபிஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
3: කුකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
3: කුකෝ ෆ්‍රයි සතුටු රසය
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: ඉතින් කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: සල්ලි
9: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න
11: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
12: After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න Slit Faculty of Computing සමගෙකට වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk Slit Evolve Beyond Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
13: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න
12: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින් ACL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
16: Hi guys මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන MyWays.
17: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
16: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
18: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
19: පේනෝ පේනෝ.
16: ඊළඟට තියෙන රසවත්ම කැලේ MyWays app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
1: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
7: අලුත් කසාදයක් පැද්දා වගේ තී
5: සහයයි විනාඩි 3යි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු ඥානසාර හිමි වැලිකඩට හය ශ්‍රේණියට නව විෂයක් IMF වාර්කිය ලබාගත හැකි බවට රජයෙන් ප්‍රකාශයක් උඩරට දුම්රිය ගමනාගමනය යළි ඇරඹෙයි අධික උණුසුමින් ගැබිනි මව්වරුන්ට බලපෑ
1: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ladang.
1: දැන් ඇයි මේ ජනාවාස දිනයක් කියලා එකක් නම් කරගෙන තියෙන්නේ? කවද්ද හෝ මේකක් ආවේ? මොකද්ද හේතුව ජනාවාස ඉදිකරන ගන්නව වැඩිද අපි මදිද?
2: හා මේවා ඒකේ ඇත්තටම ඒ ප්‍රශ්න ඔක්කොම වලට උත්තර හොයන්න තමයි try කරන්නේ. ඒ කියන්නේ මේකේ හැම අතටම එක එක issues තියෙනවා. එකක් මිනිස්සු ගොඩාක් ඉන්නවා ලෝකේ. දැන් මිනිස්සු ගොඩාක් වැඩි වෙනකොට ජනාවාස ගොඩාක් ඕන වෙනවා. ඊට අමතරව එක ජනාවාසයක් ඇතුලේ තදබද වෙන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මිනිස් ජනාවාසවල ක්වොලිටි එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට වඩාත් මිනිස් වාසයට සුදුසු ජනාවාස පිළිබඳව අවයානස් වැඩි කරන්නේ කොහොමද? අලුත් ජනාවාස පිළිබඳ සංකල්ප ඇති කරන්නේ කොහොමද? අලුත් ඇති වෙන සංකල්ප මිනිස් අතරට ගෙනියන්නේ කොහොමද වගේ දේවල් වලට තමයි මේ දිනේ පාවිච්චි වෙන්නේ. මේ ඊයේ පෙරේද හේකුත් නෙවෙයි, 1985 තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දිනේ නම් කරන්නේ. 1986 තමයි පළවෙනි ලෝක ජනාවාස දිනය සැමරෙන්නේ. කියන්නේ 1986 ඔක්තෝබර් මාසේ අද වැනි වූ දිනයක, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 5 වෙනි දවක, මේ 40 වෙනි ලෝක ජනාවාස දිනය තමයි මේ අවුරුද්දේ අපි සමරන්නේ. දැන් ජනාවාස කියලා කිව්වහම අපිට හිතෙන්නේ අපි ගැනමනේ.
1: ඔව්,
2: අපේ ජනාවාසය, මිනිසුන්ගේ ජනාවාසය කියලානේ අපිට හිතෙන්නේ.
1: සත්තුන්ටත් තියනනේ.
2: සත්තුන්ට වෙනම ජනාවාස දිනක වෙනම කතාවක්. දැන් මේ අපි අපේ කියන ජනාවාසය ඇත්තටම අපේද? මේ නගරය අපේද? මේ නගරේ ඉන්නේ අපිද?
1: මේ නගරේ අත්හරින්න බෑ.
2: මේ නගරේ අත්හරින්න අපිටත් බෑ. මේ නගරේ ඉන්න කැරපොත්තෙකුටත් බෑ. අපි මේ අපි හදපු නගරය අපේ නගරය කියලා අපි හදාගෙන හිතාගෙන හිටියට ලෝකේ හැම නගරකම ඒ නගරයට යටින් ඒ නගරයෙන් යැපෙමින් අපිත් එක්ක යාව ජීව වශයෙන් ජීවත් වෙන සත්තු ඉන්නව 60ට අමාරක්.
1: මීයෝ
2: ඉන්නව, වවුලෝ ඉන්නව, ගොඩාක් නාගරීකරණය වෙලා තියෙන කුරුල්ලෝ. ඒගොල්ලෝ හරිම ලේසියෙන් උස කඳු බුදුන්වල, උස ගස් බුදුන්වල ඉන්න කුරුල්ලෝ දැන් ඕන තරම් ඉන්නවා. මහා නගරවල උස ගොඩනැගිලිවල වහලේ උඩටම වෙලා ඒගොල්ලෝ ඉහළ ඉඳගෙන නගරේ දිහා බලාගෙන ඉන්නේ කුරුල්ලෝ. ඊට පස්සේ පුංචි කුරුමිනියෝ, කූඹි වගේ සත්තු, පළගැටියෝ, පණුවෝ ජාති විතරක් නෙවෙයි නරි, තව ඉතින් අපේ ගෙදර දොරේ දකින්න හම්බෙන සත්වය,
1: හපුට්ටු,
2: ඉත්තෑවෝ, මකුළුවෝ, හූඩෝ, කටුස්සෝ,
1: ගෙම්බෝ.
2: අපි මේ සොබා දහමෙන් වෙන් කරලා, තාප්ප ගහලා, ඉරි ගහලා, මෙන්න කැලෑව, මෙන්න නගරය කියලා සිතියම් වල මාක් කරගෙන හිටියට අනේ අපිත් එක්ක තව සත්තු 60ට අමාරක් ජීවත් වෙන උන්ගේ සිතියම් වල නගරෙකුයි කැලෑවකුයි කියලා දෙකක් නැහැ. උන්ගේ සිතියම් වලට කැලෑවත් එකයි, නගරයත්
1: එකයි.
2: ඉතින් අපි හිතට ගන්න ඕනේ අපි කොච්චර දඟලගෙන නගරය කියලා වෙනම එකක් හදාගෙන හිටියත් අපිට සෝබා දහමෙන් වෙන් වෙලා, සත්තුන්ගෙන් වෙන් වෙලා, කැලෙන් වෙන් වෙලා, ගස්කොළන් වලින් වෙන් වෙලා ජනාවාසයක් හදන්න
1: බෑ.
2: මේ සියල්ල එකට පවතින පිකියන්නේ මොකක්ද? ඒකට සමබරතාවය, බැලන්ස් එක කොහොමද අපි හොයාගන්නේ කියන එක තමයි ඉතාම වැදගත් කාරණාව ජනාවාස ගැන හිතනකොට.
1: දැන් මම කළා ඔයාට වාහන ගොඩකින් හොඳම වාහනේ තෝරගන්න කිව්වොත් ඔයාට පුළුවන් දෙක. ඔයාට දෙන වාහන 400ක් විතර. හොඳම වාහනේ මෙහෙම බලපු ගමන් තෝරගන්න කිව්වොත් ඔයාට පුළුවන් වෙන් කරලා අඳුනගන්න පුළුවන්ද?
2: බෑ, මෙහෙමනේ. දැන් හොඳම වාහනේ නෙවෙයි තෝරගන්න වෙන්නේ ඔයාට. මොකද ඔයා මාළඹේ පුංචි කාර් නිවසට ගියාම එතන වාහන 400ක් විතර තිබුණාම ඔයාට කියන්නේ 400ම හොඳම වාහන. ඔයාට එතනින් හොඳම එක තෝරන්න බෑ. හැබැයි ඔයාට එතනින් ඔයා ආසම එක තෝරගන්න පුළුවන්.
1: යස්. ඒ වගේම තමයි ඔයා ආසම එක තෝරගත්තට පස්සේ ඔයාට ඕනනම් මේක හොඳද කියලා දෙපාරක් චෙක් කරන්න අපේ හිත්වල තියෙනවනේ. හොඳද දන්නේ
2: නැණේ.
1: ඒක තියෙනවනේ.
2: පෙමුමට නම් හොඳට තියෙනවා. කොහොමද දන්නේ කියලා හිතිච්ච ගමන් ඒගොල්ලෝ ටක් ගාලා ඔටෝඩෝක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දැම්මා. හොයිස්ට් එකේ උස්සලා
1: හොඳයි නෙන්නම් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසට ගියොත් ඔයාට වාහන 400ක් විතර බලා ගන්න පුළුවන්. රෙජිස්ටර් කරපුවා නොකරපුවා සහ ඊවිත් මේ දවස්වල තියෙන 145 ඉඳන් ඔයාට මිලදී ගන්න පුළුවන්. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. මෙන්න ඒගොල්ලන්ගේ වෙබ් ඇඩ්‍රස් එක www.punchikar.com. ඒකටත් ගිහින් විසිට් කරලා බලන්න. සහ මෙන්න ඒගොල්ලන්ගේ තැනට යනවා නම් ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පරමාළඹේ.
0: Random.

0: වෙලාව ලංගන වෙලාව ලංගන
1: අවසන්
0: අදියරට වෙලාව ලංගන මං ඉක්මනට මතක් කරන්නම් අදත් ලාඩම් ගහනකොට අපිත් එක්ක හිටියනේ DSL Douglas and Sons Limited පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 40ක කාලයක් තිස්සේ ඉඳන් ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ ඉහළින්ම ඉන්න කණ්ඩායමක් තමයි DSL කියලා කියන්නේ. පොඩි සමාගමකුත් නෙවෙයි, පොඩි කඩයක් හැම නෙවෙයි ඈ. 2500කට අධික සේවක පිරිසක් Douglas and Sons Limited එකේ වැඩ කරනවා. දිවයින පුරා 3000කට අධික බලයලත් අලවි නියෝජිතයෝ ඉන්නවා. එතකොට ඇත්තටම ඔයාගේ ඕනෑම වාහන මාදිලියකට genuine spare parts හොයනවා නම් ඔයාමි ඈත .com වල ඉඳලා පංචකාවත්තට එන්න ඕනේ. දිවයින පුරා ඔයාට ආසන්න කොහේ හරි තැනක Douglas and Sons Limited එකේ බලයලත් අලවි නියෝජිතයෙක් ඉන්නවා. එයා විකුණන්නේ ෆැක්ටරි වලින් approve කරපු, එහෙම නැත්නම් original equipment manufacturer කෙනෙක් හැටියට ලෝකේ leading vehicle brands එකට වැඩ කරන ඉහළම තාක්ෂණයෙන්, උදාහරණයකට සමහර ඒවා ජර්මන් තාක්ෂණයෙන්, සමහර ඒවා ජපාන් තාක්ෂණයෙන් හදන genuine quality spare parts විතරයි ඒගොල්ලෝ ගේන්නේ. ඉතින් බය නැතුව ඔයාගේ වාහනේ හරිම quality එකකින් maintain කරන්න Douglas and Sons Limited ගෙන්වා බෙදා හරින වාහන spare parts ගැන විශ්වාසය තියන්න.
1: දැන් හිතන්න මකලෝ ආට ලොකු බිස්නස් එකක් පටන් ගන්න උවමනාවක් තියෙනවා.
0: ඔය බලන්න එහෙම එකක් හිතලා බලන්න. දැන් ඔන්න මං හිතුවා. හරි හිතුවා. දැන්
1: මොකද්ද පටන් ගන්න බිස්නස් එක? පොල් පොල්.
0: ලොකු බිස්නස් එකක්ද? ලොකු පොල් ඈ. පොඩි පොල් විකුණන්නේ නැහැ. ලොකු බිස්නස් එකක් කියලා සැන්ඩි කිව්වේ. මං විකුණන්නේ ලොකු පොල්.
1: ඇයි පොල් කියන්නේ ලොකු බිස්නස් එකක් තමයි. ඔකම් කියන්නේ ඒක පොඩි
0: ලොකු පොල් බිස්නස් එක.
1: ලොකු පොල් හරි පොඩි පොල් හරි.
0: සාමාන්‍ය පොස් ගෙඩියක් විතර ලොකු වෙන්න ඕනේ.
1: දැන් ඔයා හිතන්න අපේ ගමට ගිහිල්ලා ඔයා පොල් හොයා ගන්නවා. පොල් හොයාගෙන ඔයා කොළඹට පොල් ටික අරගෙන
0: ඔයාගේ ගමට ගිහිල්ලා පොල් හොයා ගන්නවා කිව්වම ඒ පොල් එලි ගහ ගන්නවද නැත්තම්
1: හොයා
0: හොයා හොයා ආ හොයා
1: හොයා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒ ටික ඔයා ගේනවා. ගේන්න දැන් මේ ඔළුවේ තියෙන ගේන්න ඕනේ.
0: පොල් ටික ඔළුවේ තියක් ගේන්න ඕනේ. බෑනේ. ඔළුවේ තියක් ගේන්න ඒක අමාරුයි.
1: ලොකු ගානක් එකපාරම වියදම් කරන්නත් බෑ ඔයාගේ ලොරියට. ඔයාගන්න
0: ලොරියට
1: ලීස් එකක් දාගන්න.
0: ඇත්තටම LB ෆයිනෑන්ස් ඔයාට වැඩේ ලේසි කරලා දෙනවා. ඔයා ගිහිල්ලා ඉස්සෙල්ල පොල් ගොඩ අරගෙන ඊට පස්සේ වාහනේ හෙව්වත් මේගොල්ලන්ගේ වැඩේ කරගන්න.
1: අනිවාර්යයෙන්.
0: මොකද ගිය ගමන් ටය තුනේ ලීස් එකේ වැඩේ ඉවර කරලා සල්ලි ටික දෙනවා වාහනේ අරගෙන ගෙදර යන්න.
1: අනෙත් එක මේ වාටම කියලා සම්බන්ධතා නිලධාරික ඒගොල්ලෝ සම්බන්ධ කරලා දෙනවා. ඉතින් විස්තර කතා කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0112-200-200-1112-200-200. එහෙම නැත්නම් ඔය ළඟම තියෙන LB Finance ශාඛාවකට යන්න. මට ආපහු අතේ දෙරයන් නිදනවා කළෝ. මට හිතෙනවා උසස් පෙළ කරන්න ආපහු.
0: ආපහු
1: මේ දින ඩිග්‍රී දැක්කම දැන් බලන්න ICBT කැම්පස් එකේ තියෙන AI සම්බන්ධ උපාධියක් හදාරන්න. දැන් උසස් පෙළ කරලා ආයේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපාධියක් හදාරලා ඒ සම්බන්ධයෙන් ලොකු රැකියාවක් කරලා මේ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම අපරාධ කියලා හිතෙනවානේ. තවඩිය පරක්කුල 2005 වගේ පුදුනානේ.
0: ඔව් නේද? ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වෙන්න තිබුණා. මේ තව ටිකක් උස යන්න. ඔය සයිස් එකට ඉඳගෙන ඉතින් දැවැන්තයෙක් කියන්නේ බෑරිය කටක් කරලා. හැබැයි ඇත්තටම ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය මල් පල ගන්න කතා කරන්න ICBT එකට දුරකථන අංකය මතක් කරමු අපි.
1: 0114-777-888. දැන් AI විතරක් නෙවෙයි, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපාධියක් විතරක් නෙවෙයි, ඉංජිනේරු, කලමනාකරණ, තොරතුරු තාක්ෂණය, ඊට පස්සේ මනෝවිද්‍යාව වගේ උපාධි ගණනාවක් ඔයාට ICBT කැම්පස් එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

0: ආසව පදමට සිත
1: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
2: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
1: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
2: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
3: Dulux Aquatic Dam Protect.
4: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance.
5: සස් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: Advance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Advance ticket ටික pay.
8: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
3: Dulux Aquatic Dam Protect. Waturata lang wennawat ba. Algae, fungus, dirt walata kissima chance ekak ne.
10: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekeng PayPal withdrawals, credit card facility, loans, multi-currency access saha tawat bohoth de.
11: Adama combank.lk wetha pivisena.
12: Sri Lankika ihalama pramithiyata saha jaathyantara tattwayanta anukoola wenna padapu. Jimmy Rekavarange jaathika surakshithakaranaya. Galani Fire Shield Purple Fire Tank vilanda poli.
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: ලාඩං
3: සැන්ඩි මනුස්සයකුට ඉන්ඩ තැනක් තියෙනවා කියන එක
4: ඔවු
3: ජීවිතේ ඉතාම වටින දෙයක්. ඉන්ඩ තැනක් නෑ කියලා කියන එක වෙන කිසිම දෙයකින් පුරවන්න පුළුවන් අඩුපාඩුවක් නෙවෙයි.
4: අර සමහරලාට ඉන්ඩ හිටින්න තැනක් තියෙනවා නේද? ඒකෙන් සතුටු වෙන්නකො. එම් බලන කට්ටි ඉන්නේ.
3: අපි චාලි ගත්තොත් එහෙම. චාලිට ඉන්ඩ හිටින්න තැනක් තියෙනවා.
4: ඔයාලා ගෙද්දර.
3: ඔව්. හැබැයි ඒකම විතරක් නෙවෙයි සැන්ඩි මේ වර්ල්ඩ් හැබිටාට් ඩේ එකේදී මිනිස්සෙකුට ඉන්න තැනක් තියනවා කියන එකේදී සලකන්නේ. ඒ කියන්නේ බිත්ති හතරකුයි වහලකුයි තිබුණාම ඒක ගයක්ද? නෑ.
4: කාමර තියෙනවනේ.
3: මොකද කියන්නේ? ඔව් පැහැදිලි කරන්න ගයක් වෙන හැටි කියන්නකෝ. කාමර තියෙනවනේ තවම.
4: සාලයක් තියෙනවනේ.
3: ආ තවමනක්
4: තියෙනවනේ.
3: තවමනක් තියෙනවනේ.
4: වොෂ්රූම් එකක් තියෙනවනේ.
3: තවමනක් තියෙනවනේ.
4: හැටි මිදුලක් තියෙනවනේ.
3: ඒ ටික තිබුණාට ගයක් ගයක් වෙන්නේ නැහැ. බිත්තිවලනුයි වහලකුණුයි විතරක් ගයක් හැදෙන්නේ නැහැ. දැන් කතා කරන්නේ ලෝකේ තමන්ට තමන්ගේ ගෙදර කියලා කියන්න පුළුවන් තැන තමන්ට සේෆ් වෙන්න ඕනේ. ආරක්ෂාකාරී වෙන්න ඕනේ තමන්ට. තමන්ට තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න පුළුවන් පර්සනල් ස්පේස් එකක් වෙන්න ඕනේ ඒක. ඒ තැනත් එක්ක බැඳුණු ලස්සන මතක තමන්ට තියෙනවා නම් ඒක තවත් හොඳයි. ඒත් එක්කම ඒ තමන්ගේ ගෙදර කියලා ආමන්ත්‍රණය කරන තමන්ගේ ගෙදර කියලා නම් කරන තැන අවට ඉන්න මිනිස්සු එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එකක් දැන් සලකා බලනවා. සමහර විට ඉන්න කෙනෙකුට විශාල මන්දිරයක් අත්පත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එයාට ගෙදර කියන ෆීල් එක තාමත් දැනෙන්නේ එයා පුංචි කාලේ හිටපු ගෙදර ඒ පුංචි ඇඳ උඩ එහෙම ඒ පුංචි වටපිටාව වෙන්න පුළුවන්. සේෆ් ප්ලේස් කියන එක හිතේ ඇඳිච්ච මතකයන් එක්ක බැඳිච්ච තැනක් කියන එක තමයි ජනාවාසයක් කියන එකේ මූලික කාරණාව හැටියට දැන් සලකන්නේ. සමහර විට අපි දන්නේ නැහැ අපි සමහර විට අනාගත ලෝකේ අනාගත කාලෙදී අපි ගිහිල්ලා මිනිස්සු පදිංචි වෙන්න පුළුවන් අඟහරු ලෝකේ. සමහර විට මිනිස්සු මේ පෘථිවිය වටා කක්ෂගත වෙලා භ්‍රමණය වෙන හරියට නිකන් ඉන්ටර්නැෂනල් ස්පේස් සෙන්ටර් වගේ නගර හදලා මේකේ කක්ෂගත කරලා ඒව උඩට වෙලා ඉඳින්න තියෙනවා. සමහර විට ලෝකේ මුහුදු මට්ටම ඉහළ යනකොට අපි මුහුදේ පාවෙන නගර නිර්මාණය කරගෙන ජලාශ්‍රිතව පාවෙන ජනාවාස ගොඩනගන්න ඉඩ තියෙනවා. ඒ මොකක් වුණත් එතන අපිට ගෙදර කියලා දැනෙන්න නම් ඒක සේෆ් වෙන්න ඕනේ. ඒක පර්සනල් ස්පේස් එකක් වෙන්න ඕනේ. ඒක අපේ ජීවිතේ මතකයන් එක්ක බැඳිලා තියෙන්න ඕනේ. එහෙම තැනක් දැන්ටත් ඔයාට තියෙනවා නම් සෑහෙන දුරට ජීවිතේ දිනු. එහෙම තැනක් දැනට ඔයාට
4: නැත්තම්
3: ඔයාට දිනන්න chance එකක් තියෙනවා.
4: යන්න DFCC බැංකුවට. ඒගොල්ලෝ හෝම් ලෝන් දෙනවා. අවුරුදු 30ක් යනකම් ඔයාට ගෙවාගෙන යන්න පුළුවන් පහසුකම හදලා දීලා තියෙනවා. අවුරුදු 20ක් යනකම් පොලිය වෙනස් වෙන්නේ නැහැ. පොලිය ස්ථාවරයි. ඊළඟට අඩු ලියකියවිලි ප්‍රමාණයක් තමයි ඔයාගෙන් ඉල්ලන්නේ. හරියට ඒ ඩොකියුමන්ට්ස් ටික දුන්නොත් ඔයාට දවස් 10න් ඔයාට ලෝන් එක පාස් කරලා දෙනවා. ඔයා ලස්සන ගයක් හදාගන්න වැඩි ඔයාට ඉක්මනටම පටන් ගන්න පුළුවන්.
3: එහෙනම් අපි දෙයියනේ කියලා.
4: මගේ ටෙලිෆෝන් නම්බර් එක මතක්.
3: ආ මතක් කරා ටෙලිෆෝන් නම්බර් එක මතක් කරා.
4: 011-2-35-02-2 DFCC බැංකුව.
3: ඔබේ වර්ධනයට.
4: Yes.
3: එහෙනම් ඉතින් දෙයියනේ කියලා මායි චාලි යනවා අපි දෙන්න ගෙදර කියලා කියတဲ့ තැනට ගිහිල්ලා සැනසීමෙන් වැටිලා ඉන්න මේකෙන් බේරිලා. ඔයත් යන්න සුනන්දපුර ගිහිල්ලා ඉන්න තැනක වැටෙන්න ගිහිල්ලා අද ලෝක ජනාවාස දිනය ඔයාව දරා ගන්න ඔයාගේ ගෙදරට හදවතින්ම අද කෘතඥ වෙන්න ගිහිල්ලා සතුටෙන් සැහැල්ලු වෙන්න ඉඳා ගන්න. හෙට හම්බෙමු.
4: මම සැන්ඩි.
3: මම මකලෝ.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඥානසාර හිමි වැලිකඩට ශිරන්තිගෙන් අපේක්ෂිත ඇපායිදුම් පතක්. ඩීසල් හිඟය නිසා පිරවුම් හල්වල තදබද. IMF වාර්කය ලබාගත හැකි බවට රජයෙන් ප්‍රකාශයක්. අධික උණුසුමින් ගැබිනි මව්වරුන්ට බලපෑම්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මොකද බං අසනීපෙන් වගේ?
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ. ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
2: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් මහදු නාදෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම කළ බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ මායාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවටගත් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ සුදත් ජයසුන්දර සඳහන් කළේ වගුත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳවැටී රෝගී වූ බවයි. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනය කරඳී සිටියා. අධිකරණය මගහැර යාමේ චේතනාවක් උන්වහන්සේ තුළ නොතිබූ බවයි නීතිඥවරයා පැවසුවේ. විනිසුරු ලක්මාලි කරුණානායක ප්‍රශ්න කළේ එම තත්වයේ යටතේ ඥානසාර හිමියන් නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු නොකළේ ඇයිද යන්නයි. වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා දුර්වල මට්ටමක පැවති බවයි නීතිඥවරයා සඳහන් කළේ. උන්වහන්සේට බන්ධනාගාරය තුලදී අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරයා ඉල්ලීමක් කළේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට 2018 වසරේ සිරදඬුවම් නියම කළ බවයි. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වනදා උන්වහන්සේට එවක ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඥානසාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බල ශුන්‍ය බවට නියෝග කළේ පසුගිය මස 10 වනදායි. ඥානසාර හිමියන්ට නියම කළ සිරදඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලීමක් කළේ. ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර පැවසුවේ ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි. ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයෙකු කරුණු දක්වා ඇති බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ සිරදඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නියෝග කළා. මේ අතර සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඥානසාර හිමියන්ට සිරකරුවන් විසින් පැළඳිය යුතු ජම්පරය ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න කියා සිටියේ. උන්වහන්සේ රඳවා ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකයි. අවශ්‍ය ආරක්ෂාවද ඥානසාර හිමියන්ට සපයා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඥානසාර හිමියන්ට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරනු ඇති. තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරණ ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මාලිගා කන්ද මහේස්වරත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්. විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වලක්වන අපේක්ෂිත ඇපයක්

0: අච්ච මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ආසියා සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාව පවත්වා ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කවුලින් අතරයි. ආසියා සංවර්ධන බැංකුවේ 2026-2029 කාල සීමාවට අදාළ ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා වුණා. බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ කරුණු අතරට අයත්. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරීත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රාජ්‍ය ක්‍රියාවලීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලීන් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහය ඵලදායි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වුණා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහ මෙරට බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකකතාවකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපචෝචියෝ සඳහන් කළා. එම එකකතාවට එළඹ ඇත්තේ IMF වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 345ක මුදලක් හිමිවනු ඇති. IMF සඳහන් කළේ මෙම එකකතාව ක්‍රියාත්මක වීමට කොන්දේසි දෙකක් සම්පූර්ණ කළ යුතු බවයි. ඒ අනුව 2027 අයවැය IMF වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ බහුපාර්ශවික හවුල්කරුවන්ගෙන් ලැබෙන මූල්‍ය සහය තහවුරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බව IMF ප්‍රකාශ කළා. සමාලෝචනයට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
1: මූල්‍ය විනය පෙන්නමින් මේ වෙනකොට අයවැය අවසාන කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා එය අපිට ඉටු කර ගැනීම කිසිදු ගැටලුවක් නෙමෙයි අයවැය ඉදිරිපත් කිරීම. ඒ වගේම අවුල්කාරෝ පාර්ශ්ව ලෝක බැංකුව ADB වැනි ආයතනවලිනුත් කොහොමද අපේ බාහිර සංචිත ගොඩනගා ගන්න අරමුදල් රැස් කර ගැනීමට වැඩසටහන් ගන්නාවක් ඉන්නවා. එන්නේ සැලසුම් කර පරිදි ඒ මුදල් එකතු කර ගැනීමත් අපේ කාර්යභාරයක්. එයත් අපි ඉෂ්ට කරලා තියෙනවා ඉතාම සාර්ථකව දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට 2027 ඒ සංවර්ධන පාර්ශ්ව කරුවන්ගෙන් පිට ඩොලර් බිලියනයක පමණ මූල්‍ය පහසුකම් ලැබීමටත් නියමිතයි. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ ප්‍රගතිය ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කණ්ඩායමේ අනුමැතිය මේ සඳහා ලැබේවි කියලා.
0: ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් යයි IMF අවධාරණය කර ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
2: අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ තියෙන ඉලක්ක සපුරාගෙන තියෙනවා. හැබැයි ආර්ථිකය තිරසාර විදිහට ඉහළට එසවීමට අපි අසමත් වීමට තියෙන ඉඩකඩ ඉතා වැඩි. එසේ වූහොත් සිදුවෙන කාරණාව තමයි 25% විතර ජනගහනයක් මේ යන ඉත දුප්පත්කමේ ඉන්නවා. අන්න ඒ පිරිසේ ජන ජීවිතය ගොඩනැංවීම කියන කාරණාව කර කිරීමට නොහැකි වෙනවා. එමත් නැත්නම් ඔවුන්ට දැනෙන ආර්ථික වෙනසක් අත්කර දීම සඳහා තවත් කාලයක් ඔවුන්ට බලා සිටීමට සිදු වෙනවා.
0: පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල් බෙදාහැරීම සීමා කිරීම හමුවේ පිරුම්හල් ආශ්‍රිතව තදබදයක් හටගනිමින් පවතින බව කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සඳනායක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින්නේ. දැන් ගොඩක් තැන්වලට පෙට්‍රල් ෂෙඩ් එකකට දවස් 3කට සැරයක් විතර ඩීසල් ලීටර 6600ක් වගේ වෙනවා. සමහරවල් 13200ක් වෙන වෙලාවලුත් තියෙනවා. අන්න ඒ වෙලාවට ඒ වටේ ඉන්න අය ඒ ගැන දැනගෙන පොලිමකට ඇවිල්ලා මේ ටික පෑ 2ක් 3ක් ගෙමැත්ත වැඩි මුණු පෑ 5ක් ඇතුළත මේ දෙල ටික ඔක්කොම ඒගොල්ලෝ අරගෙන යනවා. ඉතින් ඒකට ඇත්තටම දැන් QR ක්‍රමයේ තියෙනවා. දැන් QR ක්‍රමයක් පාවිච්චි නොකරනවාද කියන එකයි මගේ තියෙන සැකය. පෙට්‍රල් ෂෙඩ් වල අයිතිකාරයෝත් අපිට කතා කරලා කියනවා සර් දැන් මේ විදිහට නම් කොහොමදවත් මේ QR එක කරන්න බෑ. මිනිස්සු ගහලා පොඩි
0: ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් රජය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන බෙදාහරණ සමාගම් වෙත ලබා දීමට තීරණය කළා. ලබන දෙසැම්බර් දක්වා ඩීසල් මිල සඳහා සහන

0: සැලසීමට මුදල් වෙන්කිරීමට අනුමැතිය ලබා දුන්නේ කැබිනට් මණ්ඩලය විසින්. සහනය ලබා දෙන්නේ ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහායි. එම සහනය සඳහා මෙම මාසයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 15ක්. ලබන නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5ක් වෙන් කළා. ලබන දෙසැම්බර් මාසය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 12.1ක්. ඉන්ධන මිල ඉහළ නැංවීමට ජනවරමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් නිකුත් කරමින්.
1: අපිට දැනගන්නට ලැබුණා IMF එක ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා තිබෙනවායි කියලා. වහාම ඉන්ධන මිල cost recovery pricing ක්‍රමයට ගණනය කරලා, ඒ කියන්නේ පිරිවැය ප්‍රතිපූර්ණ කිරීමේ ක්‍රමවේදයට ගණනය කරලා ඉන්ධන මිල ඉහළ දමන්නටයි කියලා නැවතත් වරක් යෝජනා කරලා තිබෙනවා කියන කාරණා. අපි පැහැදිලිවම කියන්න කැමති, ජනාධිපතිවරයාටත් මේ රජයටත් ජනවරමක් ලැබුණේ හිතු ආකාරයට ඉන්ධන මිල ඉහළ දමන්න නොවේ. IMF එක කියන ආකාරයට පිරිවැය ප්‍රතිපූර්ණ කිරීමේ මිල ගණනය කිරීමකට යොමු වීම නොවේ. ජනවරම ලැබුණේ ණය තිරසර කරන නව කිවිසුමකට ප්‍රවේශ වෙලා ජනතාවට සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්.
0: ඩීසල් සම්බන්ධයෙන් උද්ගත වැති තත්වයට ආණ්ඩුව නිසි පියවරගෙන නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පැවසුවේ.
2: රුසියාවයි එක්සත් ජනපදය තමයි ලෝකෙට වැඩියෙන්ම ඩීසල් නිපදවන්නේ. රුසියාවේ තෙල් පිරිපහදු වලට පහර දුන්නා යුරෝපයේ උදව්වෙන් යුක්‍රේනය. ඒකෙන් රුසියාවේ ඩීසල් නිකුත් කිරීමේ හැකියාව 40% විතර අඩු වෙලා තියෙනවා. ඒ අතරේ ඇමරිකා එක්සත් ජනපදය ලෝකයට නිකුත් කරන ඩීසල් නතර කළා. එතකොට මේ දෙක නිසා ඩීසල් මිලේ අසාමාන්‍ය වර්ධනයක් ඇති වෙලා තියෙනවා. දැන් යුරෝපයෙන් ඉල්ලලා තියෙනවා අතිරේක ඩීසල් තොග නිකුත් කරන්න කියලා. ඒවා නිකුත් කරගත යුතුයි. දැන් මේ අර්බුදය ඇවිල්ලා දැන් මාස 6කට වැඩි කාලයක්නේ. ලෝකයේ අනික් හැම රටක්ම මේවට තමන්ගේ ප්‍රතියෝජන ක්‍රමවේද හදාගෙන තියෙනවා. උදාහරණයක් ඇරෙට ඉන්දියාව 20% ඉන්ධන වලට මිශ්‍ර කරනවා එතනෝල්. එතනෝල් 20% මිශ්‍ර කරලා දුවනවා. ඒ වගේ අලුත් ක්‍රමවේද හදාගෙන තියෙනවා. සූර්ය බලය සුලන් බලය වර්ධනය කරනවා කියන එක සති කිහිපයක ප්‍රශ්නයක්. හරි, ඒකක්වත් කරන්නේ නැතුව මේ ගල්ලඟුරු වංචාවත් ජනතාව පිට, ඩීසල් වංචාවත් ජනතාව පිට මම අභියෝග කරනවා. නැවතත් අල්ලස් කොමසාරිස්තුමාට පුළුවන් නම් අපේ පෙස්සම විභාග කරන්න.
0: ජන ජීවිත ඉහළට ඔසවා තැබීම සඳහා ආණ්ඩුව පියවරගෙන නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කියා සිටියේ.
3: ගතව ගිය දෙවසර ඇතුලේ මේ රටේ මහජනයාගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ආණ්ඩුව මොකක්ද කළේ? තමන්ගේ දේශපාලන බලය වැඩි කර ගැනීම සඳහා අනුර දිසානායක ආණ්ඩුව අනුගමනය කරන්නේ අපිට පේන විදියට රොබර්ට් මුගාබේගේ සිම්බාබ්වේ මොඩලේ. ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඉන්නේ එවැනි දේශපාලන ප්‍රවේශයකට මැතිවරණ පිළිබඳ උනන්දුවක් නැහැ.
0: ආණ්ඩුව බියටපත් කළ නොහැකි බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
4: මේ ආණ්ඩුව දැනගස්සන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි, සද්දවලට බය ව්‍යාපාරයක් නෙවෙයි. ජාතික ජනබලවේගයේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන ගමම්ම මේ රට විනාශ කරපු අපරාධකාරයන්ට දඬුවම් දෙනවා.
0: ආණ්ඩුව දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක සඳහන් කළේ.
5: එතන මුල් අවුරුදු දෙක ඇතුළත ඔය අනුර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු ඉෂ්ට කරන්න ක්‍රියා කරෙත් නැහැ. රටට හා ජනතාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් මහා පරිමාණ වැඩක් ආරම්භ කළෙත් නැහැ. අපි අහන කරපු වැඩවලින් ජනතාවට ලැබිත සුදු ප්‍රතිලාභ කුමක්ද?
0: මේ අතර ගීත සඳහා කතෘ භාගය ලබා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය මත පළවන බවයි අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
6: ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යම් වැඩසටහනක් සංවිධානය කරනවා නම්, ප්‍රවේශපත් අලෙවි කරලා සංගීත වැඩසටහන් පවත්වනවා නම්, අන්නේ ලැබෙන ආදායමෙන් ගීත රචකයාට සහ ඒ සංගීතඥයාටත් යම් පංගුවක් ලැබෙන්න ඕනි කියන එක. එහෙම නැතුව හෝටලයක සින්දුවක් කියන එකට හෝ මගුල් ගෙදරක එහෙම නැත්නම් කොහේ හරි උත්සව තැනක සින්දුවක් කියන එකේදී සල්ලි ගෙවන්න ඕනි කියන එකක් මෙතන නැහැ. යම් යම් Facebook වල වැරදි අදහසක් ප්‍රචාර වෙලා තිබුණා, දැන් මගුල් ගෙදරකවත් සින්දුවක් කියන්න වෙන්නේ නැහැ, ඒකටත් සල්ලි අය කරන කියලා එහෙම එකක් නැහැ.
0: සියලු පෙරපාසල් සඳහා එක්විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම ලබන වසරේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
7: පෙරපාසල් අධ්‍යාපනයේදී අපි එක විෂය මාලාවක් තමයි හඳුන්වලා දෙන්නේ. ඒක ලබන අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා. මේන් පස්සේ පෙරපාසල් වල එක එක ඒවා උගන්වන්න බෑ. ඒක විෂය නිර්දේශ වෙනස් කිරීම හැම අවුරුද්දකටම සැරයක් කරනවා. සාමාන්‍ය අධ්‍යාපනයේ සිලබස් එක වෙනස් කරනවා කියන එක අලුත් විෂයන් දාලා කරනවා. අපි ඉස්කෝලේ කාලෙත් ඒක කරලා තියෙනවා විවිධ අවස්ථාවලදී. නමුත් දැන් මේ කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒක නෙමෙයි. ඊට එහා ගිය දෙයක්.
0: දෙවන ශ්‍රේණිය සහ හයවන ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ පසුගිය 28 වනතායි. මෙම වසරේදී ආරම්භ කළ පළමු ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ප්‍රතිසංස්කරණ යටතේ නව විෂයන් හඳුන්වා දෙන බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය කියා සිටියේ.
8: මෑතක් වෙනකන් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවය පැවතුනේ 35% කියන එක මෙතන කියවුණා. මේ වෙනකොට 158% දක්වාට ආසන්නව ඉහළ නැගිමින් තියෙනවා. නමුත් ඒත් මදි නේද? මම දන්නවා මගේ රූපය සහ මගේ හඬ පාවිච්චි කරලා ෆේක් වීඩියෝස් ගොඩක් සමාජ මාධ්‍යයේ තියෙනවා, එක එක ඉන්වෙස්ට්මන්ට් ස්කීම්ස් ප්‍රොමෝට් කරන. කරුණාකරලා තේරුම් ගන්න, මං ඒවට කිසිසේත්ම සම්බන්ධ නැහැ, මේවා ෆේක්. නව විෂය මාලා සංශෝධනයේ යටතේ 6 ශ්‍රේණියේ සිට 9 වෙන ශ්‍රේණිය දක්වා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය කියලා නව විෂයක් අපි හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක 2027 ඉඳන් සියලුම දරුවන්ට 6 වෙන ශ්‍රේණියේදී හඳුන්වා දෙනවා. පයිලට් කරපු ඉස්කෝල දීපයකින් අපිට වාර්තා වෙලා තියෙනවා. දරුවන් එකට ඒගොල්ලන්ට හරිම ඉන්ට්‍රෙස්ටිං කියලත් අපිට වාර්තා වෙලා තියෙනවා.
0: උඩරට මාර්ගයේ දුම්රිය දහවනය යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කළ බවයි. පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා දහවනය වූ දුම්රියක් පීලිපැනීමට ලක් වුණේ අද පෙරවරුවේදී. ඒ ඉහළ කොට්ටේ සහ කඩිගමු අතර මාර්ගයට ගලක් පෙරලීම හේතුවෙන් දුම්රිය යළි පීලිගත කරන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය දහවනය තාවකාලිකව අත්හිටුවා තිබුණා. අධික උණුසුම හේතුවෙන් ගර්භණී කාන්තාවන් සහ අලුත උපන් බිළිඳුන් අවදානමට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි දේශගුණික ප්‍රධානී සයිමන් ස්ටීල් සඳහන් කළේ පසුගිය වසර 5 තුළ දැඩි තාපය හේතුවෙන් මතුවූ සංකූලතා ඉහළ ගොස් ඇති බවයි. දැඩි උණුසුම හේතුවෙන් නොමේරු දරුපත්, මලදරුපත් සහ අඩුබර උපත් ඇතිවිය හැකි බව සයිමන් ස්ටීල් පැවසුවා. ඔහු සඳහන් කළේ මව්වරුන්ට ඇතිවන සංකූලතාද ඉහළ යා හැකි බවයි. ඉදිරියේදී මෙය ගැටලුකාරී තත්වයක් විය හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික ප්‍රධානියා සඳහන් කළා. යුරෝපා කලාපය ඇතුළු රටවල් 33ක ඉහළම උණුසුම පසුගිය ජූලි මාසයේදී වාර්තා වී තිබුණා. යලි සිරස්තල ඥානසාර හිමි වැලිකඩට ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයදුම් පතක්. ඩීසල් හිඟය නිසා පෙරවුම් හල්වල තදබද. IMF වාර්කය ලබාගත හැකි බවට රාජ්‍යයෙන් ප්‍රකාශයක්. අධික උණුසුමින් ගැබිනි බව්වරුන්ට බලපෑම. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
9: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town. අපිට මතක හිටින ඩාන්ස් කරන්න පුළුවන් සොංග් සදන සුරේනිගේ අලුත්ම වැඩේ තමයි මේ.
1: සොංග් එක ගැන එයා අපිට මෙහෙම කිව්වා.
2: ට්‍රැක් එක හැදුනේ මගේ ලිරික්, මගේ මෙලඩි එකකට. මමයි දිනුෂායි එකතු වෙලා තමයි මේකේ මියුසික් කම්පොසිෂන් එක කරේ.
0: සෑහෙන එෆර්ට් එකක් මියුසික් වීඩියෝ එකට දීලා තිබ්බ නේද?
2: දැන් අවුරුදු එකමාරක වගේ ඉඳලා මට හරි ආසාවක් ආවා මේ රෝලර් ස්කේට් වලට, ඉන්ලයින් ස්කේටින් වලට. ඒ අතර තමයි මේ සොංග් එකත් හැදුනේ. ඊට පස්සේ තමයි මම ස්ටෝරි බෝඩ් එක හදලා ලසන්තව කන්ටැක්ට් කරගත්තා. ලසන්ත රෝලර් ස්කේට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. මොකද ලසන්ත කියන්නේ ආදරේ නම් එන්න මා වෙත මගේ ෆස්ට්ම හිට ට්‍රැක් එකේ ඩාන්සින් කොරියෝග්‍රාෆර්.
1: සිං කරන ගමන් ඩාන්ස් කරන එකත් ලේසි නෑ නේද?
2: මම ආපු කාලේ හිප් හොප් ඩාන්සින් වලින් මම හිතන්නේ ආපු ෆස්ට් ආටිස්ට් කෙනෙක්. දැන් වෙනකොට ඒක ගොඩක් හැදිලා තියෙනවා. දැන් යන හැම ආටිස්ට්ම සිං කරනවා, ඩාන්ස් කරනවා. ඒක ගොඩක් සන්තෝෂයි ඒක ගැන.
3: හිඳින්නට මගේ ළඟ නතර වෙලා.
0: Talk of the town. පහුගියදා රිලීස් වුණු නානිගේ The Paradise Movie එක මේ වෙනකොට ෆෑන්ස්ලා උන් මාදෙන් වගේ බලන්න පටන් අරන් තියෙනවා.
1: ඔන්ලයින් ප්‍රී බුකින්ස් විතරක් මේ වෙනකොට මිලියන 2 පහු කරලා තියෙනවා.
0: ඒ වගේම පළවෙනි සතිය තුලේ ලෝකෙ පුරාම ඉන්දියානු රුපියල් කෝටි 150කට වැඩි ඉන්කම් එකක් ගන්නත් The Paradise Movie එකට පුළුවන් වෙලා තියෙනවා.
1: නානිගේ වෙනස්ම විදිහ අපි අරන්සක. අනිරුද්ගේ next level music මේ ෆිල්ම් එක මෙච්චර famous වෙන හේතුණා කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the town.

0: ஆசை பாதமட்ட சீதா
1: අපිට නිතර අසන්න දකින්න ලැබෙන දෙයක් තමයි පිළිකා වලින් බේරෙන්නේ. එහෙම නැත්නම් පිළිකා හැදුන රෝගීන්ට පිළිකා සුව කරගන්න යම් යම් ආහාර වර්ග, පළතුරු වර්ග වැඩිපුර කෑමට ගන්න කියන කාරණාව. බොහෝ විට මෙවැනි පුවත්වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ලෝකේ බොහෝ තැන්වල විද ශාක පොටස් යොදාගෙන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට තාම පරීක්ෂණ පවත්වනවා. නමුත් තාමත් නිශ්චිත වශයෙන්ම යම්කිසි පිළිකාවක ප්‍රතිකාරයක් සඳහා කිසියම් ආහාර වර්ගයක් හෝ පළතුරක් එළවලු වර්ගයක් ලෝකේ කොහෙවත් භාවිත කරන්නේ නැහැ. දැනට ලෝකේ පවතින නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් බොහෝ පිළිකා වර්ග සුව කිරීමටත්, වර්ධනය වීම වළක්වා ගැනීමටත්, ඒ වගේම සංකූලත ඇති නොයි පවත්වා ගැනීමටත් පුළුවන්. ඒ නිසා ඔබට යම්කිසි විදිහකින් පිළිකාමය රෝගී තත්ත්වයක් තියෙන විට ඔබ දැනට කරන ප්‍රතිකාර ක්‍රම නවතා මෙවැනි දේවල් වලට යොමු වීම මගින් ඔබට භයානක ප්‍රතිඵල අත් වෙන්න ඉඩ තියෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට. සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
3: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
2: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
3: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
2: තේරුම් ගැනීමයි සැනසීමයි.
3: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: මුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිටින්.
3: After A-levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
4: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතින් මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
8: Don't worry, we can find a solution to that today itself.
7: Today?
9: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
10: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
11: After A-levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll SLIT faculty of engineering. දැන්මයදුම් කරන්න www.slit.lk. SLIT evolve beyond.
13: මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තිබෙන ශ්‍රී ලංකාවේ වරාය කුමක්ද? 1. හම්බන්තොට වරාය 2. ත්‍රිකුණාමලයේ වරාය.
14: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බණ්ඩාරගමින් පමිතු ඉන්දියෝ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
14: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 7:00.

රාත්‍රි 7යි විනාඩි 6යි. දවස් 3කට පස්සේ ඔන්න අපි කැමැතිම වෙලාව කැමැතිම දේ ගැන කතා කරන්න. පැය දෙකක් අරගෙන සියත ආදරේක මේ විදිහට පටන් ගන්නව නේද? අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩාක් දේවල් අවබෝධ කර ගන්නවා. සමහර වෙලාවට හිතන් නැති විදිහට තමයි ජීවිතේ දේවල් අපිට එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන්නේ. හිතන් නැති වෙලාවකදී තමයි ඔයාගේ ජීවිතේට අර අපි වචන 1000ක් එක්ක කතා කරන ආදරේ වුණත් දැනෙන්න පටන් ගන්නෙ නේද? අපි හිතනවද අපිට අපි මේ බලාපොරොත්තු වෙන ආදරේ මේ වෙලාවේ ලැබෙයි කියලා? නැහැ. අපි එවෙනම් උත්සාහ කරනවා, අපි ආදරය කරනවා, අපේ වැඩත් එක්ක අපි ළඟින් ඉන්න බලනවා. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාට හිමි ඒ හැබැයි ආදරය ලැබෙන වෙලාව මෙන්න මේකයි කියලා. හැබැයි මට විශ්වාසයි සියත ආදරයක අහන ආදරණීය හිතක් තියෙන ඔයාට ඔව් ආදරය ලැබෙනවා. අවංක ආදරයක්. සමහර වෙලාවට ඔයා ළඟ තියෙන ආදරය හරිම ලස්සන වෙන්න ඇති. ඔයා ළඟ තියෙන පැහැදිලි අදහස් නිසා වෙන්න ඇති. සමහර විට ඔයා ළඟ තියෙන පුංචිම පුංචි ලස්සන ඇටිටියුඩ් එකක් හින්ද වෙන්න ඇති. ඔයා ළඟ තියෙන ආත්ම විශ්වාසය, ඔයා ළඟ තියෙන කාටවත් සමාන කරන්න බැරි මනුස්සකම්, ඔයා ලෝකේ දිහා බලන විදිහ, ඔයා කෙනෙක්ට ගරු කරන විදිහ, ඔයා කවුරු නැතත් ඔයාව පරිස්සම් කරන විදිහ, සමහරක් විට ඔයා ළඟ තියෙන බවුන්ඩරිස්, අද ඉන්න තැනට වටා ඔයා හිතන විදිහ ඉස්සරහා, ඔයා ළඟ තියෙන උනන්දුව, ඔයා ළඟ තියෙන ආදරය, වෙන මුකුත් ඕනේ නැහැ. අපිට ඕනේද හේතු ආදරය කරන්න? අනේ නැහැ. හේතුවක් නැතුවම අමුතු විදිහට උමතුවෙන් ආදරය කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි මට හිතනවා වෙලාවකට එහෙම ආදරේ ලබන්නත් ඇත්තටම කෙනෙක් වාසනාවන්ත වෙන්නත් ඕනේ. ඒ කෙනාට ලැබීමක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ පටන් ගන්නේ ආදරේ ගැන විතරක්ම කතා කරන, ආදරේ ලැබෙන්න ඕන, ආදරේ හිතන ඒ පැය දෙක තමයි. ඉතින් දැනන ආදරය ගැන ලියන්න කියන්න ඔයාට තියෙන පැය දෙකක් රැනවේ වෙනකන් 0711982 4ට. එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත් FF අපේ Facebook page එකට ඇවිත් හිතන ඕනම දෙයක් ලියන්න පුළුවන්. මං විශ්මී.

0: Casa Padamata Fiata ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්න? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඇලුමිනියම් මනේ
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: 2005

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 2777
2: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
3: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god.
2: ඔඩේ මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි.
2: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
6: මිස් මිස් excuse me miss.
3: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
1: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
3: 0372 370 370.
7: මෙන්න ප්‍රශ්නය. අරුණු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ 1 ත්‍රිපලා 2 ත්‍රීකටු.
3: පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවලින් ෆාතිමා රයිසා.
8: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
3: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
9: පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
1: අනුග්‍රහය
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සාමාජිකයෙක්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
13: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
14: මට එහෙම ඕන නෑ. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
13: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.

රාත්‍රී 7යි විනාඩි 27යි. අපි ආදරය කරද්දී, ආදරේ හොයද්දී, ආදරේ ලබද්දී ඇත්තටම අපි ආදරය කරන කෙනා ගැන හොයන විදිහ එයාටවත් හිතා ගන්න බෑ. එයා ගැන හිතන දේවල්, එයාට කියන්න තියෙන දේවල්, එයා වෙනුවෙන් කරන්න තියෙන දේවල් එයානම් කවමදාක්වත් තේරුම් ගන්න තියා එයාට ඒ දේවල් විශ්වාස කරන්නවත් බැරි වෙයි. මොකද අපි ආදරය කරද්දී ආදරය කරන්නේ ගොඩාක් වෙලාවට, සමහරක් වෙලාවට විතරක් නෙවෙයි, ගොඩාක් වෙලාවට අපි මම කියන කෙනාව පැත්තකට දාලා තමයි අපි එයාට ඒ ආදරය දෙන්නේ. සමහරක් වෙලාවල් වලදී හැමෝම එක්ක කියන දේවල්, කතා කරන දේවල් අපි ඒ දේවල් එයාට කියන්න යන්නෙත් නෑ. අපි කවදාවත් හිතන්නේ නැති විදිහට එයා වෙනුවෙන් බලන් ඉන්න පටන් ගන්නවා. එයාගේ එක පණිවිඩයක්, එක පුංචි මැසේජ් එකක්, එක කෝල් එකක් මූණ දැක්කත් ඇති අපේ හිත පිරෙන්නේ නේද? ඔයා කොහොමද මේ දේවල් අහන්නේ කරන්නේ? ඔයා කොහොමද මේ දේවල් එයාට කියන්නේ? හැබැයි එයා ටිකක් සයිලන්ට් වුණොත් ඔයාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ වෙනස්කම්, එයාගේ වෙනස් වීම. එතකොට ඔයා තවත් හොයලා බලනවා. හැබැයි ඔයාට දැනිලා තියෙනවද, ඔයා සයිලන්ට් වුණොත්, ඔයා නිහඬ වුණොත් එයා ඔයා ගැන බලන විදිය දැනිලා තියෙනවද? හැමදේම මම කාටවත් කියන්නේ නැහැ. හැමදේම මං කාටවත් කරන්න යන්නෙත් නැහැ. ඔයාට විතරයි මම මේ විදිහට වෙලාව වෙන් කරන්නේ. ඔයාට විතරයි මම මේ විදිහට ආදරය කරන්නේ. ඔයාට විතරයි මේ හිත මේ විදිහට ළඟින් තියන්නත් පුළුවන්. ඔයාටම විතරයි මට මාවත් අමතක කරවලා මගේ ළඟින් ආදරේ විතරක් තියන්න. ඉතින් මේක ආදරේද, එමත් නැත්තං ආදරණීය පුරුද්දක්ද, නැත්තං හිතට එන හැම එක්කෙනාම හැම දේම, නැත්තං හිතට එන අපි හිතන්නේ නැති විදිහට වෙන දේවල්, අපි ඒව ගැන වැඩි හිතන්නේ නැතිව අපි ආදරේදී අන්ධ වෙනවා, බ්ලයින්ඩ්. ඇත්තටම ජීවිතේ එකපාරක් හරි ආදරණීය මනුස්සෙක්ට ආදරය ලැබෙන්න ඕනේ. ආදරේ හින්දා මිනිස්සු කවියෝ වෙනවා. ආදරේ හින්දම මිනිස්සු සමහරක් වෙලාවට ආදරේ ජීවිතේම එපා කරගන්නවා. හැබැයි මං විශ්වාස කරන විදිහට ඒ එපා වෙන හිතකට ලස්සන අවංක හැබැයි ආදරයක් ලැබුණොත් ඒ කෙනා ඒ ජීවිතය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරයි, මුළු ජීවිතේම වෙනස් වෙයි. එහෙම ආදරයක් ලැබිලා මගහැරුණොත් ඕන තරම් අපේ ජීවිතේ ඇති නේද? ඒ හින්දම තමයි අද මට ලියන්න හිතුනේ නුඹ ළඟින් උන්නු කාලේ ආදරේම ජීවිතේ වෙලා කියලා. තාමත් ඒ මතක එක්ක විතරක් ජීවත් වෙන, ඒ දේවල් මතක් කර කර ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඇති. ඔයත් එක්ක හිටිය කාලේ තිබ්බ ආදරේම විතරක් මගේ මුළු ජීවිතේම වුණා. ඉතින් ඒ ගැන ඔයාට හිතන දේත් මේ පැත්තට ලියන්න. 0711982894 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්ට් සියත FM අපේ Facebook page එකට ඇවිත් ආදරේම ගැන විතරක් ලියන්න. නුඹ ළඟින් උන්නු කාලේ ආදරේම ජීවිතේ වෙලා නේද කියලා.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast.

0: Hatch.
1: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
3: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් සියයට ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක්

0: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
2: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
3: දැන් වියට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's be a jet.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
6: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
7: Havan Second Phone Deyak, Adage Vanna Ganna.
8: Havan Stick and Tick Up Pay.
9: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access saha tawat bohu de
10: adama combank.lk weta pivisenna
11: taj milan pasta
12: durak pitibala gune siri milan pasta obe pawule ahara welata ekkaragena obe daluwa star kene kara
11: taj milan pasta
13: kawudath kaagith nivasi palamu rakawarnaya acl fire guard wire then dam patin acl fire guard wire flame retardant pramitiye purogamiya
14: dulux aquatic dam protect wathurata lang wennowat ba ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
15: ගුවන් ටිකට්පත් මිසක් පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
16: මිස කල්පනා බාවෙලා පායලා රැපුලා.
17: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
18: අපි ආයේ හමු නොවෙන
17: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
19: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
20: සින්දු සියත අනුග්‍රහය.
21: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
22: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
23: අතාරින්න බෑ වගේද?
24: නෑ, ඔබට පුළුවන්.
25: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
26: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සාධක කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
27: අපි අහන්නේ බැද්දේ ගම නවකතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. ඒ.පී. ගුණරත්න.
28: ඒ.පී. ගුණරත්න.
29: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
30: යත පොකට් මනි.
29: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

පිපි මල් මුළු විලම හැටවේ. ඒ නෙළුම් මල් වේ සුවඳ විහිදා දසත පැතිරෙයි. ඒ පිච්ච මල් වේ නටුවේ කටති වනත් සුවඳතේ. ඒ රෝස මල් වේ එමල් පරතාරුවට ඉන්නේ විශ්මියේ ඔබ වේ. Thank you so much Jagat. හැමදාමත් වගේ සියත ආදරේ කාහනවා, ආදරේ ගැන ලියනවා. මටත් කවියක් ලියන්න අමතක කරන්නේ නැහැ. බොහොමත්ම ස්තුතියි. හරිම ලස්සනයි. KTH කාලෙකට පස්සේ මැසේජ් එකක් එවලා තියෙනවා. මං හොයලා බලන්නම් ඔයා එවලා තියෙන මැසේජ් එක. මටත් එහෙම එකක් දැනුණා. Thank you KTH. අද මම ලිව්වේ නුඹ ළඟින් උන්නු කාලේ ආදරේම ජීවිතේ වෙලා කියලා. එහෙම කියද්දී අපේ සඳුනිකා කමෙන්ට් එකක් එවලා තිනවා මෙන්න මෙහෙම කියලා. පෙර දිනක සුසුමක් තවත් එක් මොහොතක් රැවටුණු තරමක් නිදමේ මම සසරක්. තලා පන්හිඳ ළඟින් දැනුණු දික සුසුමක් රැවටුමක තරමක් නිවෙමි මම කොහොමත්. ඉසුරු මංචනායක කියනවා, වැහිදියෙන් තෙමි තෙමි නැහැවෙන්න ඔයයි මමයි විතරක් අපේම ලෝකෙක. එක තප්පරයක් හරි නවතින්න තනිවෙන්න අඳුරු හුදකලාවක. උරපත්තට හිස තියාගෙන කවියක් කියවන්න ඔයා මගේ විතරයි, දෙන්නේ නෑ කාටවත් කියන්න. මණික ඇයි මට විතරක් නුඹේ ආදරේ තහනම්. අව්‍යාජ ආදරේ පස්සෙන් පනිති නුඹත් ඒවට රුකුල් දෙත්ති. මගේ ආදරේ මාව පුච්චනවා නුඹට තේරෙන්නෙම නැත්ත මණිකේ. හරි ලස්සනට ලියලා දෙනවා ඉසුරු. Thank you. ඇත්තටම මම මෙහෙම දෙයක් කියන්නද, මං ඊළඟට ලෑස්ති කරන් ඉන්නේ ආදරණීය ලස්සන හින්දි සින්දුවක්. හැබැයි සින්දුව ප්ලේ කරන්න කලින් මෙහෙම කියන්න ඕනේ, ඔයා ආදරණීය කෙනෙක් කියලා කවමදාකවත් අමතක කරන්න එපා. ඔයා ගොඩක් බිසි ඇති, වැඩ ගොඩක් කරන කෙනෙක් වෙන්න ඇති. හැබැයි ආදරේ ඔයාගේ ජීවිතයට ඕනෙමයි. හැබැයි ආදරණීය මිනිස්සුම නැති කරගන්න එපා. මහා ලොකුවට ආදරය කරන කෙනෙක් ඔයාගේ ළඟින් එකපාර ගියොත් යන්නේ මොකක් හරි හේතුවක් හින්දයි කියලා මතක තියාගන්න. ඒ අයව නැති කරගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඒ හින්දම ඒ අය එයාලා ආදරය කරන කෙනාට හිතන් නැති විදිහේ ගොඩාක් චාන්සස් දෙනවා. එයාලා පුළුවන් තරම් ඉවසනවා, වෙනස් වෙන්න ඉඩ දෙනවා. ඒ අය දෙන විශේෂම දේ තමයි එයාලා රිදුනම රිදුනේ ඇයි මොකක්ද උනේ කියලා ඔහේ කියවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාට කියනවා ආයෙත් ඔයාට වෙනස් වෙන්න ඉඩ දෙනවා. මොකද ඇත්තටම එයාලට ඕනේ ඒ සම්බන්ධ එකපාර නවත්තලා ඔයාගේ ළඟින් යන්න නෙවෙයි. එයාලට ඕනේ ඒ බැඳීම රැකගන්න, ඒ සම්බන්ධය හදාගන්න. එයාලට ඕනේ එකට ජීවත් වෙන්න. අන්න ඒ විදිහේ මිනිස්සු, ආදරය කරන මිනිස්සුන්ව ළඟින් තියාගන්න. ඒ ආදරණීය මිනිස්සු ළඟින්ම ඉන්න තමයි ඒ අයට ඕනේ. හැබැයි කාලෙත් එක්ක මේ තේ ඒ අයට විතරක් කරන්න බෑ කියලා දැනෙන්න පටන් ගනිද්දි තමයි අර ඔයා හිතන විදිහට එය හිතන් නැති විදිහකට ඔයාගේ ළඟින් ගියාද යනවද කියලා දැනෙන්න පටන් ගන්නෙ. ඒ වෙති අයට ගොඩාක් මහන්සි. අන්න එතකොට තමයි ඒ අය දේවල් අත්හරින්න පටන් ගන්නෙ. එතනින් එහාට එයා ඉස්සර වගේ ඔයාට දේවල් කිය කිය ඉන්නේ නැහැ. හේතු කියන්නෙත් නැහැ. නිහඬ වෙනවා. කිසිම සත්‍යක් නැතුව අත්හරින්න පටන් ගන්නවා. හිතන්න එපා එයා
එකපාර ඔයාගේ ළඟින් ගියා කියලා. සමහර මිනිස්සුන්ව අපේ ජීවිතයට හම්බ වෙන්නේ එකපාරයි. ඒ වගේම තමයි ආදරේ පිරිච්ච කෙනෙක් ඔයාගේ ජීවිතයට ලං වෙන්නෙත් එකපාරක් වෙන්නත් පුළුවන්. ඉතින් ආදරණීය මිනිස්සුන්ව කවමදාක්වත් නැති කරගන්න.

0: பாசம் பாதமிட்ட சீதா பாத்தரே விதாசா
1: ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉදදී ඥානසාර හිමි රිමාන්ඩ් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචන අධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. කොහොමහරි 2019 මැයි මාසයේදී විශේෂ ජනාධිපති සමාවක් ලබා දීලා නිදහස් කළා. එම සමාව අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත් සම විභාග කරපු ශ්‍රේෂ්ඨ අධිකරණය අදාළ සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බව තීන්දු කරලා තියෙනවා. ආරණ්‍ය සේනාසනයක හිටිය කියන්නේ හැංගිලා නෙවෙයි භාවනා කරන්න වෙන්න ඇති. ඉතින් මේ ගිහිල්ලා ඉන්න ඇත්ත නේද?
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
1: ගෙදරින් අදාවි.
5: ඔව්, තමන් වෙන කොහේ නම් එන්නේ? පාරේ නම් එන්නේ?
1: පාරේ නම් එන්න බෑනේ.
5: ගෙදරින්
1: නම් ගස් උඩින් නම් එන්න බෑනේ. බෑ. බෑ, කලිසජට වැඩි ඊට කලින් නම් ගහක් උඩ ඉඳලා එන්නත් තිබුණා නේද?
5: ඉතින් අපි හැමෝම මෙහෙමනේ වාර්නර වෙලා ඉඳලානේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
1: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති తీර එක වගේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
7: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: අද තමයි හොඳම දවස.
11: උසස් පිළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
12: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
8: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
14: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රුරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
14: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
8: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
16: එන්චාන්ටර් The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් විඳ

රාත්‍රි 8යි විනාඩි 13යි. සියත ආදරේ කහන, ආදරේ ගැන හිතන, ආදරේ ගැන ලියන අපේ දෙවනි පැය වගේම තමයි අද දවසට අපිට වෙන් වෙන අන්තිම පැය. මිනිස්සුන්ගේ ජීවිත අපි හිතන විදිහට හැමෝගෙම ජීවිත එක වගේ නැහැ. එක්කෙනෙක් ලබන අත්දැකීමක් අනිත් කෙනා කවමදාකවත් ලබා ගන්නෙත් නැහැ. එක්කෙනෙක්ට ලැබෙන දේවල් අපි හැමෝගෙම ජීවිතවලට ඒ විදිහටම ලැබෙයිද කියලත් හිතා ගන්න බෑ. මන්නම් කියන්න පුළුවන් හැම වෙලේම ඔයාගේ මනස නිදහස් කරගන්න විදිහට, ඔයා සතුටු වෙන විදිහට කරුණාවන්තව මේ ජීවිතයේ දේවල් එක්ක ලැබීම් එක්ක ජීවත් වෙන්න. එතකොට හිතාගන්න බැරි විදිහට ඔයාගේ ජීවිතේ මිරකල්ස් වෙන්න පටන් ගන්න, ප්‍රතිහාරය සිද්ධ වෙනවා. ඇත්ත ආදරේදිත් එහෙම තමයි. අත ඔයා දුකින් ඉන්නවා නම්, අත ඔයා පරණ එක මතකයක් එක්ක ජීවත් වෙනවා නම්, ඊට වඩා මතක දහහක් එකතු කරන්න පුළුවන්, මතක කෝටියක් එකතු කරන්න පුළුවන් ආදරණීය ආදරයක් ඔයාගේ ජීවිතයට ලැබෙන්න පුළුවන්. හැබැයි වෙලාවකදී මට මෙහෙමත් හිතිලා දැනිලා තියෙනවා, මොන දේ වුණත් මේ කෙනා මං වෙනුවෙන් ඉන්නවනේ කියලා දන්න මිනිස්සුන්ව සමහරක් අය නොසලකා හරිනා වෙන්නත් පුළුවන්. කද කෙනෙක් අපිව දාලයයි කියලා බයක් තියෙනකොට, එහෙම බයක් දැනෙනකොට අපි ඒ කෙනාව පරිස්සම් කරන්න හදනවා. එයාට රිදෙන දෙයක් කරන්න කලින්, එයාට දුක හිතෙන දෙයක් කරන්න කියන්න කලින් දෙපාරක් හිතනවා. එයා හිතන විදිහ, එයා ඒ දේ ගැන හිතන බලන විදිහ ඔයා හිතන්න පටන් ගන්නවා. එයාට දැනෙන්න ආදරය කරනවා. ඒත් කෙනෙක් ගැන කොච්චර රිදුනත් මාව දාලා යන්නේ නෑ කියන විශ්වාසයත් එක්ක එදේ හිතට ආවම ඒ කෙනාගේ වටිනාකම අපිට නොදැනීම අඩුවෙන්න පටන් ගන්නවා කියලත් සමහරක් වෙලාවට මට හිතිලා තියෙනවා. ඉතින් ඊට පස්සෙ එයා කරන හැම දෙම මේක සාමාන්‍ය දෙයක්නේ, ඒක නෝමල් දෙයක්, අන්න ඒ විදිහටත් ඔයාට හිතෙන්න පුළුවන්. හැමදාම කතා කරන එක සාමාන්‍ය වෙන්න පුළුවන්, ඔයා ගැන හොයලා බලන එක සාමාන්‍ය වෙන්න පුළුවන්, අපි වෙනුවෙන් වෙලාව හොයාගෙන, අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන අපිට ආදරය කරනවා කියන්නෙම ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම අසාමාන්‍ය ආදරණීය දෙයක්. මොකද කෙනෙක් ඔයාට ආදරය කරන්නේ අර මං කලින් කියලා තියෙනවා වගේම එයා යාවත් අමතක කරගෙන වෙන්න පුළුවන්. අපේ පුංචි වෙනස්කමක් දැනුණ මහන එක සාමාන්‍යය කියලා හිතන්න එපා. අපි කතා නොකර ඉන්න එක, එයාට දැනුනම ඇයි කතා කරන්න නැතුව ඉන්න කියලා අහන එක, ඔව් ඒකත් සාමාන්‍ය දෙයක් නෙවෙයි. අපිට හිතෙන්න කලින් ඒ කෙනාට අපිව දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මිනිස්සු මතක එක්ක වගේම කොච්චර මොන දේ වුණත් ඔයා වෙනුවෙන් ඉන්න, ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න, ඔයාට ආදරය කරන්න, ඔයාගේ ළඟින්ම ඉන්න මිනිස්සු පටන් ගන්නෙ. ආදරණීය හිතක් කියන්නේ ඔයාගේ ළඟින්ම ඉන්න හිතක්. ආදරණීය මනසක් කියන්නේ ඔයා වෙනුවෙන්ම ජීවත් වෙන කෙනෙක්. ආදරේ පිරිච්ච කෙනෙක් කියන්නේ හේතු දහහක් නෙවෙයි, කිසිම හේතුවක් නැතිව ඔයාට ආදරය කරන කෙනෙක්. ඉතින් එන්න ආදරය ගැන කතා කරමු. මේ සියත ආදරේක දෙවනි පැය, මං විශ්මී.

0: ஆசை பதமிட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගීත රචකයන් සහ සංගීතඥයන්ගේ සංගමය මෑතකදී ඔබ දැක්කා මාධ්‍ය හරහා යම් අදහසක් ඉදිරිපත් කරා. එතෙන්දී ඔවුන් කියන්නේ මුදල් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යම් වැඩසටහනක් සංවිධානය කරනවා නම් ප්‍රවේශපත්‍ර අලෙවි කරලා සංගීත වැඩසටහන් පවත්වනවා නම් අන්නේ ලැබෙන ආදායමෙන් ගීත රචකයාට සහ ඒ සංගීතඥයාටත් යම් පංගුවක් ලැබෙන්න ඕනි කියන එක. එහෙම නැතුව හෝටලයක සින්දුවක් කියන එකට හෝ මගුල් ගෙදරක එහෙම නැත්නම් කොහේ හරි උත්සව තැනක සින්දුවක් කියන එකේදී සල්ලි ගෙවන්න ඕනි කියන එකක් මෙතන නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
7: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
6: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
6: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
6: සතියේවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපතරාදී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකී.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මම නම් හිතන්නේ
13: නැහැ. දකින හේන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

රාත්‍රී 8යි විනාඩි 33යි. නුඹ ලඟින් උන්නු කාලේ ආදරේම ජීවිතේ වෙලා. කීතනක්ක ජීවිත ඒ විදිහට ආදරෙන් පිරීලා ඇත්ත. ඒ කාලෙත් එක්ක ජීවත් වෙච්ච මතක එක්ක විතරක්. අපි බලමු කමෙන්ට්ස් මැසේජස් වලට ගිහින්ම. ලක්මාල් සුනේත් කියනවා, නුඹ ළඟින් උන්නු කාලේ ආතරේ ජීවිතේම වුණා. නුඹ නික්ම ගිය පසු ආතරේ වේදනාවම වුණා. අදා ගන්නවත් බෑ ඒ සැබෑවක්ද කියා. බොහෝ දුරට රට අත ආදරේ මිරිඟුවක් කියා. තැන්කියු ලක්මාලාගේ කමෙන්ට් එකට. කාලෙකට පස්ස කමෙන්ට් එකක් ඔයාගේ නේද? එතකොට අපේ මොරටුවේ ඉන්න වර්ජීනියා හැමදාමත් වගේම ඔන්න අතත් අහන් ඉන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඔව්ඕ මන් දන්න ඔයා ඉන්නවා කියලා. එතකොට රුක්ෂාන් එයා ගොඩක් ආදරය කරන සඳමාරිවත් එකතු කරගන්න කියලා මතක් කරලා තියෙනවා. මේ මැසේජ් එක නම් අපිට එන්නේ දවස් මං හිතන විදිහට දවස් 4කට පස්සේ. ඒ කියන්නේ ආදර රේඛා වලින් ආදර රේඛා දවස් වලින් ගණන් කරොත් 3-4කට පස්සේ. KTHK එයාද කියනවා මෙන්න මේ විදිහට. මුලින්ම ඔයා නිකම්ම කෙනෙක්. ටික ටික කතා කරද්දී, ටික ටික හිතට ලං වෙද්දී මටත් නොදැනීම ඔයා මගේ ජීවිතයේ වැදගත්ම කෙනෙක් වුණා. ඔයා එක්ක කතා කරන එක දවසේ පුරුතක් වුණා. ඔයාගේ එක මැසේජ් එකක් එනකම් බලාගෙන ඉන්න පුරුදු වුණා. කවදද කියලා දන්නේ නැහැ. ඒත් එක දවසක තේරුණා මම ඔයාට ආදරේ කියලා. අද ඔයා මගේ ළඟ නැති එක තවමත් හිතට පිළිගන්න අමාරුයි. ඒත් මම ඔයාට දොස් කියන්නේ නැහැ. මට තියෙන එකම දුකයි, මගේ හිතට මෙච්චර ලං කරගත්ත කෙනෙක් අද මගේම කෙනෙක් නොවෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැති එක. එහෙම ඩවුට්ස්, එහෙම ප්‍රශ්න තියෙන ගොඩක් අය මේ ලෝකෙ ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මොකක්ම හරි හේතුවක් තියෙන්නත් පුළුවන්. මොකද සමහරක් මිනිස්සු අපි ළඟින් යන්නේ අපිව අත්හරින්නේ ඇත්තටම හේතුවක් තියෙන හින්දමද? ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඔන්න කාලයකට පස්සේ ඔයාගේ ජීවිතයට හොඳක් වෙනවනම් ඒ දේ වෙන්න පටන් ගනී ඔයා අච්චර හේතු හොයනක නැවැත්තුවත්. මොකද හේතුවක් නැතුව ඕන තරම් මිනිස්සු අත්හැරෙන්න පුළුවන් කියලා තමයි මං විශ්වාස කරන්නේ. ඉතින් එන්න, හේතුවක් නැතුවම අපි ආදරේ හොයමු, හේතුවක් නැතුවම අපි ආදරේ කරමු. විනාඩි 20ක වෙලාවක් වගේ තියෙනවා ආදරය ගැන විතරක් කතා කරන්න. ඔව්, සංකත් අහන් ඉන්නවා අපිව. තැන්කියු ඔයාගේ මැසේජ් එකටත්.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: Dubai Cleaning and Housekeeping රැකිය කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372370370.
4: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ. 2. AP ගුණරත්න.
2: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කඩුවෙලින් රියොන් හෙට්ටි ආරච්චි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 8යි විනාඩි 51යි. ඇත්තටම මම මයික් එක ඔන් කරන්න කලින් අපේ ආදරේ කවුන්සියත් FM Facebook page එකේ comments වලට react කරලා WhatsApp එකේ messages දෙකක් එක්ක මගේ ඔළුව පොඩ්ඩක් brain freeze වුණා. එහෙම කිව්වත් හරි. නතර වුණා වගේ වුණා. මේ තරම් ආදරයක් දෙනවට, මේ තරම් ආදරයක් දැනෙනවට මං හරිම grateful. Thank you ඔය දෙන්නගෙම messages වලට. මම මේ messages ටික කියවලා යන්න කලින් මේ message එකත් කියනවා. මොකද ඇත්තටම අපි කෙනෙක්ට ආදරය කරද්දී, කෙනෙක් ගැන ආදරයක් හිතෙද්දී ඒක කියනවා වගේම තමයි ඒක වචන කරලා ඔයාගේ විදිහට ලියලා message එකක් එද්දී හරිම සතුටුයි. වගේම තමයි ඔයාටත් පුළුවන් නම් ඔය ආදරය කරන කෙනෙක්ට ඒ කෙනෙක්ගේ දකින quality එකක් හරි කමක් නැහැ. හිතන වෙලාවක මූණටම කියන්න, නැත්තම් ලියන්න. ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් කෙනෙක්ගේ මුළු ජීවිතේම එක තැනකදී හරව ගන්න පුළුවන් වෙයි හොඳ පැත්තකට කියලා මම විශ්වාස කරනවා. නුඹලගෙන් උණු කාලේ ආදරේම ජීවිතේ වෙලා. එහෙම කියatti comments ටිකක් ආවා. අද දවසට අවිත් තිබ්බ comments ටික කියෙව්වා. ආයෙත් මම යන්න හදනේ WhatsApp එක පැත්තට. නුඹමයි මගේ හිතේ වේදනාව. නුඹමයි ඒ වේදනාවේ සනසීම. මට රිදෙන්නෙත් නුඹ නිසා. ඒත් ඒ රිදුමටත් මං ආදරෙයි. මගේ කඳුලත් නුඹ, මගේ සිනාවත් නුඹ. දවසක නුඹ ඈතට ගියත් මේ හිතේ නුඹව ඈතට යවන්න බෑ. මොකද නුඹව අහිමි වුණත් නුඹට ආදරය කළ මේ හිත කවදාවත් නුඹව අමතක කරන්නේ නැහැ. එහෙම මිනිස්සු කී දෙනෙක් ඇතිද නේද KTH? එතකොට KTH තමයි මේ විදිහට කියන්නේ. විශ්මි, මේක ගෞරවාන්විතව ඔබට. කමක් නෑ නේද මම මෙහෙම කියුවට? ඔබේ කටහඬ ඇහෙන හැම මොහොතකම හිත නවතිනවා වගේ. වචන නම් නෑ. වචන නම් සාමාන්‍යයි. ඒත් ඒ වචනවලට ජීවයක් දෙන්නේ ඔබේ කටහඬ. ඔබ කතා කරන විට අහගෙන ඉන්න හිතෙන්නේ ඔබ කියන දේ නිසාම නෙවෙයි, ඔබ කියන විදිහ නිසාලු. අනේ මට සතුටුයි. සමහර කටහඬවල් කනට ඇහෙනවා විතරයි. ඒත් ඔබේ කටහඬ කෙලින්ම හිතට ඇහෙනවලු. ඉතින් විශ්මිට ගොඩක් සතුටුයි. Thank you so much. එතකොට අපේ ශලිනී ඉන්නේ අර නුගේකට ඉන්න ශලිනී. ඔන්න අදත් අපේ ශලීට, අපේ ෂාට ශලී කියන්නත් හිතනවා, ෂා කියන්නත් හිතනවා. ඔක්කොම කියන මනාවනත් ඔයානේ නේද? වෙලාව හම්බෙලා තියෙනවා සියත ආදරේ කහන් ඉඳලා මැසේජ් එකකුත් එවන්න. කතාවක් කියලා තියෙනවා. මගේ සුන්දර හදවත ඇත්තේ විෂි. ශලී මට කියන්නේ විෂි කියලා. ගොඩක් දවසට අහගෙන ඉන්නවලු. ඒත් හැමදාම ඔයාට අකුරු කරන්න බැහැලු. මොකද එයා ගොඩක් බිසි. එයාට වැඩ තියෙන කෙනෙක්. හැබැයි සියතට ආදරය කරන, සියත ළඟින්ම ඉන්න කෙනෙක්. මම වීකෙන්ඩ් එකේ ප්‍රෝග්‍රෑම් කරනව නේද කියලාත් අහලා තියෙනවා. රේඩියෝ දාන්න ලැබෙන්නේ නැති වුණත් වීකෙන්ඩ් එකේදී වැඩත් එක්ක එයාට චාන්ස් එකක් හම්බුණාලු, එයාට වාසනාවක් පෑදුනාලු වීකෙන්ඩ් එකේ අපි වහන්න. ඒ වෙලාවේ කතා කර කර ඉඳලා තියෙන්නේ මමලු. ඉතින් කන රේඩියෝ එක අස්සට දාලා අහගෙන හිටියලු. මෙන්න බොලේ විෂි බබාගේ ප්‍රෝග්‍රෑම් එකක්ලු. එයාට සතුට හිනාවක් ගියාලු. හරියටම දැන් මගේ මූණෙත් සතුට පිරීලා තියෙනවා වගේ. ඉතින් මං කියන්නේ ගොඩක් ආදරෙයි කියලා. ජීවිතේ ආදරේ කියන දේ හරිම පුදුමාකාරයි නේද? ඉතින් ඒ පුදුමාකාර ආදරේ ලබන්න කී දෙනෙක් කීන දකින්න ඇතිද? ඒ පුදුමාකාර ආදරේ ලබන කී දෙනෙක් වාසනාවන්තව ඇතිද? ඉතින් ආදරේ නම් කියන්න
මොකද අපි ජීවත් වෙන එක පාරයි. ඒ ආතරේ ලබන්න ආතරේ හිමි කෙනෙක් මේ වෙද්දිත් ඔයාගේ ජීවිතේ ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මං ගිහින් එන්න. ආය ආදරේ ගැන විතරක්ම කතා කරන්න හෙට රෑ 7 වෙද්දි ඔයා ළඟට එනවා. ගිහින් එන්න. විශ්මී ඔයා හිතනවටත් වඩා සීතාදරේ කහන ඔයාට ගොඩක් ආදරේ.

0: பாசம் பாதமிட்ட சீதா සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝට් කැන්සල් කරනවා. පොලිසිය කියලා තියෙනවා 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්නයි කියලා. හැබැයි දා දවසේ ඒ ප්‍රකාශය ලබා දෙන්න එන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන්න ලෙසයි. ඉතිගේ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී හිටියේ නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙනවා.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ගෙදරින් අදාවි.
4: ඔව්, තමන් වෙන කොහේ නම් එන්නේ? පාරේ නම් එන්නේ?
3: පාරේ නම් එන්න බෑනේ.
4: ගෙදරින් නම්
3: ගස් උඩ ඉඳන් එන්න බෑ. බෑ. කලින් සැරට වැඩි ඊට කලින් නම් ගහක් උඩ ඉඳලා එන්නත් තිබුණා නේද?
4: ඉතින් අපි හැමෝම එහෙමනේ වානර වෙලා ඉඳලානේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
3: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩියට ඒ ගති తీර එකයි වගේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
9: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
8: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
10: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114 700 600
11: Mehi Bata Suraganange Das Mat Karana Ru Sabwe Asirya Mavina
12: Siyata Between Lady Miss World Sri Lanka 2026
13: Sri Lankaya Rurajaniya Nabises Ganwana Jatyantara Waralat Ekama Sannamaya
12: Siyata Between Lady Miss World Sri Lanka 2026
14: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: ටයිටල් ස්පොන්සර්
16: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
17: එන්චාන්ටර් The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Oatmark's high-strength liquid collagen. Obat adama bhavita karanna.
1: Sri Lankaya reality vedikave aluthma peraliya. Siyatha voice of family.
12: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Raça Padamata Seta ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඊත රචකයන් සහ සංගීතඥයන්ගේ සංගමය මෑතකදී ඔබ දැක්කා මාධ්‍ය හරහා යම් අදහසක් ඉදිරිපත් කරා. එතෙන්දී ඔවුන් කියන්නේ මුදල් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යම් වැඩසටහනක් සංවිධානය කරනවා නම් ප්‍රවේශපත් අලෙවි කරලා සංගීත වැඩසටහන් පවත්වනවා නම් අන්නේ ලැබෙන ආදායමෙන් ගීත රචකයාට සහ ඒ සංගීතඥයාටත් යම් පංගුවක් ලැබෙන්න ඕනි කියන එක. එහෙම නැතුව හෝටලයක සින්දුවක් කියන එකට හෝ මගුල් ගෙදරක එහෙම නැත්නම් කොහේ හරි උත්සව තැනක සින්දුවක් කියන එකේදී සල්ලි ගෙවන්න ඕනි කියන එකක් මෙතන නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මිස් හොඳ කුල්ද
3: කුල් මොකද මම හොට්නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවේ සමහරට අහලා පුරුදු ඇති.
4: Oh my god.
2: ඔඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
2: මිස් මිස් excuse me miss.
3: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
3: 0372 370 370.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: වෙන ප්‍රශ්නය. අරුණු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ 1 ත්‍රිපලා 2 ත්‍රීකටු.
10: ත්‍රිපලා
11: සියතසේ පොකට් මනි. අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවලින් ෆාතිමා රයිසා.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
13: සියත පොකට් මනි.
11: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
9: අනුග්‍රහය
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
16: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
17: Theater Teli Depaya Aluth kalawakata Teli Natya pelak balanna
18: Mage aaluwek wenawa kiyanne mata udaw onena onu welawaka oyamata udaw karanna pendi innawa kiyana eka
17: Samatana athi samata hamuwa athi dehataka pendi sunduru aadareeka kathawak
18: Na mata owata deyak kiyanna thiyenawa Oya free welawak api hambemuda
11: Iyath lassanai සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
19: 98.2 98.4

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
1: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0372 372 370
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: නා.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට.
0: Realme Bat experience එකකට නැල්වත්ත බට.
7: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
3: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
9: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
14: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's be a jet.
2: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
16: Didas Pansika, Aduma Masika Parikya Gata, Audio System Mega Karaganna.
18: Havan Second Phone Deyak Adake Vanna Ganna.
4: Havan Stick and Tick Up Pay.
10: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
15: අදම combank.lk වෙත පිවිසෙන්න.
8: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
17: Taj Milan Pasta.
11: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
19: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
7: ගුවන් ටිකට්පත් visa පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
12: අපි අහන්නේ බැද්දේ ගම නව කතාව සිංහලට පරිවර්තනය කළේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. AP
3: ගුණරත්න.
13: ඉස්කෝලේ 10 වසර

0: சாசப்பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா ඇල්ලුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟවී ඉද්දී ඥානසාර හිමි රිමාන්ඩ් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාවට 2018 අගෝස්තු මාසයේදී අභියාචනා අධිකරණය ඥානසාර හිමියන්ට වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. කොහොමහරි 2019 මැයි මාසයේදී විශේෂ ජනාධිපති සමාවක් ලබා දීලා නිදහස් කළා. එම සමාව අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත් සම විභාග කරපු ශ්‍රේෂ්ඨ අධිකරණය අදාළ සමාව ලබා දීම නීත්‍යානුකූල නොවන බව තීන්දුව කරලා තියෙනවා. ආරණ්‍ය සේනාසනයක හිටිය කියන්නේ හැංගිල නෙවෙයි භාවනා කරන්න වෙන්න ඇති. ඉතින් මේ ගිහිල්ලා ඉන්න ඇත්තනේ
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ගෙදරින් අදාවි.
4: ඔව්, තමන් වෙන කොහේ නම් එන්නේ? කාරේ නම් එන්නේ?
3: කාරේ නම් එන්න බෑනේ.
4: ගෙදරින්
3: නම් ගස් උඩින් නම් එන්න බෑනේ. බැරි නම් කලිසජට වඩින් ඊට කලින් නම් ගහක් උඩ ඉඳලා එන්නත් තිබුණා නේද?
4: ඉතින් අපි හැමෝම එහෙමනේ වාර්නර වෙලා ඉඳලානේ මේ පරිණාමය වෙලා තියෙන්නේ. එහෙමනේ කියන්නේ.
3: ඔයා දැන් කොච්චර කාලද පරිණාමය වෙලා? තාම පොඩි දේ ගති తీර එක වගේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
8: අද තමයි හොඳම දවස.
9: උසස් පිළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
10: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
11: Theater Between Lady Miss World Sri Lanka 2026
10: Sri Lankaya Rurajaniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
11: Theater Between Lady Miss World Sri Lanka 2026
12: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
13: Title sponsor.
14: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
15: Enchanta. The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karanna.

10යි ගීත 10යි අයිබුවන් මම දිමුතු චින්තක සියත FM ගුවන් ඉදිරියේ සමග එකතු වන ඔබ මේ රාත්‍රියේ රෑ 10යි ගී 10ට ඔබ අහගෙන ඉන්නවා මා සමග සියත FM මේ ගී 10 මොනවද කියලා රෑදායට ගීතයක් අහන්න තියෙනවා නම් හොඳම කාලයයි. ඒසියත FM රෑදායයි ගීදායි. මම මේ ගීදායෙන් 10 ගීතය තෝරගත්තේ. වර්තමානයේ මාද රංගනින් දායක වුණු ජයන්ත ජන්සිරි මහතාගේ සමනල සම්දුනි චිත්‍රපටයේ අමරසිරි පීරිස් මහතා ගායනා කරන ගීතයක්. මේ සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. මේ පද රචනය අමිල තේනුවර. මේ ගීතයට විශේෂත්වයක් තිබුණා. මේ ගීතයත් එක්කම චිත්‍රපටය වගේ මේ ගීතේ ගොඩක් හැම නිවස්නයකම හැම පවුලකම හැම තරුණයෙක් විතරක් නෙමෙයි වැඩිමහල් හැමදෙනාම නැවත හිතන්න පටන් ගත්තා. මට මගේ නෝනා මගේ මාදරයත්

0: ගීතයයි.
1: අත සොඳුරු මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑදාහයයි ගීතයයි සමග එකතු වන ඔබ මගේ නම වෙන ගීතය. මට මතක් වෙනවා නම වෙන ගීතය නම වෙන ශ්‍රේණියේදී තමයි සෙල්ලාම සෙනෙහවන්තකම නැත්තං ආදරය කියන සිතුවිලි මෝදුනේ. මං හිතන්නේ ඒක ඔබට හිතේ වැරදි කියලා. නමුත් ඉතින් ඒ කාලේදී සිදුවෙන අපේ ශාරීරික සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. ආදරය පිළිබඳව ඒ දැනෙන මොහොතේ ඒ ආදරය පිළිබඳව එක්තරා විදිහක පාසල් ශිෂ්‍යාවක් මේක ආදරේද ඇත්තටම මේක ආදරේද කියන අහන්න සුදුසුම ගීතයයි කියලා මට හිතෙනවා. ආදරේ ආදරේ ඔබට අපට දැනෙන අපූර්වතම අවස්ථාවක්. ඒක වචනයෙන් කියන්නට අපහසුයි. හැබැයි එදා මුල්ම ආදරය පිළිබඳව සිතුවිලි පහළ වෙනකොට ඒක ආදරය කියලා දැනුනේ නැහැ. තවත් කෙනෙක් පිළිබඳ සිතක්, හැඟීමක්, කරුණාවක්, දයාවක් සමග හැමදාම ඇයගේ රූපය දෙස බලන්නට පාසල් ගේට්ටුව ළඟ බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි දැනෙන්නේ මේ ආදරය කියලා. මේ දවස්වල අපි යාළු එකතු වෙලා ඩෙස් එකට තට්ටු දාන්න පටන් ගන්නකොටම කියන පළවෙනි සින්දුව තමයි මම නවවෙනි ගීතේ හැටියට තෝරගත්තේ. ධර්මශ්‍රී ගමගේ මහතා රචනාකට පේමසිරි කේමදාසයන් සංගීතවත් කොට අරුණ ලන්තා ගායනා කරන සුලං කුරුල්ලු ආදරේ.
1: අංක 9

0: பாசம் பாது சீதா.
1: සුන්දරමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑ දහයේ ගී දහය අහන ඔබට ඊළඟ ගීතේ මොකක්ද කියලා හිතෙන්න ඇති. සමහරවිට ඔබේ පාසල් කාලයේදී ඔබ 9 10 11 වගේ පන්තිවලද අතීතයේ මතක් කරොත් මං හිතනවා මේ ගීතය අමතක නොවන ගීතයක්. එඩ්වඩ් ජයකුඩි ගායනා කළේ. ආදර සම්බන්ධයත් එක්කම තමයි අපිට විරහව දැනෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා කතා බහ කරපු අය වෙන පාරක වෙන තැනක යන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. ඒක අපිට දැනෙනවා. අපි යාළු හැමෝම එකතු වෙලා සමහරක් වෙලට සංගීතයේ නැතුව මගේ කඳුලෙන් නිමාව මාවතේ ගීතය මිමුණුවා. ඒ ගීතය තමයි 8 වෙනි ගීතය හැටියට මා තෝරගත්තේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අත සොඳරමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක
2: හත්වෙනි ගීතය හැටියට මා තෝරගත්තේ අපූරු ගීතයක්. මං හිතනවා ආදරය කරන බොහෝ දෙනෙක්ට ආදරය වගේම ආදරය කරලා කාලයක් ඉඳලා වෙන්ම යෑම ඒ පිළිබඳ දැනෙන්නේ යම් ශෝකාන්තයක් වගේම විරහ හැඟීමක්. ඒ හැඟීම දැනෙන්නේ දෙදෙනාම එකම නගරේ ඉඳලා ඒ නගරෙන් පිට යනවා. එහෙම නැත්නම් වෙන අවස්ථාවකට උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එහෙම එක ගමේ ඉඳලා ඒ විශ්වවිද්‍යාලයට යනවා. ඒ උසස් අධ්‍යාපනය සඳහා යනවා. වෙන් වෙනවා. නමුත් ඇයගේ රූපය ඇයත් එක්ක කතා කරපු තැන්වල වැවිස්මත් මාර්ගේ බොහෝ තැන් අපිට පේනවා ඇය සමග මා කතා කළාද කියලා. ඒ වේදනාවත් සමග තමයි මේ නගරයෙන් අපි එකිනෙකාට වෙන්වන්නේ. මේ ගීතයත් අපි බොහෝ විට ඇස්වල කඳුළු පුරවගෙන කියපු ගීතයක්. පාසල් කාලේ අවසානය වෙනකොට ජීවිතය පිළිබඳව එහෙම නැත්නම් ආදරය පිළිබඳව වෙන්ව යාම පිළිබඳව අපිට අභිවර්ධන බාලසූරිය මේ ගීතය හැඟීමකින්ම ගායනා කරලා තිනවා. ඒ හැඟීමම අපිට මොහොතක් නිහඬව අහන්න පුළුවන්. දැහැන්ගත වන්න

0: ගීතායයි.
1: අත සොඳුරුමුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: රෑදාහැ ගීදාහයයි මේ ආත්‍රී මතෝරාගත්ත හයිවිනි ගීතය. මා හිතනවා අපි එකතුව සහ සම්බන්ධ වන ඒ සොඳුරු යෞවනයේ කාලයේ, පාසලේ අන්තිම කාලයේ, ඒ කාලයේදී මේ අත්දැකීම මට වඩා මගේ මිතුරන්ට තමයි ලැබුණේ. මගේ මිතුරන්ට වෙච්ච සිදුවීමක්. ඒකින්ද මේ ගීතයට මම ගොඩක් ඇලුම් කළා. ඒ ගීතය කියන්නට අපි අපේ අර ගීත සමුච්චයේ අර ඩෙස් එකට ගහලා යාළුවෝ එකතු වෙලා, එහෙම නැත්නම් වැවක් අයිනේ, එහෙම නැත්නම් ගඟක් අයිනේ, කිසිම සද්දයක් බද්දයක් නැති වෙලාවට මොමුණන ගීත අතර මේ ගීතයටත් සුවිශේෂ තැනක් හිමි වුණා. ශෛලි වෛද්‍යන්ත මහතා ගායනා කරපු ගීතයක්. අපි වෙන්නුනාම වෙන්නේම ඉතා දුකක්. කවදාද ආයෙන්නේ හමුවන්න මා ඉතින්. ඇස් දෙක රෙදින තුරා බලන්න ඉන්නවා කොයි වෙලාකාර එයි කියලා. නමුත් එන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි එදා ප්‍රේමය තුළ වැඩිහිටියන්ට ගෞරවයක් තිබ්බා. අද වගේ නෙමෙයි. හරි භක්තියක් තිබුණා. රෑ බෝවිල අද දින ගෙවිලා වැඩිහිටියන් බලා ඇති. අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී අපි අනික යමු, එහෙමයි කිව්වේ. ඒ ගීතයත් අපි ඇස්වල කඳුළු පුරවගෙන හැඟීමකින් ගායනා කරා. අද ඒ ගීතය හමු රෑදාය ගීදාය සමඟ මේ හයවෙනි ගීතය.
1: අංක 6.

0: සොඳුරු මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
1: ප්‍රේමයේ අවසානය විරහයකින් ඉවර වෙන්නත් පුළුවන්, විවාහයකින් ඉවර වෙන්නත් පුළුවන්. මා විවාහයකින් නැවත අලුත් ජීවිතයක් ආරම්භ කළා. විවාහය තුළදී අපි දකින්නේ බිරිඳ පෙම් කරපු පෙම්වතියම තමයි. නමුත් බිරිඳ වුණාම ඊට වඩා වැඩ රාජකාරී ගොඩක් තියෙනවා කරන්නට. විශේෂයෙන්ම මේ අද තියෙන මේ රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොම හරි දරුවන්ගේ කටයුතු හොයනවා වගේම තමන්ගේ ස්වයං පුරුෂයාගේ කටයුතු හොයන්නට බිරිඳකට කාලය ගත කරන්නට වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා. යහපත් බිරිඳක් වන්නේ සේය. ඒ වෙලාවට තමයි තාත්තා කෙනෙකුට හිතෙන්නේ, ස්වයං පුරුෂයෙකුට හිතෙන්නේ, තාත්තා වුණත් මම පතසාරි කරනවා. ඇත්තරම ඔබ අම්මා තමයි. මටත් අම්මා කෙනෙක්, මාවත් බලා ගන්නවා, දරුණුත් බලා ගන්නවා. එහෙම අම්මලාට, එහෙම බිරිඳෑවරුන්ට ආදරයෙන් කියන්නට මේ ගීතය මා තෝරගත්තා. සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ, පණ්ඩිත WD අමරදේව ගායනා කර මේ ගීතය ගීත සමුච්චයේ නැත්නම් රෑ 10 ගී 10 පස්වෙනි ගීතය. මේ ගීත තෝරන මම රංගන ශිල්පී දිමුතු චින්තක. තව ගීත කීපයක් තියෙනවා රැඳී සිටින්න. පස්වෙනි ගීතය සමග අපි පුංචි වෙනසක්, ආදරණීය බිරිඳ ගැන ජීවිතයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කල්පනා කරමු, හිතමු, ආදරය කරමු.

0: ගීතායයි.
1: අත සොඳුරු මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක.
2: මම තෝරගත්ත හතරවෙනි ගීතයට විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි මම හතරි පන්තියේදී ඉන්නකොට පාසලේ තිබ්බා සාහිත්‍ය සමිතියක්. ඒ දවස්වල අපිට ඇහුනේ ඒ දශකයේ මිල්ටන් මලාරච්චිගේ ගීත. ඒ ගීත හැම තැනම මුමුණනවා. හතරේ පන්තිය වුණත් ඒකේ තේරුම දන්නේ නැති වුණත් මට හිතුණා ඒ ගීතය කියන්නට. ඒ කියන්නට ගොස් මගේ සංගීත ගුරුතුමිය මගේ කණෙන් අල්ලලා කිව්වා ළමයි කියන්න ඕනේ ළමා ගීත කියලා. ඊට පස්සේ මට මිල්ටන් මලාරච්චිගේ ගීත අහන්න ලැබුණේ නැහැ. හැබැයි ඒ ආදරණීය විරහ ගීතවලට තාමත් මම ආදරේ. මගේ බිරිඳ වඩ වඩාත් ආදරේ ඒ ගායකයාට, ඒ ආදරණීය ගීත සමුච්චයට. ඒ නිසාවෙන්ම මිල්ටන් මල්ලවාරච්චිගේ මේ ගීතය මම හතරවෙනි ගීතය හැටියට තෝරගත්තේ. ඒ දශකයේ මම ඉඳ අපූර්වත්ව ගායකයෙක් හැටියට විරහ වේදනාවෙන් කියන්නට පුළුවන් එවැනි හඬක් තියෙන ගායකයෙක් නිසාවෙන්මයි මම හිතනවා ඒ අතීතය මතක් කරන්නට මේ ගීතය හොඳම අවස්ථාවක්.

0: Сията. Rendai. Ki dai.
1: Ata sondaramuna kasima rangana shilpi Dimuthu Chintaka.
2: Tungana geethaya mekat aadare sambandhayi. Habai api pengutun hetiyata aadare kara. බිරිඳට ආදරය කරා, ඊට පස්සේ දරුවන්ට ආදරය කරනවා. ඒ ආදරය පුංචි පුංචි වෙනස්කම් තිබුණාට ආදරය ආදරයම තමයි. ඒ ආදරයේ බර අපට දැනෙනවා. ඒ ආදරයේ හැඟීම අපට දැනෙනවා. මේ දියණියක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට දියණියකට ඕවදන් දීම ආදරණීය දියණියක් වඩාත්ම ආදරේ තාත්තට. මටත් දියණියක් ඉන්නවා. ඒ නිසාවෙන්මයි මා මේ ගීතය තෝරගත්තේ. සමස්ත දියණිවරුන්ටම තාත්තලා ආදරය කරන්නට සිත් පහන් වේවා කියලා. CTFM මැදිරි ඉඳලා කියන්නේ එහෙම කළ යුතු කාලයක් මේක. මේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අත සොඳුරු මුණ කැසීම රංගන ශිල්පී දිමුතු චින්තක
2: පායයි හිනහෙන්නේ කෙනයි කියන්නට හදන්නේ මම හිතනවා අපි නුරාදපුර මැති විදුහලේ මගේ පැරණි මිත්‍රයෝ ටික එකතු වුණාම කියන ගීත අතර මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගීතේටම විශේෂත්වයක් තිබෙනවා. මේ ජෝතිපාලගේ ගීතයක් අපේ කණ්ඩායමේ ගැයෙනවා තමයි. ඒ නිදි නොමැති රාත්‍රියේ ගෑ පහන් වෙනතුරු අපි සින්දු කියලා ඇති. ඒ මේ සින්දුව කියන්නේ විශේෂත්වයක් තියෙනවා. ඇගේ දිමුතු දසන් කියලාත් මේ පදයක් තියෙනවා. ඒ නිසා මේ ගීතය මම ප්‍රිය කළා. මේ රාත්‍රියේ මේ ගීතය මදක් ඇස් දෙක පියාගෙන අහනවනම් අපි ගොඩක් හොඳ හැඟීමක් අපිට ඇති වෙයි කියලා මං හිතනවා. ඒ නිසා වෙන්න එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය තෝරගත්තා. රෑ 10යි ගී 10යි සියත FM ගීතාවලියේ දෙවෙනි ගීතේ හැටියට.

0: Ação Padamata Fita. Red Eye Kid Eye
1: Ata Sondaramuna Kasima Rangana Shilpi Dimutu Chintaka.
2: රෑදායයි ගේදායයි එකොළහට මිනිත්තු කීපයක් තියෙන මොහොතේ සමුගන්නට මොහොතේ මේ ගීතය කියන්නම වෙනවා. මේ ගීතය මම අවුරුදු ගණනාවක් තිස්සේ මගේ හඬින් මිතුරු සාජ්‍යවල මිතුරු හමුවල ගයන ගීතයක්, ප්‍රසංගවල ගයන ගීතයක්. මම මේ ගීතයට කැමති වෙන්න එක හේතුවක්, මේ ගීතය අපේ පුරවරයට සම්බන්ධයි, කරුණාරත්න දිවුල්ගෙනේ ගායනා කරන ගීතයක්. මං හිතනවා මේ ගීතයත් බොහෝ දිනාගේ තිවාග නැත්තම් හිතේ මුමුණන ගීත අතර එක ගීතයක්. ඇත්තටම අද දවස ඉතාම සතුරු දවසක්. හරසුන් ගීත ලෝකයක් තුළ හරවත් වූ ගීතය සමුච්චයක් ගෙන එන්නට සියත FM ගන්නා මෙහෙවර පිළිබඳව මා සතුට වෙනවා. මේ නිහන රාත්‍රියේ අපූරු ගීත රසක් තෝරගෙන සහෘදයෙකුට එකතු වෙන්න තිබෙනවා නම් ඒ අපූරුයි. ඒ අපූරු කටයුත්ත කරන්නට සියත FM ගුවන් ඉදිරියට හැකි වේවා. ඒ තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්න මොහොතේ මතක් කරන්නේ මේ සියලු දෙනාටම මෙවැනි හරවත් වූ වැඩසටහන කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. රෑදහයයි ගීදහයයි සමගින් මම සමුගන්න දිමුතු චින්තක පින්සර ඔබහැර පිළිබඳ සිතුවිලි වෙනතක දලුලාල. මේ මා හැමදාම මූණන ගීතය ඔබටත් මූණන්නට, ඔබටත් හිතන්නට මේ ගීතය සමග මතක් කරමින් මා සමුගන්නවා. මම දිමුතු චින්තක. සුබ රාත්‍රියක්.

0: අතමයි වරද තියන්නේ.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: ආසපදමට සියත.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 2 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1
0: මොකද මම හොට්නේ.
3: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදු ඉත් වගේ
0: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරුට අහල පුරුදු ඇති.
4: Oh my god.
3: අඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with sudu kochi. Kochi.
6: Mumi siyatama havas dekata sudu kochita. Kochita.
3: Miss, miss. Excuse me, miss.
0: No, no, no. Ummanang short time ke de vitarai.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
8: 0372370370
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මාව දැකලා හැංගුණානේ.
10: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
11: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්
7: 98.4 මෙගාවාට්.
12: සියත FM.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියොතය අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
4: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමපු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්කට මුහුණලා තිබෙන ශ්‍රී ලංකාවේ වරාය කුමක්ද? 1. හම්බන්තොට වරාය, 2. ත්‍රිකුණාමලයේ වරාය.
4: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බණ්ඩාරගමින් පමිතු ඉන්දියු අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: Passa Pada Mata Sita Sita Patre Vithasa
1: සහන කාලය නිමවීමට පෙර ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවා පොලිසිය කියලා තියෙනවා. 24 වෙනිදා දැනුම් දීමක් කරලා තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න එන්නයි කියලා. හැබැයි දා දවසේ ඒ ප්‍රකාශය ලබා දෙන්න එන්න කලින් සිංගප්පූරුවට පිටත් වෙලා ගියා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තියෙනවා කියලා. එහිදී නීතිඥයන් මාර්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබා දෙන ලෙසයි. ඉතිගේ සහන කාලය අවසන් වෙන්න කලින් ඇවිල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රකාශයක් ලබා දෙන්න පෙනී නැත්තම් තමයි මේ විදිහට පාස්පෝර්ට් එක කැන්සල් කරලා විදේශ ගමන් තහනමක් පනවනවා කියලා තියෙනවා.
0: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී.
5: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මං නම් හිතන්නේ නැහැ.
5: දකින හින පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරින් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sutherland Theatre. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: සියතා
1: දැනුමෙන් පොකට් මනි දිනාගන්න දරුවගේ නමයි කමයි වසරයි බිඳුවයි 714 151 151ට දැන්ම වට්සප් කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක සමාජිකයකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Yata Pocket Money. Good morning. හුදේ 5 විනාඩි 25යි දැන් වෙලාව.
1: Good morning Nishan.
0: ඉතින් ජීවිතේ වෙනුවෙන් බලාපොරොත්තු ගොඩාක් තියාගෙනනේ අද උදෙත් මේ විදිහට අපි වහගෙන ඉන්නේ නේද? බලාපොරොත්තු තමයි දවසක අපේ හීනෙට පාර කියන්නේ.
1: බලාපොරොත්තු තමයි අපි ওই ජීවත් කරවන්නේ. ඉතින් ඔන්න බලාපොරොත්තු ගොඩකුත් අරගෙන අපි ඇවිල්ලා ඉනෝ පොකට් මනී අරගෙන. ප්‍රශ්න හතරකට උත්තර දුන්නොත් අදත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා.
0: පොඩ්ඩෝ හතර දිනක් වගේම අම්මා කෙනෙක් අදත් ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී අභියෝගේ බාර ගන්න.
1: ඒ අභියෝගේ බාර ගන්න අපිට එවන මැසේජ් එකක් 0714 151 151ට.
0: අනිෂා
1: මම මාෂී